0: ආයතන සහ කර්මාන්ත පවත්වගෙන යන අයගේ තියෙන මේ පය ශක්ති සම්බන්ධ තියෙන නොසලකිලිමත් භාවය. ඒක තමයි අපිට මුලින්ම කියන්න තියෙන්නේ. යෝජිත කර්මාන්තයේ අවධානම හිතලා මේකට අදාළ ගිනි ප්‍රවේශම් අවශ්‍යතා තාක්ෂණික වශයෙන් නිර්මාණය කරවන්න උපදෙස් දෙනවා. හැබැයි ඒක නිර්මාණය කරගත්තටම ගිනි ප්‍රවේශම 100% තහවුරු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව මේ ආයතනය තුළ කාර්යයේ යෙදිලා ඉන්න සේවකයෝ මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ.
1: ගිනි ආරක්ෂණ පද්ධතියක ඇතුළත් විය යුතු දේවල් මොනවද?
0: ඒක තුල තියෙනවා ඒ පරිච්ඡේදයට අදාළව ගිනි නිවා ගන්න අවශ්‍ය පහසුකම, ඒ පරිච්ඡේදයට අදාළව කාර්ය මණ්ඩලය දැනුවත් කරලා ඉදිරියට ඉවත් කර ගන්න අදාළ පහසුකම් ඒ තේරම තියෙනවා එතන. ඒක කරනවා නම් ගිනි නිවීම සේවා ඒකකයන් වෙන පළාතකින් හරි යම් කාලයක් ගත වෙලා ගෙතෙන්න ප්‍රවිෂ්ඨ වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මොකද අර අභ්‍යන්තර තියෙන ඒ ෆයර් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකකින් ඒ තේරම කන්ට්‍රෝල් කර ගන්න පුළුවන්.
1: රට තුල දැනට පවතින ගිනි නිවීමේ සේවා ඒකක සංඛ්‍යාව කොපමණද?
0: 36ක විතර පළාත්පාන ඒකකවල තමයි ගිනි සේවා ඒක පිහිටලා තියෙන්නේ. ඒතකොට අනිත් ප්‍රදේශයන්වල ඒ පහසුකම් නැහැ. ඒවැත් ගැටලුවක් තියෙනවා. මොකද මේවා මෙයෙන් ඉතාම අධිකයි ගිනි නිවීම රට සහ ඒ ගිනි මුදා ගැනීම රට කියන ඒවා. ඒකෙන් නිසාම තමයි ඔය ආයතන 36කට විතර සීමා වෙලා තියෙන්නේ.
1: ඇතැම් තැන්වලින් එල්ලවන චෝදනාවක් තමයි හදිසි ගිනි ගැනීමක් ඇති වුණාම ගිනි නිවීමේ ඒකක එම ස්ථානවලට පැමිණීම ප්‍රමාද වෙනවා කියන එක. ඊට හේතුව කුමක්ද?
0: ඒක ඉන්න අවශ්‍ය නැහැ. ඒක යම් කාලයක් තුර ආව ඇති. මොකද ඉන්ටර්නල් ෆයර් ප්‍රොටෙක්ෂන් එක හරියට අර සීඩා ෆයර් රෙගුලේෂන් රටේ තියෙනවා කියන ෆයර් සේෆ්ටි රෙගුලේෂන් වලට අවශ්‍ය ගයිඩ්ලයින් එක ඒක තිබුණා නම් සහ ගිනි නිවීම සේවාවකින් පූර්ව නිර්දේශයන් අරන් ඊට අනුගත වෙලා ඒ ප්‍රොටෙක්ෂන් සිස්ටම් හදාගත්තා නම් මේ ගිනි නිවීම සේවාව සහය අවශ්‍ය වෙන්නේ තුන්වෙනි. ඒකට කරන්න ඕනේ ඒ ආයතන පරිශ්‍රයන් තුළ රෙස්පොන් ටීම් හදා ගන්න ඕනේ. ඒකත් ගිනීම් සේවයකට කියලා ඒගොල්ලෝ ට්‍රේන් කරගන්න පුළුවන්. අන්න එහෙම තමයි ගොඩක් ආයතන කරගෙන යන්නේ. Inside story.
2: සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් ආදිවාසී ජනතාවට බලපෑම් එල්ල නොවිය යුතු බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේදී පැවති ලොක ආදිවාසී දින සමරුම් උත්සවය අමතමින්.
3: අපේ රටේ ක්‍රියාත්මක කළ සමහර සංවර්ධන යෝජනා ක්‍රම සහ ජාතික වනෝද්‍යාන ප්‍රකාශයට පත් කිරීම වැනි කරුණු හමුවේ ආදිවාසී වැදි ජනතාවට තමන්ගේ පාරම්පරික වනාන්තර භූමීන් මෙන්ම නිදහස් ජීවන රටාවත් අහිමි වීමේ යම් තර්ජනයකට ලක් වී තිබෙන බව අපි දන්නවා. ආදිවාසී වැදි ජනතාවගේ අනන්‍යතාවය පාරම්පරික දේශීය දැනුම සහ උරුමයන් අද වඳ වී යාමේ අවධානමට ලක්ව තිබෙනවා. සංවර්ධනය කියන්නේ ආදිවාසී වැදි ජනතාවන්ගේ උරුමය විනාශ කිරීම නෙවෙයි. එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සියලු දෙනාගේම පරම වගකීමක්.
2: තනි පක්ෂයක් විසින් සම්පූර්ණ රාජ්‍යයම සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ දරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
4: රජය කියනවා එක තනි ප්‍රශ්නය තියෙන මේ රටේ විසඳන්න. ඒක කරාම එක පෑන් පාරෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම තුළ මේ රජයේ බලාපොරොත්තු වුණු පොහොසත් රට ලස්සන ජීවිතය නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණය වෙන්නේ එකම එක දෙයයි. එක පක්ෂයක් මුළු රටම පාලනය කරන වැඩපිළිවෙල. එතකොට අර 112ට දෙනවා කියපු විස්කාරක 33%කින් අඩු කරනවා කියපු විදුලි බිල ඒව වැදගත්. දැන් 33%කින් අඩු කරනව නෙමෙයි ඊටත් වැඩිය වැඩි කරලා බිත්තර වීවල ඉඳලා තෙල් පොහොරවල ඉඳලා කෘෂි රසායනවල ඉඳලා උපකරණ දක්වා වැට් එක ගහලා තියෙනවා අහස උසට. අවසානයේ දුක් විඳින්නේ ඔබයි, ජනතාව දුක් විඳින්නේ.
2: ආණ්ඩුව ජනතාවගේ සැබෑ ගැටලු අමතක කර ඇති බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ. ඔහු මේ බව සඳහන් කළේ නාචාදුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
5: දැන් මේ ආණ්ඩුව ඇඩ දින ලොකුම ප්‍රශ්නේ තමයි ශේෂ්ඨාධිකාර මිනිසුරුවන්ගේ කාල දෙකේ. හැබැයි අපි ගමට එනකොට ගමේ ගොවියගේ ලොකුම ප්‍රශ්නේ පොහොර නැහැ, වී වලට මිලක් නැහැ, දරුවන්ට රැකියාව නැහැ, කන්න නැහැ. ජනාධිපතිවරයා හරි ප්‍රසිද්ධයි කියපු සම්මුතින වාර්තාවම තියෙනවා 150 බඩගින්න කියලා. හැබැයි රටේ ජනතාවගේ 150 බඩගින්න ජනාධිපතිවරයාට ආත්ම ශක්තියක් නැහැ. මේ රටේ ජනතාවට තුන් වෙල කන්න දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න. හැබැයි එහෙම හයියක් නැති ජනාධිපතිවරයා තමන්ගේ හයිය පෙන්වන්න හදන්නේ කොහොමද? රටේ සමස්ත නීතිත ප්‍රජාවම විරුද්ධ වෙද්දී බලහත්කාරයෙන් හරි කමක් නැහැ. ගරු ශේෂ්ඨාධිකාර මිනිසුරුවන්ගේ කාලෙ දික් කරන්න තමයි ජනාධිපතිතුමාගේ ලොකුම ප්‍රශ්නේ.
2: එල්නිනෝ තත්ත්වය මෙවන විට දුර්වල මට්ටමේ

0: මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වී ඇති බව කලකුල විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ එල්නිනෝ තත්ත්වය ඉතා ඉක්මනින් ප්‍රබල තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇති බවයි. ඒ සඳහා 80%කට වැඩි සම්භාවිතාවක් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
1: ඉතා ප්‍රබල එල්නිනෝවක් එක්ක අපි හැම වෙලේම අත්දැකලා තියෙන ඊට පස්සේ වසරේ කියන්නේ මේ අවුරුද්ද නම් ගත 2027 පෙබරවාරි මාර්තු අප්‍රේල් වගේ තද නියඟයක් තමයි. ඉතින් අපි මේ ලබන වසරේ 2027 විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ජනවාරි මාස ටිකක් වැස තියේවි. පෙබරවාරි මාර්තු අප්‍රේල් වගේ ඒ කාලේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉතාමත් වැසි අඩු තත්ත්වයක්, ඒ වගේම උෂ්ණත්වය ඉහළ ගයක් ගනිවි, තද උණුසුම්කාරී තත්ත්වයක්. ඉතින් ඒ කාලයට තමයි අපි දැනටත් මේ සැලසුම් කරගෙන යන්නේ. මොකද ජලමූලාශ්‍ර ඉන්දියන්න ඉඩකඩ බොහෝ විට තියෙනවා.
0: පවතින එලිනෝ තත්ත්වය ඉදිරි මාසවලදී තවදුරටත් ප්‍රබල විය හැකි බවට කාලකුණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. ඒ පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ප්‍රබල එලිනෝ තත්ත්වයක් ඇති වූ විට ඇතැම් ප්‍රදේශවල වීලි හා උණුසුම් කාලගුණයක් ඇති විය හැකි. තවත් ප්‍රදේශවල අධික වැසි සහ ගංවතුර වැනි තත්ත්ව ඇතිවීමේ අවධානම ඉහළ යා හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා. ඩොල්ෆින් සුලිකුණාටුව චීනයේ නැගෙනහිර වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී තිබෙනවා. අධික වර්ෂාව සහ සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඉවත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියනයක්. චීන කාලගුණ ඒජන්සිය පැවසුවේ ඩොල්ෆින් සුලිකුණාටුව හේතුවෙන් ගුවන් ගමන් 1400ක් අවලංගු කිරීමටද සිදු කළ බවයි. ෂෙජියන් සහ වෙන්ෂෝ නගරවල පදිංචිකරුවන් 109%කට වැඩි පිරිසකට සුලිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවුණා. ඉරානය සමග සිදු කරන්නේ අර්ධ සාකච්ඡා පමණක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් පැවසුවේ ඉරානය මත පවතින ආර්ථික පීඩනය සැලකිල්ලට ගනිමින් අර්ධ සාකච්ඡා පමණක් සිදු කිරීමට තීරණය කළ බවයි. මේ අතර ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විසින් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ලෙස මොහ්සෙන් රසායි පත් කරනු ලැබුවා. එම තනතුර සැලකෙන්නේ ඉරානයේ ඉහළම ආරක්ෂක තනතුර ලෙසයි. මොහ්සෙන් රසායි ඛමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු කරනු ඇති. මේ අතර ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු විසින් ගසා තීරය සඳහා වන ඇමරිකානු ජනාධිපතිවරයාගේ සැලැස්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නෙතන්‍යාහු පැවසුවේ හමස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කරන තෙක් සිය හමුදා ඉවත් කර නොගන්නා පවයි. යලි සිරස්තල උසස් පෙළ විභාගය අදින් නැරඹෙයි. බන්ධනාගාර ගැටුම් ගැන වාර්තාවක් පොලිසියට. තෙල් පෙදුම්කරුවන්ගේ චෝදනාවට සංස්ථාවෙන් පිළිතුරු. ග්‍රාම නිලධාරීන් ලැඩවෙයි. ඩොල්ෆින් චීනයට. සියත උදෑසන ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථි ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැන් පැපුවත් සමඟ.
2: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: මනමේ සිංහබාහුවගේ නාට්‍යත් එක්ක ලංකාවේ වේදිකාවේ අලුත් යුගයක් පටන් ගත්ත
2: මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ 30 වෙනි ගුණානුස්මරණ වෙනුවෙන් විශේෂ වැඩක් සංවිධානය වෙනවා.
3: ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ.
1: අපිට ඒ ගැන විස්තර කිව්වේ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය.
4: සරච්චන්ද්‍ර මහත්මයා නැති වෙලා මේ අගෝස්තු 16 වෙනිදා අවුරුදු 30ක් වෙනවා. ඒක මොකද කරගෙන අවුරුද්දකට සැරයක් අඩු මිලකට නාට්‍ය පෙන්වනවා. ඒ පාර දවස් 10ක් අපි මේව කරනවා බොරැලේ YMBA එකේ.
2: කවුද මේ වැඩේට උදව් කරන්නේ?
4: මම වැඩිම මගේ නළුලිලියෝ තමයි වැදගත්. මේ නළුලිලියෝ තමයි සරච්චන්ද්‍ර මහත්තයාගේ නළුලිලියෝ තියෙන සරච්චන්ද්‍ර මහත්තයා හරියට නඩු කරනවා. මට පළ කරනවා ඒගොල්ලන්ගේ උනන්දු උත්සාහය තමයි මේ දිගටම යන්නේ.
1: මොන වගේ නාට්‍යද බලන්න පුළුවන්?
4: මන්නේ මේ සිංහබාහු, මහාසාර, එළවගේ මෙලවව කදාවරු, හත්තිකාන්ත මන්තරේ, වෙල්ලුවෙන් කියලා හොඳ ලස්සන නාට්‍යයක් සරච්චන්ද්‍ර මහත්තයාගේ. ඒක මම ඒ විස්තරය කොහරි ගත්තට තියෙනවා.
2: අගෝස්තු 16 ඉඳන් 25 වෙනකම් අවස 6:45 බොරැල්ල YMBA හෝල් එකේ තමයි මේ වැඩේ තියෙන්නේ.
0: Talk of the town.
2: මේ අගෝස්තු මාසේ මියුසික් ඉන්ඩස්ට්‍රියකට සර්ප්‍රයිස් සීසන් එකක් වෙනවා කියලා තමයි බිල්බෝඩ් එක කියන්නේ.
1: Normally album එකක් එන්න කලින් මාස ගණන් ටීසර්ස්, ට්‍රැක් ලිස්ට්, ට්‍රේලර්ස් රිලීස් කරන එක තමයි ආටිස්ට්ලගේ පුරුද්ද වෙලා තිබ්බේ.
2: හැබැයි දැන් ඒ ගේම් එක වෙනස් වෙලා බිල්බෝඩ් එකට අනුව මේ මාසේ ලෝකෙ ෆේමස් ආටිස්ට්ලා තමන්ගේ අලුත් ඇල්බම් කිසිම ලොකු අනවුස්මන්ට් එකක් නැතුව ඕනම වෙලාවක රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
1: ලැටින් මියුසික් ඉන්ඩස්ට්‍රියකෙත් කාරෝල් හී වගේ සුපර්ස්ටාර්ස්ලත් මේ විදිහට සර්ප්‍රයිස් ඇල්බම් රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
2: ෆෑන්ස්ලා අතර එකපාර වෛරල් වේව් එකක් හදන්න මේ වැඩේ කරනවා කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.
5: හද ගැස්මට සියත
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
8: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
9: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
8: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
9: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
4: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
5: සමහරු එන්නේ සද්දය අහලා.
6: තව සමහරු එන්නේ සුවඳට.
5: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
6: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
5: Motor Show,
6: Lifestyle Expo,
5: Construction Expo,
6: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
5: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
6: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
6: මමිස් පොකට් මනි
9: මාෂි නිවස් බ්‍රේක් එකෙන් පස්සේ අපේ මේ ලෑස්තිය මමිස් පොකට් මනි දිනන්න. ඉතින් අද සඳුදා අපි බලමු කවුද මමිස් පොකට් මනි දිනන්න අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ගුඩ් මෝර්නින්.
10: ගුඩ් මෝර්නින්.
11: දිල්ෂානි උත්පලී ලෑස්ත වෙලා ඉන්න බණ්ඩාරගම ඉඳලා අද දවසේ පොකට් මනි දිනන්න. දිල්ෂානි රුපියල් 5000ම දිනමු නේද?
10: අනිවාර්යෙන්.
11: ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නට උත්තර දෙන ඔයාට අපි රුපියල් 250ක් පොකට් මනි දෙනවා. මේ තමයි ඔයාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
9: දිල්ෂානි ලංකාවට වැව් බැඳි රාජ්‍ය කියලා කිව්වේ නිකන් නෙවෙයි. වැව් 1000 ගාණක් ලංකාවේ රජවරු ඉදි කරපු නිසයි. අපේ පළවෙනි ප්‍රශ්නය ලංකාවේ වාරි ඉංජිනේරු තාක්ෂණය ගැන. ලංකාවේ ඉදි වූ මුල්ම වැව අනුරාධපුරයේ පිහිටි බසවක්කුළම වැවයි. පුරාණ රජවරු වැව් 10000කට ආසන්න සංඛ්‍යාවක් ඉදි කළ බව ඉතිහාසයේ සඳහන්. මෙන්න දිල්ෂානි ප්‍රශ්නය. අනුරාධපුරයේ පිහිටි කලාවැව ඉදි කළ රජතුමා කවුද? 1. ධාතුසේන රජතුමා 2. පරාක්‍රමබාහු රජතුමා.
10: ධාතුසේන රජතුමා.
11: දිල්ෂානි පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දිල්ෂානි දෙවෙනි ප්‍රශ්නෙට.
9: උණක් හෙම්බිරිස්සාවක් හැදීගෙන එනකොට දිල්ෂානි අපි හුඟක් වෙලාවට වෙනිවැල් ගැට කොත්තමල්ලි ටිකක් තම්බගෙන බොනවා නේද? මෙන්න අපේ දෙවැනි ප්‍රශ්නය වෙනිවැල් ගැට ගැන. වෙනිවැල් ගැට පහත රට තෙත් කලාපීය වනාන්තරවල වැවෙන ඖෂධීය ශාකයක්. අධික ඖෂධීය ඉල්ලුම හේතුවෙන් අදවන විට වෙනිවැල් ගැට වඳවීමේ තර්ජනයට ලක් වූ ශාකයක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් වෙනිවැල් ගැට ඖෂධයක් ලෙස භාවිතයට නොගැනෙන අවස්ථාව කුමක්ද? 1. සර්පදෂ්ටනය 2. අක්මාවාශ්‍රිත රෝග.
10: අංක 2. අක්මාවාශ්‍රිත රෝග.
11: දිල්ෂානේ හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ. සර්පදෂ්ටනේ වගේ අවස්ථාවල් වලදී විෂ පැතිරීම වේගෙන් සිද්ධ වෙන නිසා වෙනිවැල් ගැට වගේ ඖෂධ භාවිතයට වඩා රෝහලකට අරගෙන යන එක තමයි කරන්න තියෙන හොඳම දේ. අපි යමු දිල්ෂානි තුන්වෙනි ප්‍රශ්නෙට.
9: දිල්ෂානි කාලෙකට කලින් සුදුණු කහිර එහෙම නැත්නම් පදිකමාරුව ගැන තමයි ඔන්න අපේ තුන්වෙනි ප්‍රශ්නය. 2016 දී කහිර සුදු පැහැයට හැරවීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කළා. ලොව පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීම මෙහි අරමුණයි. මෙන්න ප්‍රශ්නය. පදිකෙක් පාරමාරු වීමකදී මුලින්ම කළ යුතු රීතිය වන්නේ මින් කුමක්ද? 1. දකුණ බලා වම බැලීම 2. වම බලා දකුණ බැලීම.
10: දකුණ බලා වම බැලීම.
11: දිල්ෂානි ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනි දිනාගෙන තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්නෙට යන දැන් අවස්ථාව තියෙනවා දිල්ෂානි. බෝනස් ප්‍රශ්නේ තෝරගමුද? බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ දුන්නොත් පොකට් මනි ගාන 5 ගුණයක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණොත් පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. මේ තමයි බෝනස් ප්‍රශ්නය.
9: දිල්ෂානි, ලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් තියෙන ස්ථාන වලින් එකක් තමයි සීගිරිය. ඔන්න බෝනස් ප්‍රශ්නය අපි අහන්නේ සීගිරිය ගැන. සීගිරිය පළමු කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක්. 1982 දී යුනෙස්කෝව එය ලෝක උරුමයක් ලෙස නිවේදනය කළා. මෙන්න ප්‍රශ්නය. සීගිරිය අයත් වන්නේ කිනම් පළාතටද? 1. මධ්‍යම පළාතට, 2. උතුරු මැද පළාතට.
11: දිලිෂානි වගේ උත්තරේ හරි. උත්තරේ පළවෙනි උත්තරේ මධ්‍යම පළාත. අතේ තිබ්බ පොකට් මනි රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා පොකට් මනි ගාන 5 ගුණයක් කරගෙන රුපියල් 2500ක් අද දවසේ දිලිෂානි දිනා ගන්නවා. බොහොම ස්තුතියි දිලිෂානි. ජය වේවා.
9: මාෂි, පොකට් මනි වලදී අපි කරන්නේ අතේ තියෙන මුදල දෙගුණකින් වැඩි කරනවා. බෝනස් ප්‍රශ්නේදී අපි කරන්නේ ඒ මුදල 5 ගුණයකින් වැඩි කරන එක. ස්ථාවර තැන්පතුත් එහෙමයි. ඔබේ අතේ තියෙන මුදලට අවුරුද්දක් ගියාම පොලියක් එකතු කරලා ඊට පස්සේ පොලියයි ඒ මුදලයි දෙකටම ආපහු පොලිය එකතු කරනවා. ලෝකේ තියෙන අවදානම් අඩුම ආයෝජන ක්‍රමයක් විදිහට තමයි ස්ථාවර තැන්පතු සලකන්නේ. ඔන්න දැන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියොත් ජේෂ්ඨ පුරවැසි අවුරුදු 5ක කාලයක් තමන්ගේ අතේ තියෙන මුදල ස්ථාවර තැන්පතුක ආයෝජනය කළොත් 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම කතා කරන 13.19ට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබේ අනාගත හීනයට ඔබට උදව් කරනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වෙන්න පුළුවන්, තමන්ගේ විශ්‍රාම දිවියට පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහට වෙන්න පුළුවන්. තව ගොඩාක් දේවල් තියෙනවා අපිට ගේ දොර වැඩ කටයුතු. ඉතින් මේ හැම දෙයකටම අපිට සල්ලි ඕනේ. හැබැයි අතේ තියෙන සල්ලි දෙගුණයක් තෙගුණයක් කරගන්න පුළුවන් නම් ආරක්ෂාකාරීව ඒක තමයි හොඳම ආයෝජනය. කතා කරන 13.19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
11: ඒ මතක් කිරීමත් එක්ක මේ WhatsApp නම්බර් එකත් මතක් කරන්න. 0714-151-151 එවන්න මැසේජ් එක. නමගම විස්තර ටික එවලා තියන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා හෙටත් උදේ 5 කාලට පොකට් මනි දෙන්න.
9: මම නිශාන්.
11: මම මාෂී.

හයි, ගුඩ් මෝනිං. ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි, මෙච්චර කාලයක් මේ ෂෝ එක ඔය දෙන්න මෙහෙම කරගෙන යෑමේ රහස කුමක්ද කියලා. දැන් අවුරුදු 60ක් විතර කරනවානේ ෂෝ එක. ඒකේ රහස තමයි බ්‍රෝ, මම පොඩි කාලෙන් අහලා තිනවා කතාවක්, බුද්ධිමත් දෙදෙනෙකුට එකට වැඩ කරන්න අමාරුයි කියලා. එක්කෙනෙක් අනිවාර්යෙන් මෝඩෙක් වෙන්න ඕනෙලු. ඉතින් මම දන්නවනේ මගේ තනතුර. Good morning. අද මන්නේ ටිකක් අමාරුයි තමයි. ඒත් කරන්න දෙයක් නෑ. වැඩ කරන්නම වෙනවා. Good morning.

0: FM.
1: උබටත් නිතර නිතර බඩගිනි වෙනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
1: අපි අතර බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි නිතර නිතර බඩගිනි වීම. සමහරු මේ නිසා ප්‍රධාන වේල් තුනට අමතරව තව අමතර වේල් කිහිපයක්ම ආහාර ගන්නවා. මේ විදිහට නිතර නිතර බඩගිනි වීමට ඔබට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. ඒ අතර දියවැඩියා වැනි රෝගී තත්ත්වයනොත් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව පවතින හෝමෝන තත්ත්වයන් වල ඇතිවන වෙනස් වීම නිසාත්, ගැස්ට්‍රයිටිස්, ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වැනි රෝගී තත්ත්වයනොත්, ඊට අමතරව යම් යම් මානසික රෝගී තත්ත්වයනොත් ඔබ දැනටමත් ගන්න යම් යම් ඖෂධ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔබට මේ ආකාරයෙන් නිතර නිතර බඩගිනි ඇති වෙනවා නම් ඔබ ඉතා එක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මේ තත්ත්වය නොසලකා හැරීමෙන් සිරුරේ බර වැඩිවීමත්, ඊට අමතරව වෙනත් යම් යම් රෝගාබාධ නිසා ඇතිවන සංකූලතාවයනුත් ඇති වෙන්න පුළුවන්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
2: ඔබට නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
0: අද ගැස්මට සියත
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝදරයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරිය වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: Fry, RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකු

0: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කීපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 010 717 333.
7: David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011 4700 668.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරිය රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරිය රුපියල් 35යි. දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරිය රුපියල් 230යි. කාගිල්ස් ෆුඩ් සිටි.
9: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්.

0: හයි ගුඩ්මෝන
1: කොහමද ඔගොල්ලන්ගේ මේ මේ වාහන එච්චර මේ රටේ එළවන කොට හරි නැහැ
0: යා ඕකේ
1: ගොඩක් මේ ඒගොල්ලෝ කලබල වගේ මට හිතන්නේ
0: ඔව් බාර ඩිසිප්ලින් බින්දුවයි නේද
1: මට හිතෙන ගොඩක්ම ඔගොල්ලෝ මොනවද කරන්නේ ඉතින් මේ රටේ
0: මේ රට අපි දියුණු කරමින් සිටිනවා
1: මේ රට මගේ රට මා ඉපදුන රට කර කර ඉන්න
0: ඉතරට ගිහිලා ආපු සාමාන්‍ය පුද්ගලයෙක්ගේ හැසිරීම අපිට දැන් අරවින්දගෙන් පෙනෙන
1: ඒ රටේ මෙහෙම නැහැ
0: හා ඕකේ
1: අනේ මට හොඳයි අනේ මේ මේ පට්ට රටේ ඉන්නත් බෑ ඇත්තම කියනවා
0: කලුචලා ඔයා
1: ඒක තමයි
0: නයිජීරියන් වෙලා
1: ඊකන මෙහෙමයි ඊකන ගොඩක් අර ගොඩක් අපි ෆොරින් නේද ඒ රටේ ගියාම
0: සුද්දෝ අපි
1: කලු වෙනවා ඒ රටවල
0: ඉතින් මට මනාද කෙනාවේ ඒවා අපි කතා කරලම ප්‍රෝග්‍රෑම් එක පටන් ගමුකෝ
1: මොනවද කෙනාවේ කියන එකට මම ඇත්තටම මේ මෙහෙමයි
0: හරි
1: ස්වල්ප දෙයක් නෙවෙයි ගෙනාවේ
0: සීරියස්ලි
1: මං කබගරා ටොෆි චොක්ලට් තරෝ මේව පර්ෆියුම්
0: ඒ
1: වැඩක් නැහැ මං ඔයාලට ගෙනහැලා තියෙනවා ඉචිගෝ ඉචි එහෙම තමයි ගෙනාවේ
0: ඉචිගෝ ඉචි මං කිව්වනේ පාගල ඉචිගෝ ඉචි
1: දැග తీරණ කරනවා නෙවෙනේ සුදු මමනේ
0: ඉතින් මම ඔයා ඔය කතාව
1: ඉචිගෝ ඉචි
0: කලින්
1: ඔයාලට කිචි තමයි
0: අනේ ඉචිගෝ ඉචි
1: ඉචිගෝ මේ මොහොත මේ අවස්ථාව
0: මන්ට I don't want
1: අයියෝ එහෙම කතාරන්න මම ඒ ආගාත්මික සැනසීම සෝය කියන එක දෝත දරන් ඔවා ගැන ෆ්ලයිට් එකෙන් මට බහින්න ගෝ එක ඉතිගෝ ඉතික ලොකු වැඩි
0: ඒක මට එපා
1: අර උඩ මේවා දාන්නත් බෑ මෙහෙම වැටෙනවා
0: මං එදා කොන අතට අහුවෙන ඉචිගෝ ඉචියක් තමයි මට ඕනි මට ඔය අධ්‍යාත්මික
1: එහෙම වෙලක් නැද්ද
0: එහෙම ඕනේ නැහැ මට
1: අතට අහුවෙනද මේ ඉන්නේ මේ ඉන්නේ මහා මේරුවක් වගේ
0: අන්සතුයිනේ
1: ඌව හැම වෙලාවෙම ඔළුවේ දාගන්න එපා.
0: ඒ කියන්නේ මුකුත් ගනාවේ නැහැ කියන එක කියන්නේ.
1: ඩිරෙක්ට් මේනේ මගේ එක ඉන්ඩිරෙක්ට් කියන්නේ.
0: Okay okay doesn't matter.
1: ඉතින් අනේ දිමි කඩි වේය වගේ පාරේ යන වාහන මට ඒත් මේ රට සැපයි කියන්නකෝ.
0: මේ මොකක් දෙකක් තියනා නේ.
1: තියනා තියනා. මෙහේ ආවට පස්සේ තමයි අපි ඔක්කොම බල නහර පණ ගහිලා ඉන්නේ. රවනවා මට කෑරුණ මාගේ මම ඒක උනේ. ඇයි දන්නේ?
0: බලෙන් ඒගොල්ලෝ ඇඟ හැප්පිලා.
1: හැප්පිලා රවණ.
0: හා. ඕකේ.
1: I don't get it man. What are you?
0: මට හරි මම ඉඳාගත්තා කිව්වට.
1: ඔයා විශ්වාස කරන්න මම කිසිම genero කරදරයක් නැතුව මම ඉන්නවා. මම්මගේ බෑග් එක තියාගෙන ඉන්නවා. මගේ ළඟම තියාගෙන ඉන්නවා.
0: හරි.
1: මෙමෙ හැප්පෙනවා. හැප්පිලා මෙහෙම බල්ලා. ගානවා. ඇයි මට අදටත් දන්නේ ඇයි කියලා
0: ඉචිගෝ ඉචි වෙන්නේ
1: සමහරකට සමහර ඒක වෙන්නේ නැති කියලාද මම ඉචිගෝ ඉචි වෙන්නේ නැති
0: ඔයා දන්නේ නැණි ඊයේ ශිෂ්‍යත්වේ තිබුණා අද
1: ශිෂ්ටාචාරය පටන් ගත්තා
0: නෑ නෑ ශිෂ්‍යත්වේ
1: මාන ශිෂ්ටාචාරය ඊයේ මෙහෙ පටන් ගත්තා
0: අද ඒ ලෙවල් ස්ටාර්ට් කරනවා මෙහෙදී වෙන අධ්‍යාපන කලාපයක් බවට පත් වෙලා තියෙන ලංකාව
1: තනිකර ඉහළින්ම පාස් වෙන්න මම පුතා
0: ඔව් අද පාස් වෙන්න නේද
1: උඩීම පාස් වෙන්න ඕනේ විශ්වවිද්‍යාලයේ අවස්ථා තියෙන 145000 කෝ දන්න කාලේ ඉඳලා
0: අන්න ඒකනේ නේ ඔව් ඒ කියන්නේ රජේ යුනිවර්සිටි එකට යනවා නම්
1: පොඩේ මඩේ පොඩේ
0: මොකද
1: මට ඉච්චිගෝ ඉච්චි කරගන්න ඉච්චිගෝ ඉච්චි එක තැනක් අපිටම hina යනවා ඒක මතක්
0: කරගන්න කදෙක් කියන්නේ එකම එකම අවස්ථාවක් මොකද මට මතක
1: ඒ කියන්නේ එක අවස්ථාවක්
0: හා හා
1: එක හමුවීමක්
0: හරිනේද එකයි
1: මොන ගැසීමක්
0: එකයි දෙකයි තියෙන්නේ මෙහෙට හරියනවා ඉචිගෝ ඉචි ඔව්
1: එක අවස්ථාවක් එක හමුවීමක්
0: එක යුනිවර්සිටි එකක් නේ
1: එක යුනිවර්සිටි එකක් දෙකක්
0: තුනක් හතරක් පහක්
1: ගන්න කාලේ එකම යුනිවර්සිටි ප්‍රමාණය ගන්න කාලේ ඉඳලා එකම පුරප්පාඩු ප්‍රමාණය වෙනස් කරන්න එපා රටේ ජනගහනය වැඩි වුණා කියලා වෙනස් කරන්න යන්න එපා ඔය ඕන්නෙත් වැඩ කරන්න ඕනේ ඉචිගෝ ඉචි කර කර ඉමු
0: මේ හොඳයි
1: ඉතින් මට පෙන්නන්න ගොඩාක් දේවල් තියෙනවා මම.
0: හරි ඔකේ.
1: අනුග්‍රහක බෞතුන්නේම ඉන්නවනේ දා මම ඉතින් හින්දා ෂෝ එක කරානේ. නැත්තම් මේනොට අනුග්‍රහ බෞතුන්ගේ පිටුව හිස් දෙන්නෙක් විතර තමයි ඉන්නේ.
0: දැකද කළගුණ සලකන විදිය. අච්චර මේ
1: මොකද ගුණේ?
0: ඇයි 2 days මම තනියම කරේ තනියම show එක මේ.
1: ටික දවසක ටික ටික ටික ලේ දෙකක් ආවනේ. ඉතින් ඉලස්ස මම ලංකාවට ආවනේ.
0: ඉතින් හරියද ගලා? ඔයා
1: කියන මට
0: සිම ගලේ
1: ඉන්නේ. ඔයාට හොඳයිද මම එහෙ ඉඳ දිගටම හිටියනම්? ඔයාව පැලෙන්නේ නැද්ද මැරෙන්නේ නැද්ද?
0: මට ඒක කිචර අදාළ නෑ හරියට.
1: මම දිගටම මේ රටේ ඉඳන් කරනවා කියලා ඔයාව ඔයාට බැරි වෙයිද කරගන්න?
0: ඉතින් අපි මේ ජොලිය ඉන්නවා.
1: පැලෙන්නේ ඔයාව.
0: අරවින්ද අයියා නෑ කියලා අපි full fun එකේ ඉන්නවානේ. show එක වෙලාව පොඩි තියන stress එකක්. ඒක උඩ ගා ලංකාවට සිකුරාදානි ප්ලෑන් කරලා හිටියේ පික්මි ට්‍රක් එකක් දාලා ඔයාව එයාපෝට් එකෙන් ගන්නවා කියලා. ඊට පස්සේ මම අක්කිකින්
1: ඇහුවා
0: දැන් ඔය ගොඩක් වෙලාවට රටවල් වල ගිහිල්ලා දැන් එළියට ආවම දැන් නෑදෑයෝ අර බස් පිටින් එහෙම යන එක අඩුයිනේ. ඩග්ගල පික්මි එකක් දාගෙන වාහනයක් දාගෙන එන එක පුරුද්දක් වෙලා තියෙන්නේ නේ.
1: ඔව් මිනිස්සු ඉතින් මේ මිනිස්සු පික්මි ගැන වාහන දාගෙන එක ටැක්සි සර්විස් එක ගැන මිනිස්සු
0: හොඳටම දන්නවා. යස්
1: දන්නවා. ඉතින් කවුරුත් ඉතින් එයාපෝට් එකේ ඉඳලා ට්‍රක් දාගෙන යන්නේ නෑ මිස්.
0: නෑ ට්‍රක් දාගෙන නෑ මගේ වාහනයක් දාගෙන යනවා කියලා.
1: දැන් අපි වාහන ගැනද කතා
0: කරන්නේ? නෑ නෑ නෑ අපි අරව ගැන කතා කරන්නේ. මම මේ පොඩි
1: මොන ඉලව්වක්ද කියන්නේ
0: එහෙනම් මට. ඉන්ට්‍රෝ එකක් ගත්තේ පොඩි ඉන්ට්‍රෝ එකක්. ඉතින් පික්මි වල වාහන විතරක් නෙමෙයි පික්මි වල ඔබ දන්නවා පික්මි ෆ්ලෑෂ් තියෙනවා පික්මි ට්‍රක් තියෙනවා. පික්මි ෆ්ලෑෂ් එකෙන් කරන්නේ පොඩි පොඩි දේවල් එහෙක් මෙහෙක් එහෙක් මෙහෙක් කරන එක. එහාට මෙහාට යවන එක.
1: එහෙක් මෙහෙක් කරන එක නෙමෙයි නේද මිස්.
0: එහාට මෙහාට යවන එක.
1: කොහොමද මේ මම නැති වෙලාවේ මේ වගේ කතා කරන්නේ? ඈ? එහෙම මෙහෙක් කරනවා කියලාද කියන්නේ මිනිස්සුන්ට කියන්නේ?
0: එහාට මෙහාට යවන එක.
1: pick me flash ඔබ දැනගන්න ඕනේ. ටැක්සි ගැන විතරක් දැනගෙන මදි. පාර්සල් යවන්න උනාම මොකද ඔබ ටැක්සියක් දාගෙන පාර්සලෙට තොරු කුඩු තියාගෙන ගිහිල්ලා ඒකට ගිහිල්ලා දීලා ඒකෙම නැගලා ආයෙ එනවද? කොහොමද ඔබ කරන්නේ? නැත්නම් පුංචි ව්‍යාපාරයක් කරනවා එක ඩෙලිවරි සර්විස් එකක් අඩුම තැන බයිසිකලයක් දිගටම දාලා බයිසිකලයක් තනියෙන් යන්නේ. හ්ම් හ්ම්. බයිසිකලයක් තනියෙන් යන්නේ.
0: ඕ ඒකනේ.
1: ඒකට පදින්න මිනිහෙක් ගන්න ඕනේ. ඒවා ඉන්ෂුවර් කරන්න ඕනේ, ඒවා රිපයර් කරන්න ඕනේ, ඒවා සර්විස් කරන්න ඕනේ.
0: ආ.
1: තමන්ගේ පාවිච්චිට බයික් එකක් ගන්න ගන්නේ නෙමෙයි මම මේ කියන්නේ. හ්ම් හ්ම්. ඉතින් ඩෙලිවරි සර්විස් එකක් මුලදි තමන්ගේ මේකකට දවසක ඔබෙයි මුලදි ඔය සේරම කරන්න සල්ලි නැහැ.
0: අන්න ඒකනේ.
1: ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් එක දියුණු කරන්නනේ ඔබ බලන්න. ඩෙලිවරි සර්විස් බයිසිකල් එකක් කරා මිනිහෙක් දාලා මොනවා හරි කළා එක. ඔහෝ ඉච්චර කරදර වෙන්න එපා දැම්මම.
0: ඕ ලොකු වැඩ ඒවා.
1: ඔබ පාවිච්චි කරන pick me flash ඔබේ චූටි චූටි බහන්ඩට ගියවන්න. හ්ම්
0: හ්ම්.
1: කිලෝ 15කට අඩුවෙන් තියෙන ඕනම එකක් බලන්න. 3 wheel එක කැවනවද, බයික් එක කැවනවද, චූටි කාර් එක කැවනවද කියලා ඔබ ඩිසයිඩ් කළා. ඔබට අදාළ තැනට යවන්න පුළුවන්. ඔබට ඕන නම් ඒකේ ගාස්තුව ගෙවලා යවන්න පුළුවන්. නැත්තම්
0: ගන්න එක්කෙනාට ඒක ගෙවලා ගන්න පුළුවන්.
1: ඒ පාර්සලේ බාර දුන්නාට පස්සේ ගොඩක් කලකට ඔබට කෝල් එකක් එනවා ඒක දුන්නා කියලා. ෆොටෝ එකක් ගහලා ඔබට සමහර අය වෙනු. සමහර අයට දෙනවා විශේෂ නම්බරයක් දෙනවා. ඒ නම්බරය ආපහු අප්ලෝඩ් කරලා එවන්න ඕනේ. ඉතින් ඔබේ පාර්සලේ ගියා එතනට කියන ඔබට ෆයිනල් ෆයිනල් මැසේජ් එක එනවා. ඒ මගදී එක පාර්සල් අරන්ගේ අරන්ගේ මිනිහා කොහේ හරි යනවා. එහෙම වෙන්නේ නැහැ. එයාව ට්‍රැක් කරන්න පුළුවන්. එයාව ට්‍රැක් කරන්න පුළුවන්. එයා කොහෙද ඉන්නේ කියලා බලන්න පුළුවන්.
0: යස්.
1: ඉතින් මේ ඔක්කොම පහසුකම් ටික දීලා තියෙද්දි අඬුව තියද්දි අත පුච්ච ගන්න එපා. මොකද වාහනයක් දාලා මේ වැඩේ කරනවා කියන එක හොඳ වැඩක්. හරි කොස්ට්ලි. කොස්ට් එක වැඩි මුලදී. ඒකට සල්ලි නෙමෙයි.
0: ඔව් අපි පොඩියටනේ බිස්නස් පටන් ගන්න.
1: බිස්නස් එකක් වුණත් කියන්නේ සල්ලි තියෙන මිනිස්සු ලොකුවට පටන් ගන්න.
0: හරි.
1: සාමාන්‍යයෙන් කියනවා ස්ටාර්ට්අප් එකක් නම් මුලින්ම කෑලි පහක් විකුණන්න කියලා
0: කියන්නේ.
1: කෑලි පහක්. අහලා තියෙනවනේ අර නිකන් සල්ලි දෙන්නත් බෑලු. නිකන් මිනිසුන්ට සල්ලි දෙන්න ගියොත් මිනිස්සු ගන්නෑ. භාණ්ඩයක් විකුණන එක හිතන්නකෝ. මිනිස්සු ඒගොල්ලන්ගේ සල්ලි වේදම් කරලානේ ගන්න. ඒ නිසා මුලදී වේදම් වැඩි කරගන්න එපා. ඩෙලිවරි සර්විස් එක ඔබට කරගන්න පුළුවන් pick me flash එක හරහා. ලොකු බිස්නස් එක ලොකු දේවල් නම් යවන්නේ. pick me trucks තියෙනවා. ඒක ගැන අපි හෙට කතා කරනවා. අද අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉචිගෝ ඉචි විතරක් නෙමෙයි. මම මෙහි ගිහිල්ලා ගහගෙන ආපු පින්තූරු පෙන්වන්න තියෙනවා. වීඩියෝ පෙන්වන්න තියෙනවා.
0: යා ඔකේ.
1: වාට. මට ඔබ පැලෙන්න අරින්න තියෙනවා. මේ පැලෙන්න අරින්න මේවා පෙන්වන්න.
0: අපි ගියේ නැති රටවල් දරවිද්ද
1: ඔබ. ඔයා ගියේ නැති රටක් තමයි.
0: ආ ඔව් ජපානේ.
1: රටකට ගිහලා ගියේ සිංගප්පූරුව විතරනේ හලෝ.
0: ඇයි කොරියාව? කුවේට්.
1: කොරියාව.
0: චීනය.
1: ඔය ඇයි තමයි මේ ඔක්කොම වැඩේ ලොකු උනේ. මේවනම් මගේ මෝඩ කංගත.
0: Good morning.

0: 말하는 보라 매해 배달에 보라 하카 보라 로스인 줄 알아?
1: 말을 하게 돼. 오케이 왜 오케이 왜.
0: 왜 마음에 기야 해 바란데 디야 라 바란디. 알았지? 이렇게 나마 시라이토.
1: 시라이토.
0: 시라이토. 시라이토 기나 디야 라 바란디야. 알았지? 와이터 미가 고치로 사이 그래도 하이탄 미가.
1: 밤바라 간다
0: 와. 밤바라 간다. 알았지?
1: 알리.
0: 미터 또나 고사이.
1: 미터 또나? 어디 디야 라크네?
0: 맘무나 가는데 미터 또나 요새.
1: 게더가 디야 라크. 게발로 라타.
0: 게더 디 마다가. 게더 티나 미우라 리터 디 요새.
1: ලංකාවේ
0: වලලු තිනන්නේ අර මේ මෙදු මෙදුල් හතර තියෙන්නේ බාසුන් නැහැලගෙන නැහැ
1: හරි
0: ඒ වැදියේ ලීටර දෙක අහන්නකෝ
1: හා
0: උස මීටර 3යි පළල මීටර 70යි අන්න අන්න ඒ දියලේ ලස්සන
1: ඕකේ ඕකේ
0: මීටර 3ක් මේ අත පොවන උසින් වගේ නිකන් ඒකට උසයි මීටර 70ක් පළලයි මීටර 70ක් පළලයි
1: හරි
0: ඉතින් මේ දියල්ට වඩා ලොකුයි විස්තරේ. දියල්ල පොඩි.
1: පොඩි.
0: විස්තරේ ලොකුයි.
1: ලොකුයි. හා.
0: තොරණ විස්තරනේ බලන්න ඕනේ. තොරණ ගහලා තියනවා දියල්ලට වඩා හුඟක් විශාලට ගහලා තියනවා. මිනිස්සු බස් පිටින් ඉන්නේ. ටවුන් එකේ ඉඳලා අපි ලස්සන ටවුන් එකේ ඉඳලා කරුයි සවා කියලා. කරුයි සවා.
1: කරුයි සවා.
0: කරුයි සවා ටවුන් ඉඳලා. ඒ පැයක් විතර ගියන්න
1: ඕනේ.
0: හොඳයි. පැයක් විතර ගියාම හම්බෙන්නේ මිනිස් විදිහින් හරි ඇක්ටිවිටීස්. හැම තැනකම තියෙන්නේ බිස්නස්. ඒවා හරි ලස්සනට හදලා.
1: හරි ඔකේ.
0: අපේ ඒ වගේ තැන්වල තියෙන කඩල කරත්තයක් දෙකක් වඩේ විකුණන තැනක් විතරනේ. අදටත් ඒ වගේ තැනක වටපිටාවේ ලස්සන දන උපදෙස් දෙන්න මිනිහෙක් ඉන්නද කියලා මම දන්නේ නැහැ. ඇත්ත.
1: හිටියනම් ඉතින් දැන් අපි දකිනව නේද ඒවල් නේද
0: අපිට පේන්නේ නැතුව කරනවා දැන් අපිට නොපෙනෙන මානයකද දන්නේ
1: නැහනේ
0: ඒක වෙන්නේ ඒ අපේ මානය ටික පේන්නේ නැද්ද දන්නේ නැහැ එනවා කඩල ටික අපි කුණනවා මේව ටික අපි කුණනවා තොරම්බල් බඩු ටිකක් විකුණනවා ඉටිකොලයක් ගහලා තියෙනවා ඒ තමයි අපේ ටූරිස්ට් ඇට්‍රැක්ෂන් වල වටපිටාව ලස්සනයි ඒ අපේව
1: ඒකනේ පොලිතින් ලස්සනම පොලිතින් දාලා
0: තියෙන ලස්සනම තැමිලි පාට වගේ පොලිතින් වලින් තමයි අපි යන්නේ අපි දාත් තදග මේ මිනිස්සුන්ට කියලා දීපල්ලා මේක රහට ලස්සනට විකුණන මොකක් කරි ඉටිගිරියක් නේද ලස්සනට පිළිවෙලට විකුණන්න ලස්සන කෑම ටිකක් හදන්න හැමෝම එකම කෑම හදාද මැරෙන්න හදන්න නැතුව එක එක්කෙනා එක එක දේවල් හදන්න අපේ ටූරිස්ට් ඇට්‍රැක්ෂන් ලස්සන මේවා 10ක් තෝරගෙන කරන්න පුළුවන් මේ මේ මොකද දන්න වෙලා
1: තියෙන්නේ
0: 1000ම එකපාර කරන්න යනවනේ ආ
1: ඒක ඇත්ත
0: ඔව් පොඩි වැඩ පුරුදු නෑනේ ඔක්කොම දොඹෙන් අල්ලලා තමයි කරන්නේ එකක්වත් වෙන්නේ නැහැ. තියෙන සල්ලි ටික රුපියල් රුපියල් වගේ දැම්මම ඉතින් කිසිම වැඩක් කරන්න බෑනේ නේද? හරි. ඉතින් වා කියන්න මේ හරි ලස්සන දියල්. ඇත්තට මේක හරි ලස්සන. මම ඔයාලට ෆොටෝස් කීපයක් පෙන්නන්න. මීටර 70ක් පළල කණ්ඩියක් කැපුවා වගේ තැනකින් නූල් වගේ මේක බේරෙනවා.
1: හිතන්න
0: මීටර 3ක් උස කණ්ඩියක්. දිගට කපලා. ඒක ස්වභාව ධර්මයමයි කපලා දේ. මේ නූල් නූල් වගේ මීටර 70 දිගේ එක සීරාවට
1: බේරෙනවා.
0: මම අර ෆොටෝ එකක් පෙන්නන්න.
1: මේ
0: මේ තියෙන්නේ ෆොටෝ එක හරිද?
1: අනේ ලස්සනම ලස්සනයි
0: අනේ. හරිද? එතන මේ මේ තියෙන්නේ
1: මේ චූටියට ඉන්නේ එතන.
0: මේ තියෙන්නේ පිළිමයක්. ඒ පිළිමයක් වගේ ග්‍රීක පිළිමයක් වගේ මං.
1: මං ග්‍රීක පිළිමයක් මෙච්චර කැතර දැක්කම.
0: මොකද කියන්නේ?
1: හරි ලස්සනයි ලස්සනයි. හරිම ලස්සනයි අනේ.
0: හැම කෙනෙකුට මම කියනවා ඒගොල්ලෝ ග්‍රීක පිළි මම මම මම මම නෝ නෝ යු ආර් නොට් යු අන්තෝ මම මේ මල්ලේ කුමේ මේ zoom කරලා මේ බල
1: ඔයා ඔයා මට ඉතින් අඳුර ගන්න බැරිද
0: ග්‍රීක පිළි නෙමෙයි මං
1: ඔයා ඔයා ඔයා
0: දියල ඉස්සරහා මේ ඔකලා ෆොටෝ එකක් ගැවේ මේක පටන් ගන්නේ අසාමා කියලා කන් දෙකින්
1: හරි
0: ඒක නෙමෙයි කතාව මේ කන්දට වැටෙන වැස්ස පොළොව යටට ගිහින් අවුරුදු 6ක් පොළොව යටින් ගලනවා. එහෙමයි මේක කියලා
1: තියෙන්නේ. හරි.
0: ඒ ගලන්නේ යමහල් මැදින්. පොළොව යට තියෙන ගිනි යමහල් මැදින් ගලන්නේ.
1: හරි.
0: මේ වතුර රස්නේ.
1: හා.
0: සීත කාලෙට ඕනම එකක් ඇවිදින්න පුළුවන් ගානට ගඟවල් එහෙම අයිස් කුට්ටි වෙනවා. කවදාවත් සීත කාලෙට මේ දිය ඇලට එහෙම වෙන්නේ නැහැ.
1: ආ ඔකේ.
0: කියලා කියනවා අපි සීත කාලෙ ගිහලා නැහනේ. මුන්දලක බුරුද දන්නේ නැහැ.
1: හොට්වෝට එන හින්දා
0: හැම වෙලාවෙම මොන්න රසීත කාලෙක වුණත්
1: හරි
0: සෙල්සිය සංසක 11.8ක රස්නයක් තියෙනවා. මහලොකු රස්නයක් නෙවෙයි. නමුත් එක සීත කාලෙ පවා තියෙනවා. හැම දේම මිදෙනකොට යමහල් මැදින් අවුරුදු 6ක් එතනින් වතුර බින්දුවක් අසමාකන්දෙන් ඇතුළුණා නම් වැස්සෙන්
1: හරි
0: අවුරුදු 6ක් මේ හැමතැනම
1: ගිහිල්ලා
0: සංසාරේ පුරා ගිහිල්ලා ගිහිල්ලා එළියට එනවා. දුර පොඩි නමුත් යන කාලේ වැඩි.
1: කැරකිලා කැරකිලා යන්න ඇතිනේ.
0: ඔව්. වාගෙන මහා විශාල කැමරා තොගයක් ගහලා රෑ දවල් නැතුව හරින් පරීක්ෂාවෙන් ඉන්නේ ඒගොල්ලෝ එක ගැන. එතන මහා විශාල කැමරා ඇටවුමක්
1: තියෙනවා.
0: මම ඒක ඉස්සරහා ගිහිල්ලා හිටගෙන හිටියා වදින ෆොටෝ වැදියා.
1: ජාත්‍යන්තරයට ගියා
0: මේ ගිහින් එන ගමන් ඒ ඇඳුමෙන්මයි මේ
1: එතන නාන්න කරන්න එව පුළුවන්
0: නාන්න දෙන්නේ හැම බම්බුවෙම නාන්න යන්නේ
1: මිනිස්සු ඇයි අපේ එහෙමනේ හැම එකේම නාන්න ඕනේ අපිට
0: ඇයි
1: එහෙම තමයි ඉතින් අපේ
0: එහෙම කවුරු කිසිම මිනිහෙක් කේවැරෙ රෙදි ඇඳගෙන තවල් ගහගෙන එහෙම නාන්නේ ඒ වේ සුන්දරත්වයේ දැසින් දැකලා ඇස් දෙකෙන් උරාගෙන ෆොටෝ එකක් ගහලා ඒක අගේ කරලා පුදුම වෙලා විශ්මයට පත් වෙලා
1: මතකයේ විතරක් ඉතිරි කරලා ලස්සන්ට යනවා
0: යනවා දෙනෝ දහක් සෙනගෙන තැන කොළ කෑල්ලක් නැහැ බිම ඒ හින්දා මම කොළ කෑල්ලක් දැම්මා
1: මොකද ඔයා ලංකාවේ වඩු
0: මම ලංකාව මිනිහෙක් කියලා දැනගන්න බෑ මේ යන මිනිත්තු ඇව්වා ලංකාවේද කියලා එළියට එනකොට ඉතින් හරීම ලස්සනට පිළිවෙලට
1: හරි
0: ජපානි ගෘහ නිර්මාණ ශිල්පයට හරියටම හරියන විදිහට කඩපේලිය හදලා තියෙනවා. ඒක ඒ තැනට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්නේ.
1: ඕකේ.
0: ඒ තරම් ගැලපෙන විදිහට හදලා තියෙනවා. ඒ තරම් ගැලපෙන විදිහට හදලා තියෙනවා. ඉතින් අපිට බෑද කරන්න අපිට බැරිද දුම් හිඳට එහෙම කරලා බලන්න. අපිට බැරිද දියලුමාවට එහෙම අදහසක් දීලා බලන්න. ඒ මිනිසුන්ට උදව් කරලා හරි ඒ කඩපේලිය ලස්සනට තියාගන්න. පොඩි හැඩයක් ගේන්න. පොඩි පාටක් ගේන්න. ඕගොල්ලෝ හදපු බම්බල පිටිය ස්ටේෂන් එක පිලිසකර කළා වගේ ඇහැට රිදෙන්නේ නැති.
1: Yes.
0: පාට එකතු කළා.
1: Matching colors එකතු කළා.
0: එකක් කරන්න බැරිද? අපේ විදේශ කටයුතු නෙමෙයි සංචාරකනේ.
1: සංචාරක
0: කට්ටියට එකක් දහක් කරන්න එපා. එකක් කළා ෆොටෝ ගහලා වත්තරේ දා. ඒ අපේ මිනිස්සු හරි දක්ෂයි. ලස්සන දේවල් දැක්කම ටක් ගාලා අල්ලන්න.
1: ඒක හරි.
0: ටක් ගාලා නාඩියෙන් අල්ලනවා. උත්තර දඟලන්න ඕනේ නැහැ එතකොට.
1: ඊට පස්සේ කොපි පේස්ට් වෙවි අය ලංකාව පුරාම.
0: ලංකාවේ ඒ තරම් වේගෙන් ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන් රටක්. හැබැයි හරි ආදර්ශය දෙන්න.
1: ඕ ඒකනේ.
0: හරි ආදර්ශය.
1: හැමෝටම බෑනි පිටරට ගිහිල්ලා ඒ ආදර්ශය අරගෙන එන්න.
0: බෑ බෑ බෑ.
1: ඒ නිසා ලංකාවේ ඇතුලේ ඒක හදමුනේ.
0: ලංකාව කියන්නේ සංචාර ඉතාලම අඩුවෙම සංචාරය කරන මිනිස්සු ඉන්න රටක්. ඒක පේනවා නේද?
1: ඒක ඇත්ත.
0: රට ලෝකෙ දැක්කනම් මිනිස්සු මීට වඩා ලස්සනට හිතන්න ඉඩ තිබුණා.
1: හරි.
0: නමුත් ඉතින් කොහෙද කරන්නේ නේද?
1: හ්ම්.
0: එදා වෙල ටුවර් එක ගහගෙන ඉන්න පිරිස වැඩිනේ.
1: ඔෆිස් එකට
0: රට යන්න නෙමෙයිනේ, රට යන්න නෙමෙයිනේ, මග යන්න බැරුව නම් සමාන රට ඉන්නේ නේද? රට යන්න පස්සේ ඉන්නේ. ඉතින් ඒකයි. එක ආදර්ශයක් දෙන්න, එක තැනක් හදන්න, ඒ වගේ ලස්සනට පාර හදලා අනේ ලස්සන ලී જાති දාලා තියෙනවා. අත්පැටවල් එහෙම හදන්න. ඒව හැමද අපේ හැම එකටම ගන්න GI පයිප් එක ගන්න. එහෙම නෑ. GI පයිප් එකක් ලක්කම දැක්කෙත් නෑ.
1: නිකන් හැම තැනම ඩිපෝවක් වගේ.
0: ඔව්. හැම හાર્ඩ්වෙයාර් වගේ නේ අපි හදන්නේ.
1: Yes.
0: ස්වභාවික సౌందර්ය නෙමෙයි. හાર્ඩ්වෙයාර් එකක් මතක් වෙන විදිහට තමයි අපි හදන්නේ මේ දුම් හිඳ ඇල්ලට යන පාර වුණා.
1: ඉතින් ෆොරිනර්ස් ලා නෝ මෙතන හાર્ඩ්වෙයාර් එකක්.
0: ඔව්.
1: ගන්න ඇන
0: කිලෝ එකක් ගන්න තමයි. විදේශිකයෝ. අපි මේ කේනේවට හිතරිද්ද ගන්න එපා. අපි මේ ගැන ගොන් කතාවල පොඩි කෑලි තියෙනවා.
1: අහුල්ල
0: මොන හරි මැච්චක් ගහන්න. කියන්න හොඳ දෙයක් දැක්කොත් නම් අම්මෝ කොහොක කමන්නන්නේ ලස්සන දෙයක් දැක්කොත් කරොත් නම් ඕන තැනක කියනවා ඒ වගේ එනගත්තාමත් අපි ඒව කියනවා හොඳ කියනකොට සතුට වෙනවා වගේම අඩුපාඩු කියනකොට මේක මොන හරි කියන එක මොකක් හරි තියනවා කියලා එහෙම ගන්න පුළුවන් නම් හොඳයි ගන්න හරි අමාරුයි ඒක
1: දැන් ඇල්ල ටවුන් එකේ තියෙනේ ලස්සනනේ ඒකේ තියෙනනේ අමුතු ලස්සන අර ඒ වගේ තියෙනවා
0: ඇල්ල ටෙම්පල් නෑ වැඩි යන්නේ
1: සීරියස් ළඟදී නම් කියනෑ
0: Too janakirnas.
1: Seriously?
0: Too much janakirnas is

0: මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හොරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගං අතුරට සුරසුරුමට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
5: ක්ලබ්. අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
6: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
7: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
6: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
8: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
11: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: මාත්‍යද කේක් කන්නවත් ආවෙ නෑනේ.
15: මට උන වගේ සේන
14: ලින් පස් පංගුව බමු.
15: සෑහෙන වෙලාවක් යයිනේ.
14: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
16: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
17: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්න එක. ලයිට්, වෝටර්, ෆෝන්, ඉලට සහනය මෙන්න.
18: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
19: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
1: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
3: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
1: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
0: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ.

0: වයිනපුරා.
1: ඕකේ ලෑස්ති වෙන්න. කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් තියෙනවා ඔගලන්ට ලෑස්ති කළා. අපි කියන්නම් වැඩි විස්තර මොන මොන ප්‍රොඩක්ට්ස් වලටද මිල ගණන් අඩු කරලා තියෙන්නේ.

0: ලොකු ඩිස්කවන්් හම්බ වෙන්න කියලා විශේෂන් මතකතියාගන්න රිවෝඩ් සාමාජිකයන් තමයි මේ වට්ටම් ලැබෙන්නේ. අගෝස්තු මාසේ 13 වෙනිද වෙනකල් අද 10-13 වෙනකල්ම මේ දීමනාටික වලංගුයි. ඊළඟට අපි අදත් කතා කරනවා LOLC ෆයිනන්ස් වෙතින් ඔබට හඳුන්වලා දෙන ෆැක්ටරින් සර්විස් එක ගැන. ඔබ පොඩියට බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් නම්, ඔබ ලොකුවට බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් නම්, කවුරුණත් ඔබට මේ සර්විස් එක ගොඩක් වටිනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර කියන්නම්. ලංකා ටයිල්ස් හඳුන්වලා දුන්න අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක. ඒක ගැනත් තියෙනවා හොඳ වැදගත් කරුණු කිහිපයක් ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඊළඟට බයික් X55 දැක්ක නේද? SUV එක පාරෙදි හිතුවා නේද මොකක්ද මේ SUV එක? මේක නම් අමුතුම භාණ්ඩයක් කියලා. යස්, ඩෙෆිනිට්ලි හැමෝටම හිතන දෙයක් තමයි බයික් X55 SUV එක දැක්කම මේක මොකක්ද කියලා හිතන එක පාට. ඒ කොහෙන්ද ගන්න තියෙන්නේ, මොකක්ද මේක, අනියමයි කියලා හිතනවා. යස්, ඉතින් එහෙම හිතෙන එකේ ලස්සන හින්දා අනිතක පර්ෆෝමන්ස් දැක්කම අපිට තවත් ආස හිතේ. ඒ ඔක්කොම ටික බලාගන්න ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත එන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. පොල් තෙල් එකක් ගනිද්දි ඉස්සර වගේ බෑ. හරිද, බූලියෙන් ගිහිලා ගන්න බෑ. දැන් අපි මේ ගැන පොඩ්ඩක් දැනුවත්. ඉතින් අපි ඒකට විශේෂ ස්තුතියක් දෙන්න ඕනි සේන මිල්සල්ට, කොකෝ ෆ්‍රයි වලට. මොකද අපිට ඒ ගැන පොඩි නොලෙජ් එකක් දුන්නට නැත්නම් අපි හැමදාම අපිට මැරෙන්න වෙන්නේ මේ ජීවිත කාලේ ඉඳලා මේ කවදාහරි ඔය ඇත්ත දැනගන්නේ නැතුව. ඉතින් ඒ නිසා ඒ ඇත්ත පහදලා දුන්නට තැන්ක්යූ. දැන් අපිට මාකට් එකේ තියෙනවා සුපිරි පොල් තෙල් එකක්. අපිට RBD කරලා තියෙන සුපිරි පොල් තෙල් එකක් තියෙනවා. ඒක තමයි කොකෝ ෆ්‍රයි. ට්‍රයි කරලා බලන්න එක දවසක්. H15 පැකේජ් එක ගැන කතා කරන්න ඕනේ. පික්මී ගැන අපි උදේම කතා කරා. ෆ්ලෑෂ් ගැන තමයි මතක් කරේ. හෙට අපි ට්‍රක් ගැන කතා කරමු. ඊට පස්සේ තව මොනවාද? බජාජ් ත්‍රීවිල්, වීගෝ ත්‍රීවිල් එක ගැන කියන්න ඕනේ. ඒකේ ආරංචි තව පොඩි වෙලාවක් දෙන්න මම ඒක කියන්නම්. ඔනර් ෆෝන්ස් ගැන මතක් කරන්න ඕනේ. ඔනර් ෆෝන්ස් වල X5D ෆෝන් එක ගැන තමයි මේ දවස්වල වැඩියෙන් අපි කතා කරන්නේ. වැලන්ටිනෝ ඉටලි මැට්‍රස්, ඔබ නිදා ගන්නම හදපු මැට්‍රස් එකක් කිව්වොත් හරියටම හරි. නිින්ද සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත යන්න. ඒකවල හදලා දෙයි ඔබටම ගැලපෙන, කස්ටමයිස් කළ ඔබටම ගැලපෙන වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් එක. ඊට පස්සේ තියෙන්නේ නිදා ගන්න.
1: හද ගැස්මට සියත ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
3: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරනවා.
4: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768233444. සීත, හදවත් දිනු හිතවත් කම.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
8: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: මතකද සිංග බිග් බොනැන්සා
5: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
4: මේ අවුද්දේ
5: තාවා. නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංග බිග් බොනැන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරිවාසය මේ මාසෙ පුරාවටම තියෙනවා අගෝස්තු මාසෙ 31 වෙනකල්. ඉතින් මේ වාසියෙන් ලක්ෂයක විශේෂ වට්ටම් ගන්න පුළුවන්. ඒ වගේම තව තෑගිත් තියෙනවා කියලා මතක් කරන්න ඕනි. තව මොකක්ද අපි ඊළඟට මතක් කරමු. අපි බික් ගැන කතා කරමු. බික් වලිනුත් ඔයගලන්ට මේ දවස්වල තෑගි තියෙනවා. දිනපතා මොබයිල් ෆෝන්ස්, ඊට පස්සේ සතිපතා ස්කූටර්ස් දිනා ගන්න පුළුවන්. ඒකට පොඩි වැඩයි කරන්න තියෙන එක මොනවාද කියලා අපි තව ටිකකින් කියන්නම්. සුපර්මෙට් ගැනත් මතක් කරන්න ඕනි. සුපර්මෙට් වලින් ඔයගලන්ට ඕනි කරන රූෆින්, වෝල් ක්ලැඩින්, ගෙට් ක්ලැඩින්, ඊට පස්සේ සීලින්, පර්ලින්, වැහිපීලි, උපාංග මේ හැම එකක්ම හොඳම ක්වලිටිකෙන් ගන්න පුළුවන්. අපි සුපර්මෙට් ගැන විස්තර ඔබට කියලා තියෙනවා. ලංකාවේ අපිට විශ්වාසදායකම සින්ක් ඇලුමිනියම් බ්‍රෑන්ඩ් එක තමයි සුපර්මෙට් කියලා කියන්නේ. ඒත් එක්කම ගයක් දොරක් දැන් හදා ගන්න හරි ඊට පස්සේ තිරන්නේ නැහැ, අපි හදන්නේ නැහැ, අපි ගන්නවා කෙලින්ම අපාර්ට්මන්ට් එකක් ගන්නවා කියලා ආසාවක් තියෙනවා නම් කොළඹට එන්න කොහොමත් ආසයි. ඉතින් ඒක කියන්නේ බෑනේ කොළඹින් අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් කියලා. කියන්නේ ඒක මාර ලොකුම ලොකු ජීවිතේ ලැබපු ජයග්‍රහණයක්. ඉතින් ඒ වගේ ජයග්‍රහණයක් ලබන්න කැමති නම් මෙච්චර කල් හිතුවා නම් අම්මෝ මාර විදියට සල්ලි ආයි කියලා හිතුවා නම් සාමාන්‍යයෙන් අපි ගෙවල් දොරවල් වල ගණන් මිනුම් දන්නවනේ, කොළඹින් ගන්නකොට ගණන් මිනුම් දන්නවනේ. ඉතින් සසඳලා බලන්න ඕගලන්ට රුපියල් මිලියන 45 ඉඳලා ගන්න පුළුවන්කම තියෙනවා ප්‍රයිම් ගෲප් එකේ ද ප්‍රයිම් කලම්බෝ වලින්. මේක සුපිරිම සුපිරි අපාර්ට්මන්ට් එකක්. වැඩි විස්තර කියන්නම් තියෙන දේවල් ගැන කියන්නම් අනිවාර්යෙන් ඔබට ආස හිතෙයි. කොළඹ 7, කොළඹ 8 වලට හරිම සමීපව තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා ආයෙත් කෙලින්ම බය නැතුව ඇඩ්‍රස් එකේ කලම්බෝ කියලා වැටෙනවා. සහ අපිට ඉතින් අපි ආසයිනේ ඒ වගේ ලයිෆ් එකක්. ඉතින් ඒ වගේ ලයිෆ් එකක් ගත කරන්න ආසයිට අපි නැවතත් මතක් කරන රුපියල් මිලියන 45 ඉඳලා ඔයගලන්ට ගන්න පුළුවන් ද ප්‍රයිම් කලම්බෝ apartments, right? ඊළඟට අපි NLB ගැන මතක් කරන්න ඕනේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒගොල්ලෝ විශිෂ්ට ජයග්‍රහණයක් පහුගිය දවස්වල ලැබුවා. ඒ තමයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍ය සේවා අංශයේ අනුශූරතා සම්මානය අඛණ්ඩව 2026 අවුරුද්දේ දිනා ගන්න සමත් වෙනවා NLB එක. ඉතින් ඒගොල්ල වසර ගණනාවක් පුරා මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට, සුබ සාධනයට, ඒ වගේම ජීවිත සවිබල ගැන්වීමට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නා. ඉතින් ඒ නිසා තමයි NLB එකට මේ තරම් ලොකු සම්මානයක් හම්බ වුණේ. ඉතින් අපිටත් පුළුවන් NLB එකත් එක මේක සමරන්න, සහ අපිටත් පුළුවන් ජයග්‍රහණ කරන්නනේ. ඉතින් ඒකට කරන්න ඕනි වැඩි වැඩියෙන් NLB ලොතරැයි මිලදී ගන්න එක. තව මොනවාද, අපි පැල්වත බටර් ගැන අදත් කතා කරන්න ඕනි. පැල්වත බටර් වල සෝල්ටඩ්, අන්සෝල්ටඩ් සහ ඒගොල්ලන්ගේ ගාලික් බටර් එක තියෙනවා. බලන්න ෂොප් කරන්න යනකොට බලන්න. පැල්වත බටර් කියලා කියන්නේ අපිට ඉතාම සාධාරණ ගානට ගන්න පුළුවන් හොඳම බටර් එක, හරිද? බජාජ් පල්ස ගැනත් මතක් කරන්න ඕනි. පල්ස N160 බයික් එක ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. ඒවා තමයි ඇලුමෙක්ස්, ඒක ගැනත් කියන්න ඕනේ. ඇලුමෙක්ස් ඔගලන්ට විශේෂයෙන්ම ඇලුමිනියම් එක්ස්පීරියන්ස් කරන්න සෙන්ට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක තියෙන්නේ නාවල. ඉතින් එතනට ගියෝතින් ඇලුමිනියම් සම්බන්ධයෙන් හැම දෙයක්ම දැනගන්න පුළුවන්. ක්වලිටි ඇලුමිනියම් ගන්නත්, ඒ වගේම ඇලුමිනියම් වලින් කරන්න පුළුවන් දේවල් අපි හරි පොඩි දෙයයි හිතාගෙන ඉන්නේ. දොරක් දානවා, උළුවස්සක් දානවා, ඔච්චරයි ඉතින් අපි දන්නේ. එහෙම නෙමෙයි, ඇලුමිනියම් වලින් කරන්න මාර දේවල් තියෙනවා. ඒව ඔක්කොම දැනගන්න පුළුවන් මේ ඇලුමෙක්ස් එකේ එක්ස්පීරියන්ස් සෙන්ට් එකට ඔබත් ගියොත්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන

0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ විත්හසා
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්
3: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
5: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: Hi Hasa, good morning.
8: Good morning ආශ්චර්ය. අලුත් සතියක්. මේ සතියේ තව පත්‍රවල විස්තර මොනවද කියලා බලන්න. මතක් කරලා ඉන්නම් අපේ අනුග්‍රාහක බවතුන් අදත් අපිත් එක්ක ස්විස්ටෙක් රැඳිලා ඉන්න ඔබේ ඉදිකිරීම් කටයුතු වලට විශේෂයෙන්ම ෆිනිෂින් වැඩවලට බඩු ගන්නවා නම් ස්විස්ටෙක් කියන සන්නාමය ඔබට හොඳට මතකයි සහ මතක තබා ගැනීම වැදගත්. ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුඩ්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ ඕනෑම නිෂ්පාදනයක් ඔබට හරි මිලට හරි ක්වලිටි එකෙන් ගන්න පුළුවන් ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයා ගාවට ගියොත්. ඉතින් ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයා කිසිම වෙලාවක පැකට් එකේ ලොකු ගණන් ගහලා ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා බොරුවට ඔබව රවට්ටන කෙනෙක් නෙවෙයි. එයා හරි මිලට ක්වලිටි බඩු විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක්. ඒ හින්දා ස්විස්ටෙක් සන්නාමයෙන් එන ඕනෑම නිෂ්පාදනයක් වගේම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වෙනත් ඕනෑම දෙයක් මිලදී ගන්න ඔබට විශ්වාසය තියන්න පුළුවන් අලවි නියෝජිතයෙක් තමයි ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයා කියලා කියන්නේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසර වෙනුවෙන් රුපියල් කෝටි 1460 ඉක්මවා ගිය දැවැන්ත බෝනස් ප්‍රතිලාභයක් මේ වසරේත් වෙන් කරලා තියෙනවා. අවුරුදු 64ක් තිස්සේ ලංකාවේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඔබගේ ජීවිත වඩාත් සුරක්ෂිත කරන්නට කැප වෙලා ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් රුපියල් බිලියන 247 ලංකාවේ දැවැන්තම ජීවිත රක්ෂණ අරමුදලට සහ රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයකට හිමිකම් කියන ශක්තිමත් ආයතනයක්. ඒ නිසාමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වලට පියකුමෙන් මවකුමෙන් ඔබව රැකගන්න පුළුවන් වෙලා තියෙන්නේ. රත්තරන් අයදෙන ඉස්තරම්ම තැනින් දැන් CDB රන් සහනය ඔබ වෙනුවෙන් සූදානම් කර තියෙනවා. ඔබ CDB එක රන් ගනුදෙනුවක් කරන හැම වෙලාවකම ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් ලබා දෙන්න තමයි CDB රන් සහනය ලෑස්ති වෙලා ඉන්නේ. මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට යන්න නැත්නම් 0111 7388 388 දුරකථන ඇමතුමක් දෙන්න. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. දැන් අපිට පුළුවන් පත්‍ර ටික බලන්න. මම ගන්නවා ඉස්සෙල්ලම දිවයින පත්‍රයේ අතට. කොවිඩ් නිසා වෙනස් වුණු උසස් පෙළ විභාගය අද සිට විභාග අපේක්ෂකයෝ 372,310ක් මෙවර උසස් පෙළට පෙනී හිටිනවා කියලා තමයි ලියවිලා තියෙන්නේ. කොවිඩ් කාලෙන් පස්සේ විභාග පැවැත්වෙන දින හෙට මෙහෙට වුණා. ඊට පස්සේ ඔය මේ අවුරුද්දේ තමයි අපිට අපහු
7: හරි දිනේට
8: කියන අගෝස්තු මාසෙට උසස් පෙළ විභාගය ගෙන්න ගන්න පුළුවන්කම හම්බෙලා තියෙන්නේ. කංජි පාණි ළඟටම දැල එළයි. හොඳම ගෝලයා සයිමා ඇතුළු පාතාලියෝ 3ක් අද දිවයිනට. සහකාර පොලිස් අධිකාරී රොහාන් නොලුගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියද සහාය ඇතිව මලයාසියාවේදී අත්අඩංගුවටගත් පාතාල නායක කංජිපාණි ඉම්රාන්ගේ සමීපතම සගයා වන රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකරුවන් 3 දෙනා අද ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි කියලා දිවයින තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙනවා. විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන එන මෙම අපරාධකරුවන් 3 දෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතයි කියලා තමයි කියවෙන්නේ. ඉතින් අපේ පොලිස් කණ්ඩායමක් එහි ගියා. ගිහිල්ලා කංජිපාණි ඉම්රාන්ව අත්අඩංගුවට ගන්න මෙහෙයුම් කීපයක් දියත් කරපු බව කියවෙනවා. හැබැයි ඔහු අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙනවා. මැලේසියාවෙන් කංජිපාණි ඉම්රාන්ට පැනලා යන්න බැරි වෙන්න එයාට යන්න තියෙන සියලු දොරටු අවහිර කරලායි තියෙන්නේ කියලත් මේ ආටිකල් එකේ සඳහන් වෙලා තිබුණා. දිනමින පත්‍රයට මං එනවා.
7: හරි.
8: මාස 6ට අයවැය ශේෂය බිලියන 9.5යි. රාජ්‍ය ආදායම සහන ආධාර 127.1කින් ඉහළ ගිහින් කියලා ඒක තමයි දිනමින අද ප්‍රධාන පුවත හැටියට වාර්තා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය හා රාජ්‍ය මූල්‍යංශයන්හි කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් 2026 වසරේ මුල් මාස 6 ජනවාරි සිට ජූනි දක්වා මේ මුල් මාස 6 සඳහා වන සමස්ත රාජ්‍ය අයවැය ශේෂය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වෙලා තියෙනවා. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ රුපියල් බිලියන 405.6ක දැවැන්ත අයවැය හිඟයක් වාර්තා වූ පසුබිමක මෙම සාධනීය හැරවුම සිදුව තිබීම විශේෂත්වයක් කියලා දිනමින වාර්තා කරලා තියෙනවා. හිටපු ඇමති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘතිවලට මේ ඇමති බංගලා සහ ජනාධිපති මන්දිර පිළිබඳව වරින් වර කතා බහට ලක් වුණා. මේවා වහලා දාලා තියෙනවා. මේවා මුකුත් ප්‍රයෝජනවත් වැඩක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා ඔන්න දැන් ඒ සම්බන්ධයෙන් පියවරක් තියලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. රජයට අයත් හිටපු අමාත්‍ය නිල නිවාස ලෙස භාවිතා කළ බංගලා 24ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය හෙවත් PPP යටතේ වසර 30ක බද්ධකට ලබා දීමට රජය තීරණය කර ඇත. ඉතින් මේ ලාභදායි ව්‍යාපාර සඳහා මේ වහලා දාලා තියෙන පාවිච්චි නොකරන ගොඩනැගිලි යොදා ගැනීමේ අරමුණින් තමයි මේ කමිටුව සකස් කරලා තියෙන්නේ. කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද රජය සඳහන් කරයි. ඒ අනුව කොළඹ නගරයේ පිහිටියම බංගලා තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, උසස් පෙළේ රෙස්ටෝරන්ට්, බුටික් හෝටල් සහ අනෙකුත් ආයෝජන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට නියමිතයි කියලා තියෙනවා. තව අවධානයට ලක්විය යුතු පොතක් තියෙනවා දිනමිනේ. පොලිස්පති ඝාතන කතාවට පොහොට්ටු ලේකම් සාගර අද CID. මහපාරේ මිනිසුන්ගෙන් ගුටි කෑම නිසා මහපාරේ මියගිය 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකමැති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අද දින කැඳවල තියෙනවලු. එයා කරලා තියෙන ප්‍රකාශය මගින් පොලිස්පතිවරයාට තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කරමින් ඒ ගැන විමර්ශනයක් පවත්වන බව තමයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය දැනුම් දීලා තියෙන්නේ. ඉතින් මේ ඉතින් මම එහෙම වෙනවට කැමති නෑ කියලා කිව්වේ කියයි නේද? එහෙම වෙනවට කැමති කියලා කිව්ව නෙවෙයිද මේ අකමැති කියලාද කියලා තියෙන්නේ. එක එකව කියනවා ඉතින් නේද? කටට එන එක එකව කියනවා මිනිස්සු. තමයි ඉතින් වෙලා තියෙන්නේ. අරුණ පත්තරයට මං එනවා.
7: හරි.
8: බස්වල, වෙළඳසල්වල, වේදිකාවල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ. ගෙවල්වලත් අධික ශබ්ද විකාශනය බැහැ. මගී ප්‍රවාහන බස් රථවල සවිකර තිබෙන ස්පීකර් මගින් අධික ශබ්ද නිකුත් කරන්නේ නම් රුපියල් මිලියනයක් දක්වා දඩ අය කළ හැකි පරිදි ජාතික පාරිසරික පනත සංශෝධනය කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල මහේෂ් රාජපක්ෂ පැවසීය. ප්‍රජා ඝෝෂාවන්ට අදාළවද නීතිමය පියවර ගත හැකි පරිදි ජාතික පාරිසරික පනතට නව සංශෝධන එකතු කර තිබෙන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීවේය කියලා තියෙනවා. කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන අධික ශබ්දයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අදාළව ජාතික පාරිසරික පනත යටතේ මෙතෙක් රෙගුලාසි පැවතියද මහජනතාවට බාධා වන අයුරින් බස් රථ, වෙළඳසල් ආදීහි ස්පීකර් යොදාගෙන සිදුකරන අධික ශබ්ද දූෂණයට විරුද්ධව පියවර ගැනීමට අදාළ රෙගුලාසි නොතිබූ බව ඔහු පවසා සිටියේ කියලා දැන් ඒ රෙගුලාසි සකස් කරලා තියෙනවා. මගී ප්‍රවාහන බස් රථවල ව්‍යාපාරික ස්ථානවල විතරක් නෙවෙයි නිවාසවල පවා අධික ශබ්දයෙන් ස්පීකර් යොදාගෙන ශබ්ද දූෂණය කරනවා නම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න පුළුවන් රෙගුලාසි ඔන්න සකස් වෙලා තියෙනවා කියලා තියෙනවා. බලමු ඉතින් නේද සාමාන්‍යයෙන් මේ වගේ නීති නිකන් හාහෝ ගාගෙන ආවට ටික දවසක් ගියාම එක්කෝ ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ, නැත්නම් මිනිස්සු මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළාට ඒව එච්චර ගණන් ගන්නෙ නැහැ. හරි මොකක්ද ගානට එනවා. ඉතින් එහෙම මීට කලිනුත් සමහර නීති රීති වලට වෙලා තියෙනවා. එහෙනම් අපි ඉතින් බලමු මේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන අලුත් රෙගුලාසි කොච්චර කල් පන අල්ලන් ඉඳීද කියලා.
7: හරි.
8: ලංකාදීප පත්‍රයට අපි එන්නේ මාස 4ට බාල ගල්ලඟුරු වලින් විදුලි සමාගමට කෝටි 600ක් පාඩු. මැති සභා කමිටු වාර්තාවක් මෙහෙම හෙළි කළා කියලා තමයි කියන්නේ. හිඟ විදුලි උත්පාදනයේ වාර්තා තවම නැහැ. බලාගාර නඩත්තුවට ලක්ෂ 13ක් වැය කරලා කියලා මම දන්නේ මේක අර නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් අහලා දන්නේ මේ හෙඩ්ලයින් එක ගැහුවේ මේ. මොකද අර ඒ නියෝජ්‍ය අමාත්‍යතුමාට තරහා යනවා බාල ගල්ලඟුරු කිව්වම. එතකොට අග්ගාලක නෑ නෑ බාල නෑ බාල ගල්ලඟුරු නෙවෙයි මේ දහනය කිරීමෙන් ඔකදික කතා කර දහනය කිරීමෙන් ලැබිය යුතු විදුලි ධාරිතාව ලබා ගැනීමට නොහැකි ගල්ලඟුරු මිසක් ඒවා බාලේව නෙවෙයි කියලා එතුමා කියනවා. ඉතින් මන්ද ලංකාදීපේ ඒගොල්ලන්ගේ ගැහුවද කියලා.
7: හරි.
8: ට්‍රයිඩන් කැම්පස් සමාගම මෙරටට සැපයූ බාල ගල්ලඟුරු හේතුවෙන් මාස 4ක් වැනි කැටි කාලයක් තුළ විදුලි ජනන ලංකා පුද්ගලික සමාගමට රුපියල් කෝටි 568ක ඍජු මූල්‍යමය පාඩුවක් සිද්ධ වෙලා තියෙනවායි කියලා තියෙනවා. මේ ඉලක්කම එන්නේ හැබැයි පොඩි විශේෂත්වයක් තියෙනවා. ගල්ලඟුරු බාලහින්ද වෙනත් ප්‍රභවයන් පාවිච්චි කරලා විදුලිය ජනනය කරන්න වෙච්ච වියදම නැතුව මේ කියන්නේ ගල්ලඟුරු බාලහින්ද අපිට ඉන්ධන අනිකුත් ඉන්ධන කියන්නේ ඩීසල් එහෙම පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒකට ගිය වියදම නැතුව තමයි මේ ඉලක්කම හදලා තියෙන්නේ. මේ පසුගිය මාර්තු 1 වෙනිදා සිට ජූනි 30 වෙනිදා දක්වා කරන ලද මෙහෙයුම් මත තමා මේ ඉලක්කම අරගෙන තියෙන්නේ. අවශ්‍ය විදුලිය ජනනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒ සඳහා භාවිතා කළ විකල්ප විදුලි උත්පාදන මූලාශ්‍ර සඳහා වැය කළ මුදල මෙම පාඩුවට ඇතුළත් වෙන්නේ නැහැ. මෙම පාඩුවට ඇතුළත් වී ඇත්තේ ට්‍රයිඩන් කැම්ප සමාගම සැපයූ බාල ගල්ලඟුරු හේතුවෙන් නියමිත විදුලි ධාරාව ජනනය කර ගැනීමට දහනය කිරීමට සිදුවන අමතර ගල්ලඟුරු සඳහා වැය වූ මුදල පමණයි. මේ ගල්ලඟුරු සඳහා වැයවෙච්ච මුදල විතරයි මේ කෝටි 600ක පාඩුව. අනිකුත් ඉන්ධන ප්‍රභවයන් වෙනුවෙන් වැය කරපු මුදල තාම ගණන් හදලා නැහැ කියලා තමයි කියන්නේ. තවත් ලස්සන ප්‍රවෘත්තියක් තිබුණා මේ ලංකාදීප පුවත්පතේ. හිරගෙවල් ඩවයක් කෝටි 1,000,000ට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා. බන්ධනාගාර ආයතන 9කට රුපියල් 1,24,00,000කට ආසන්න මුදලක් වැය කර මිලටගත් පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් 6ක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් 4ක අලුත් අඩියා සහ නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. ඒක හරි විනෝදයි නේද? ඒ කියන්නේ ඒ මැෂින් ගණ්ඩ ගිහිල්ලා තියෙන්නේ 1,24,00,000යි. ඒ මැෂින් රිපයර් කරන්න සහ නඩත්තු කරන්න රුපියල් කෝටි 17ක් වියදම් වෙලා තියෙනවා. නේ මන් දන්නේ මේ කවුරු හරි ඒ ඉලක්කම් ඇප්‍රූව් කරන්නත් ඕනේ නේ ඒවා මේ වියදම් කරන්න නේද? ඇස් කටේ දාගෙනත් දන්නේ නැහැ. ඒ මන් දන්නේ ඒවා කොහොමද වෙලා තියෙන්නේ.
7: ඒ කියන්නේ අවුරුදු ගානකට
8: මෙතන ඇත්තට මේ ආටිකල් එකේ මේ කාලය සම්බන්ධ අදහසක් දීලත් නැහැ ඇත්තටම. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදීය. යන්ත්‍ර මිලදී ගත්ත දිනයක් ඇත්තට මේ ආටිකල් එකේ නෑ. යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ
7: ක්‍රිස්තුපූර්ව
8: 1948 එහෙම දන්නේ නෑ. ඉතින් යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ. එතකොට මේ හරි අදහසක් ඒකට ගන්න බෑ. අලුත් අඩියාව සඳහා මෙපමණ මුදලක් වැය කළද පසුගිය වසරේ අවසානයේ වන විටත් ආයතන තුනක පාර්සල් ස්කෑන් යන්ත්‍ර දෙකක් සහ ශරීර පරීක්ෂා ස්කෑනර් යන්ත්‍රයක් අක්‍රියව තිබුණු බව ජාතික විගණන කාර්යාලයේ පවසයි. දැන් මේක තව මේ තව මේ නිවුස් එකේ තවත් ලස්සන කෑල්ලක් තියෙනවා. මේ අතර ශරීර පරීක්ෂා යන්ත්‍ර සැපයූ ආයතනය බන්ධනාගාර නිලධාරීන් 12 දෙනෙකුට ඇමරිකා එක්සත් ජනපදයේ සහ නෙදර්ලන්තයේදී පාර්සල් පරීක්ෂා කිරීමේ සහ ශරීර පරීක්ෂා කිරීමේ පුහුණුවක් ලබා දී තිබුණද, ඒ කියන්නේ දැන් 12 දෙනෙක් එක්කන් ගිහිල්ලා නෙදර්ලන්තයේ සහ ඇමරිකාවේදී මේ ස්කෑන් යන්ත්‍ර භාවිතා කිරීම පිළිබඳව පුහුණුවක් ලබා දීලා තියෙනවා. එහෙම ලබා දී තිබුණද එම නිලධාරීන් බන්ධනාගාරවල වෙනත් අංශවල සේවයේ යෙදවීම හේතුවෙන් යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයට සුවිශේෂී දායකත්වයක් ලබා දී නොතිබුණු බව වාර්තා
7: වෙයි.
8: හරි හුරතල් දෙ දෙකනේ 12ක් රටයවල ට්‍රේන් කරලා ගෙනල්ලා ආවට පස්සේ ඒගොල්ලන් වෙන වලට දාලා අරකයි තින් ඒක කාට හරි කියලා කරගන්න බැරිය. අනේ මන් දන්නේ
7: කොහෙද
8: මෙහෙම වෙන කොහෙද?
7: එහෙනම්
8: සුබ දවසක් ගිහිල්ලා
0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ විත් හසා
2: අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: උදේ 8:09

0: ලියත ටොප් ස්ටෝරි.
1: ඝාතනයකට තත්කළ පුද්ගලෙකු අත්අඩංගුවට. බෙරිතපා මනුෂ්‍ය ඝාතනය කිරීමට තත්කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව සැකකරුට එල්වී ඇති චෝදනාව වන්නේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට බෙරිතපා ඝාතනය කිරීමට තත්කිරීමයි. සැකකරු හබරකඩ ප්‍රදේශයේදී අතරංගොටගෙන දෙහිවල පොලිසිය වෙත බහර දෙනු ලැබුවා. සැකකරු 23 හැවිරිදී හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදේශ පුවතක්. ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාවේ ඍජු මැදිහත්වීම තරමක් අඩු කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වෙබ් අඩවියක් සමග පැවති සමුක සාකච්ඡාවකදී. ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට වඩා ආර්ථික පීඩනය තවදුරටත් වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කිරීමට කැමති බවද ට්‍රම්ප් කියා සිටියා. ඔහු පැවසුවේ හොමු සමුද්‍ර සන්ධිය ව්‍යර්ථ කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ප්‍රකාශ කිරීම ප්‍රමාද වීම පිළිබඳව තමන් කෝපෙන් හෝ කලකිරීමෙන් නොසිටින බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

0: තදාද අනේ ම ඔයාට මොනත් ඇද්දතින් මගින් අහන්න ඉතින් මේ
1: අන්න තියෙනවා ඉති පටන් ගත ඉවර කරන්නන ඔයා පස්සේ මට එනවා මට අමාරු යහගෙනන්න වෙනවා.
0: එහෙම කතාරන්න එපා. ඊට වඩා අමාරුව තියෙනවා වහගෙන ඉන්න. දැන් අර ආපහු ගල්ලංගුරු කේස් එක දැන් ආපහු වැඩි වැඩි යනවා නේද? වාර්තාව කෙලියට වෙලද මොනවාද
1: කියලා.
0: අනේ අනේ දැන් වැඩක් අනින් මක් හනා උතේ යනවා.
1: ඒකට බාල කියන්නත් බෑ. වචනත් නෑ.
0: ප්‍රමිතිය නඩු.
1: ප්‍රමිතිය
0: බාල කියන්නේ.
1: අඩු. ඕකේ.
0: දේන බාල ෂී. තරා වචනයක්. ප්‍රමිතිය නඩු.
1: හරි.
0: වැඩේ හරියට කරගන්න බැරි.
1: වැඩකට නැති. කමකට නැති.
0: අවශ්‍ය ශක්තිය උත්පාදනය කරන්න නැති.
1: බැරි.
0: බාල කිව්වොත් දඩටික බඩට.
1: බාල කිව්වොත් හොඳයි වගේ හිටවලානේ. අර කරගන්න බැරි විදියක් නැති. ඕකේ ඕකේ.
0: ඉතින් පළවෙනි දැන් ගල්ලංගුරු නැව 19ක් ගෙන හැල්ලලුනේ.
1: හරි.
0: පළවෙනි 9න් විතරක් පාඩුව රුපියල් බිලියන 8.5ක් ලු. හොඳේ.
1: ඔකේ.
0: ඉතින් ගල්ලංගුරු බාල නිසා දඩයක් නියම කරලා තියෙනවා. ගත්තද නැද්ද මන් දන්නේ. ඒ දඩේ වටිනාකම රුපියල් කෝටි 1241ක් ලු.
1: හා.
0: දඩේ එහෙමනම් විශ්සෙ කොහොමද? නේද? ඒ තරම් විශාල දඩයක් ගහන්න මොන තරම් ලොකු ටෙන්ඩරයක් ගිහිල්ලාද කියලාද මම හිතන්නේ.
1: ඔව් අනේ.
0: අපි හිතන්නේ ඒකනේ.
1: කියා ගියාද කියන්නේ?
0: ඔව්.
1: දරම් දරම්.
0: ඉතින් මේකේ තියෙන මේ නරකම කෑල්ල තමයි.
1: හරි.
0: දැනටත් මේ තියෙන ගල්ලංගුරු වලින් I think අවශ්‍ය ශක්තිය ජනනය කරගන්න බැරි වුණාම අපි හිතමු කිලෝ එකකින් මෙච්චරක් ගන්නවා කියලා හිතන් හිටියට කිලෝ එකකින් ඒ ප්‍රමාණය ගන්න බැරි වුණාම කිලෝ දෙකක් දාන්න වෙනවා ඇති. බාගට කිලෝ එකමාරක් හරි මොකක් හරි දාන්න වෙනවා.
1: ප්‍රමාණය වැඩි කරන්න වෙනවා.
0: අන්න එතකොට වේල පහෙන් ගෙනාපු ගල්ලංගුරු ටික ඉවර වෙනවා. ඇත්තම කියනවා නම් දැන් මේ යන විදියට ඔක්තෝබර් මාසෙට බඩු ගෙන්නන්න වෙලා තියෙනවා.
1: ආ ආ ආ.
0: කවර් තේරෙනවද?
1: තේරෙනවා තේරෙනවා.
0: අමතක කරන්න එපා නොරොච්චෝලෙන් තමයි ලංකාවට ඕන කරන විදුලි බලයෙන් 30%-40% අතර ප්‍රමාණයක් ලක්විජයෙන් තමයි නොරොච්චෝලේ තමයි ලක්විජය කියන්නේ.
1: Yes.
0: ගල්ලංගුරු නාට්‍යයෙන් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒක නිෂ්පාදන ධාරිතාව අපිට අහිමි වුණොත්?
1: හරි.
0: අහිමි වුණොත්? එහෙම අහිමි වෙනවා වෙන්නේ නැති වෙයි. අහිමි වුණොත් වුණොත් නේද?
1: ආ උනොත්
0: අයිමි උනොත් කන්න වෙයි කියලා කියන්නේ පරිප්පුව.
1: yes
0: අලුතෙන් ගල්ලංගුරු ගෙනාවොත් හදිසියම කියන්නේ හදිසි
1: මිල ගණන්
0: කැඳවීම මිලදී ගැනීමනේ. හදිසි මිල හදිසිය වැඩුණාම මොකද වෙන්නේ මාකට් එකේ? ගාන වැඩි වෙනවා. අපිට තදියම වැඩි වෙනකොට ගාන වැඩි වෙනවා. දන්නවනේ සප්ලයි දන්නවා. දැන් නැට්ටට හිර වෙලා ඉන්නේ. ගිරේට අහු වෙලා වගේ ඉන්නේ. එනවා එතන එතන ගණන් කියන්න ඕනේ.
1: හරි ඕකේ.
0: එහෙනම් තමයි බිස්නස් කරන්නේ. අනේ පව් මේ වෙලාවේ එහෙම කළා හරි නෑනේ. ගොඩාක් වැඩියෙන් ගල්ලංගුරු ගෙන්නන්න සිද්ධුනොත් එහෙම ඕකත් ලයිට් බිලටත් කරකෙන්නත් ඉඩක් තියෙනවනේ. එහෙම වෙන්නේ නෑ කියලා මම කියන්නේ. මේකෙන් කිසිම විදියකට ගල්ලංගුරු නිසා ලයිට් බිලට බලපෑමක් වෙන්නේ නෑ කියලා මම කියන්නේ.
1: ඔය ඉතින් ගල්ලංගුරුයි ලයිට් බිලයි මොකද්ද සම්මානකම්?
0: අපිට තේරුම් ගන්න බැරි එතන වෙන්නම අක්ෂර වින්‍යාසයක් තියෙනවා. ඒක ඒක තේරුම් ගන්න මහන්සි වෙනපා තේරුම් ගන්න ජීවිතේ බෑ ඔයාලා. බෑ කිව්ව
1: එකතු වෙන්නේ
0: නෑ කිව්වනේ එච්චර. ඔව්. මේ කිව්වා නම් එහෙම කිව්වා නම් කිව්වා.
1: කරන් බිල වැඩි. ඒ උනාට ඒක එකතු වෙලා නෑ. ඒක තේරුම් ගන්න.
0: කවුද කියන්නේ?
1: දැන් ඔය හදිසිය ගන්නව දැන් මේ නිදහසේ ගත්තේවත් බාල වෙලා මේ වෙලාවේ හදිසිය ගන්නේවා.
0: අනේ ඕන්නේ නැතිව වහන්න එපා. අන්න එතෙන්දි මට දැන් ඔයාගේ ගල්ලංගුරු ටික බලට යවන්න හිතනවා. ගල්ලංගුරු ටිකක් අරගෙන. දත්තික නෙමෙයි දැන් ගල්ලංගුරු ටික බලට. නෑ
1: මේ හොඳ නිදහසේ ගන්න තිබ්බේවත් මේ මෙච්චර
0: කේවා. පාඩුවේ නිදහසේ ගන්න තිබිත්තේවත් එහෙම වුණා නම් හදිසිය ගන්න ඒවා කරලා තමයි.
1: මොනවා වෙයිද කියලා අහන්නේ.
0: අනිත් එක අපි ඒව ගැන කරදර වෙන්න ඕනේ නෑ පුතා. ඔයාද ගල්ලංගුරු ගන්න?
1: නෑ
0: මං ගන්න. මම ගන්නවද? ඉතින් මොකද්ද මේ අපිට මේ තියෙන ඕන් නැති කතා කට කට කට කට කට. නරින්ද වාගේ කට වැඩි.
1: අපෙන් ඉල්ලුවා නම් අපිත් ඔය නිකන්.
0: මොනසිං වාගේ කට කොහොමත් වෙයි.
1: හරි.
0: කටල් වන්ති ලොකු ඉනවා කොරක් වගේන කට.
1: අර කුස්සියේ අර දරලි පේන ගල්ලංගුරුයි මේකයි එකයිද?
0: ඒ දරංගුරු නේ පුතා.
1: ගල්ලංගුරු
0: නෙමෙයි මේ පුතා.
1: ආ ඔකේ ඔකේ.
0: ඔය නැට්ට පාගෙන ඉන්නේ පුතා.
1: සපෝට් එකක් දෙන්න ඕකක්.
0: හරි. හොඳයි හොඳයි හොඳයි හොඳයි ඉතින් කරන් යන්න කරන් යන්න කරන් යන්න. මිනිස්සු ඉතින් මුලින් ඉඳලම මේවා කිව්වා ප්‍රශ්න ඇව්වා ඒගොල්ල මිනිස්සුන්ට ඉතින් එන ගෙම්බර් දැම්මා ඉතින්. ඕගොල්ලම බැල ඔගොල්ලන්ට ඕනද ගල් අඟුරු බැරි නම් දත්මදින අඟුරු
1: ඔගොල්ලන්ට
0: විෂ් කරලා සුභ ප්‍රාර්ථනා කරන මේ වෙලාවන මටනම් ඉතින් කිසිම සහයෝගයක් දෙන්න විදියන්නේ නැහැ. මොකද අපේ අපේ ගාවත් හදිස්සියට ගෙනාපු ගල් අඟුරු ටිකක්වත් අපේ ගෙවල් වලවත් නැහැ
1: ඇත්තටම. ඒක නෙවෙයි පාවිච්චියක් නැහැ නිතේ.
0: ඔව් මට එක පාරමත අවුරු ගාන කනේ ලක්විජය බලන්න කියලා මං ගල් අඟුරු කැල්ලක් අරන් එනකොට එන්න මෙහෙම
1: ගන්නවද
0: මේ මල්ලි මල්ලි ගන්න එපා මට ආසාවට ගන්න ගල් අඟුරු මේ වගේනේ මෙන්න පුතේ ගල් අඟුරු කියලා අපේ ළමයින්ට
1: පෙන්න
0: ඒගොල්ලෝ කොහෙම ගන්න එපා කියලා. එහෙම ගල් අඟුරු කැල්ලක්වත් එළියට දුන්නේ නැහැ ඒගොල්ලෝ. මං දන්නේ නැහැ දැන් මොකද්ද කියලා.
1: දන්නවද මං හදිසි මිලදී ගැනීමක් කරා එකපාරක්
0: ගෙදර
1: ටයිල් හදිසි දැන් අපේ රූෆ්
0: එකේ
1: ටයිල් දැම
0: හදිසි
1: ගෙදර කට්ටිය රැස් වුණා තාතුකා ඉක්මනට මේවා කරන් ටග්ගල් මේ කරන් හදිසි මිලදී ගන්න පාරේ යනකොට දැක්කා ආහ ඩිස්කවුන්ට් ඩිස්කවුන්ට් කියලා දාලා
0: ඩිස්කේ ඩිස්කවුන්ට් දෙඩේ කියලා ගත්තා.
1: ගත්තා.
0: හරිද?
1: දැම්ම රූෆ් ටොප් එකට.
0: ඔයා දන්නවද? අපිට මේවා තේරෙන්නේ
1: නැහැ. හරි.
0: මම ගියානේ මේ මේ ලංක ටයිල් ෆැක්ටරි එකට.
1: ආ ඔකේ.
0: අර කියනවනේ මෙෂර් ට්වයිස් කට් වන්ස් කියලා අහලා තියෙනවා.
1: යා.
0: එක පාරයි කපන්නේ. දෙපාරක් මනින්න කියනවා. ඒගොල්ලෝ මේ මිලිමීටරෙන් 10 පංගුවට මිලිමීටරෙන් 10 පංගුවට ගණන් හදනවා.
1: හරි.
0: මිලිමීටරයක් දැකලා තියෙනව නේද?
1: මෙච්චර.
0: ඒකේ 10 පංගුවට ගණන් හදනවා.
1: ඔව්.
0: එච්චර ප්‍රිසිෂන්. නැත්තම් වා හිතන්න ටයිල් ගොඩාක් අල්ලන තැනක 1 මිලියක වෙනසක් වෙලා තිබුණොත් 1 මිලියක වෙනසක් වෙලා තිබුණොත් මං කියන්නේ හොඳේ?
1: හරි.
0: මිලිමීටර 10 පංගුව නෙමෙයි මං කියන්නේ. 1 මිලියක වෙනසක් වුණා.
1: ඔව්.
0: 1 යායර ටයිල් අල්ලන් යද්දි ඔයාට පේනවා ටයිල් නයා යනවා වගේ යන්නේ කියලා.
1: ඇද ගහනවා.
0: ඔව්. පොඩි කෑල්ලකට ඕක තේරෙන්නේ නැහැ. සමහර විශාල ශාලාවල් ලොකු ශාලයක් නේ හිතන්නකෝ. මිලියක පරහක් තියෙනවා.
1: හොඳට පේනවා.
0: එහා පැත්තේ බිත්ති කෙරවලට එනකොට අප්පා ඔයාට කඳුළු වෙන්න ඔයාට ඇදේ පේන්න ගන්නවා. ඒකයි කියන්නේ ඔය ඩිස්කවුන්ට් දාලා එන්නේ ඒවායි ප්‍රශ්න තියෙනවා. වාකන දැන් මේ ටයිල් වල එක එක ග්‍රේඩ් කරනවා.
1: හරි.
0: දශමික හරිය අඩුවක් පාඩුවක් තියෙනවා නම් ඒක ඒ ග්‍රේඩ් නෙමෙයි. ඒගොල්ලෝ කයින් කරනවා. ඒවා විකුණනවා. ඒගොල්ලෝ කියලා දෙන්නේ. මේවා දෙන්නේ යම් යම් මේ මේ මේ යම් යම් දේ නිසා.
1: හරි.
0: ඒවා කල්පනාවෙන් අදාළ තැන් වලට අල්ලගන්න.
1: හරි.
0: ඒතර අපි ගෙදරකට උත්සව ශාලාවකට ලස්සන වැඩකට අපි ගන්න ඒවා. අපි ගන්න ඒ ග්‍රේඩ් ගන්න. අපි හිතමු නිකන් ලස්සන ට්‍රයිල් ටිකක් අල්ලනවා. කොහේ හරි පොඩි කොරිඩෝවකට වගේ. පොඩි ප්‍රමාණ අන්න ඔබට
1: අර ටයිල්
0: අන්න B grade අර grade මේ grade යන්න බුණා. එහෙමස කියලා එක කරන්නේ නේ.
1: අන්න ඒක නේ ethics.
0: ඒ work ethics. ඒගොල්ලන්ට තියෙනවා සහතික ගොන්නක්. ඒක මම ආසන් සහතිකේ කියන්න. කියපු දේ කරනවාද කියලා බලලා දෙන සහතික. යථාවාදී තථාකාරීද කියලා බලනවා. කය ගන්න ගොඩක් අය කියනවා කරන්නේ නේ.
1: අන්න ඒක නේ.
0: ලංකා ටයිල් එක දිහා බලනවා. කියන දේ කරනවා. කියන දේ කරනවා. ඒ විදිහම කරනවා. ඒ විදිහම කරනවා. ඒ විදිහම කරනවා.
1: Yes.
0: ඉතින් බය නැතුව ටයිල් ගන්න ළඟ ටයිල් එක. බය බය නැතුව ගන්න. ලස්සන අය නම් හිතට වැදුණා නම් ගන්න. ටයිල් එක මහන්සි වෙලා හදලා
1: තියෙනවා.
0: තමන් දැක්ක දැනට ලංකාවේ තියෙන හොඳම මොසයික් කලෙක්ෂන් එකත් ඒගොල්ලෝ ගාව
1: තියෙන්නේ.
0: ඒ මොසයික් කලෙක්ෂන් එක මම ඔයාලට දෙන්නම් හෙඩ් ස්ටාර්ට් එක. අපි ඉන්න තැනම ඒගොල්ලෝ චෙක් කරනවා අලුත් අලුත් මොසයික් ඩිසයින්ස්.
1: ඒගොල්ලන්ගේ
0: වෙනම ලැබ් එකක් තියෙනවා. චිත්‍ර අඳින මිනිස්සු වගේ. ඒ මිනිස්සුගේ වැඩේම එක එක ටයිල් ඩිසයින් හදා හදා බලනවා. ඒගොල්ලෝ නිකන් ඉන්නකොට ජොලියට හදපු ලස්සන ඩිසයින් අරගෙන ඒගොල්ලෝ මලෝගෙනත්
1: ඉන්නවා.
0: මම මේ මේක මේක තියනවාද? ඒක තාම දාලා නැහැ. අපි ඉස්සරහට දානවා.
1: හා ඔකේ.
0: ඒ වගේ මොසයික් රේන්ජ් එකක් ගෙන හැල පෙන්නවා. අද පූල් එකකට ටයිල් අල්ලන්න පූල් එකේ ඇතුළට වටේ මෙව්වට ඊට ධාරයට වෙනම.
1: හා
0: මට හිතනවා ඒවෙන් ටයිල් හදලා මේ මේව කළා. වතුර පිරුවාම පූල් එක ඇති
1: නිල් කැටේට ඇති ලස්සන්ට නේ
0: අනෝ තත්ත විල වගේ ඇති
1: නේ කියුට්
0: පූල් එක අනෝ තත්ත විල වගේ නේ
1: ඉතින් අර රූෆ් ටොප් එකට අඳුනලා දුන්නා නියම භාණ්ඩයක් ඒක කූල් රූෆ් ටොප් ටයිල්ස්
0: අම්මෝ ඒකට සම්මානයක් දෙන්න වටිනවා
1: ඈ යා ඒක හරි
0: ඒ ටයිල් එක මේ දවසක මේ පායන දැන්න පොඩයි මේ වහිනවනේ පායන දවසේ ගිනි අවුවේ දාලා පැය ගානකට පස්සේ ඒ ටයිල් එක උඩ හිටගත්තකේ විශ්වාස කරන්න ඉන්ඩෙක්ස් එකෙන් ඉල්ලන්නේ 82යි මේගොල්ලන්ගේ තියෙනවා 96ක් ඉන්ඩෙක්ස් එකේ ඒගොල්ලන්ගේ
1: ගාන
0: නේ යාර තාපය තල්ලු කළා පරාවර්තනය කළා එළියට දාන ප්‍රමාණය
1: එනා
0: අසූ දෙක තියෙනවනම් ඒක ඕකේ කියලා. 96ක් මේගොල්ලන්.
1: 96ක් හොඳ ගානක් හොඳ ලකුණක්.
0: හරි නේද? ඒක කූල් රූෆ් ටොප් ටයිල් එක. අල්ලලා බලන්න ඔය රූෆ් ටොප් එකේ තියෙන රස්නේ ඉවරයි කියලා හිතා ගන්නකො. දුකක් විඳිනව නේ දැනට? දුක්ක විඳිනවා ලයිට් බිල් ගෙවනවනේ. ඇයි AC දාන් ඉන්නේ පැයට තට්ටුවේ කාමරේ තියෙනවනේ. ඔබ ප්‍රශ්න එකන්නේ දහක් කලන් ඉන්නේ රූෆ් ටොප් එකට යන්න බෑ මේ දවස්වල රස්නේ වැඩි නේ. ඔක්කොම විසඳලා දෙනවා.
1: ඔව්.
0: අනිවාර්යෙන්.
1: ඔයාගේ ගොඩක් යාළුවන්ගේ ඔයා ලංකාවේ නැති අතර ඒගොල්ලන්ගේ බිස්නස් ප්‍රොබ්ලම්ස් වලට මම උත්තර දුන්නා අරවින්ද ඒවා ගොඩ ගත්තා.
0: දැන් ඒවා වැටිලා.
1: නෑ ගොඩ ගත්තා. මගේ එක යාළුවෙක් ඉන්නේ ආඩ යා මොනවාද මන්ද ඔයාගේ බිස්නස් එක මං කමනානේ කියලා යා ඇඳුම් බිස්නස් එකක් කරන කෙනෙක්. යාට ඕඩර් එකක් ඇවිල්ලා පළවෙනි ඕඩර් එක ලොකු ඕඩර් එකක්. එයා ඒක කරලා ඊට පස්සේ ඒ සල්ලි දෙනවා කවලු දවස් 60කින්. ඊට පස්සේ ඒ අතර තව ඕඩර් එකක් ඇවිල්ලා. දැන් මෙයාට සල්ලි නෑ. මම ටග්ගල කතා කරලා ඇහුවා මොකද්ද කරන්නේ? මැඩම් අපි දැන්
0: ඉන්නවා කියලා.
1: මන් දන්නේ නෑ. ඔයා කියලා යන්නේ නැති සමහරක් විට මට.
0: ඒ මං කිව්වේ ඒ වගේ අවස්ථාවක LOLC ෆයිනෑන්ස් එකට අතාරන්න.
1: නෑ මම යාට ඊට පස්සේ මැසේජ් එක දුන්නා. ඔයා මට කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ.
0: කවුද මේ යාළුව මේ සිහිනති යාළුව කවුද? කවුද මේ සිහිනති සින්ඩ්‍රෝම් එක තියෙන යාළුවා කවුද?
1: කෙලින්ම LOLC ෆයිනෑන්ස් කතා කරන්නේ ගොඩක් ෆැක්ටරින් සර්විස් එක. දංගන්න
0: ෆැක්ටරියක් නෙමෙයි. ෆැක්ටරින් ගොඩක් අය බඩු ගන්න ණයට විකුණලා සල්ලි දෙන්නම් කියලා යන්නේ.
1: හ්ම්
0: හ්ම්. එතකොට මොකද කරන්නේ? ඕඩර් එකක් දෙකක් යනකොට ඔබේ අතේ තිබිච්ච සල්ලි දැන් ඉවරයි.
1: යා.
0: ඔබේ නිෂ්පාදනයට ඕන කරන අමුද්‍රව්‍ය ගන්න, ලයිට් බිල් ගෙවන්න, පඩි නැටි ගෙවන්න ඕනේ මිනිස්සුන්ට. OT ගෙවන්න ඕනේ.
1: ඕ.
0: OT ගෙවන්න දවස් 90ක් ඉල්ලන්න බෑ. පඩි ගෙවන්න දවස් 90ක් ඉල්ලන්න බෑ. නේද? සමහර ඒවා තියෙනවා. සමහර ඒවා රෝ මටීරියල් එක ඒ වෙලේ සල්ලි දීලා ගන්න ඕනේ.
1: හ්ම් හ්ම්.
0: අපි කිව්වත් අපිට මේ පොඩ්ඩක් ණයට. හා ණයට බෑ. ණයට බෑ. වාට නයිටර් වාට දෙන මම සල්ලි වලට ගන්න මිනිස්සු උන්තරන් ඉන්නවා අතේ තියෙන සල්ලි වලින් ගන්න ඕඩර්ස් දෙක තුනක් තල්ලු කරන් යනකොට මෙන්න අතේ සල්ලි ඉවරයි දැන් ඔබේ ප්‍රොඩක්ෂන් එක කරගන්න බෑ හොඳ මිනිස්සුන්ට බඩු විකුණලා තියෙන මිනිස්සු කියනවා දවස් 30 දෙන්නම් 60 දෙන්නම් 90 දෙන්නම් 120 දෙන්නම් එහෙම තමයි ලෝක බිස්නස් එක යන්නේ දීප ගමන් සල්ලි දෙන මිනිස්සු දැන් ඇත්තටම නැති තරම්
1: හරි
0: මේ මිනිස්සුත් විකුණලා
1: තමයි සල්ලි දෙන්නේ
0: සල්ලි දෙන්නේ දැන් මොකද කරන්නේ ඔබේ ප්‍රොඩක්ෂන් එක නවත්තනවද නෑ ඔබ යනවා LOC ෆයිනෑන්ස් එකට ගිහිල්ලා මේ කතාව කියනවා ඊට පස්සේ ඔයා එළියට දීපු බඩුවල ඉන්වොයිස් එක කියලා ගන්නවා. ඒක බලලා කාටද දුන්නේ බලනවා.
1: හරි.
0: ඒ ගත්ත මිනිස්සුගේ රෙපියුටේෂන් එක බලනවා. බලලා ඒගොල්ලෝ කියනවා රයිට් මේක හොඳ මිනිස්සුන්ට දීලා තියෙන්නේ. ඒගොල්ලෝ හොඳ පේ මාස්ටර්ස් අපි දන්නවා ඒගොල්ලෝ සල්ලි ගෙවනවා වෙලාවට කියලා. මේ මෙන්න ඒ ඔබට ඉන්වොයිස් එකෙන් හම්බෙන ගාණෙන්
1: 85%
0: වෙනකන් දෙන කතාවක්
1: කියලා. ආ සීරියස්.
0: මෙන්න ඒ සල්ලි කියලා දෙනවා. අන්න ඔබ තවදුරටත් බිස්නස් එක රෝල් කරනවා. ලෙජර් තියාගන්නේ ගිනුම් පොත් තියාගන්නේ සල්ලි එකතු කරන්නේ කවුද දැන් ඔබ හිතන්නේ
1: ඔබද LOLC LOLC
0: නෑ නෑ නෑ නෑ LOLC ෆයිනෑන්ස් එකෙන් ඒ පාට් එකත් ලස්සනට කරනවා ඒගොල්ලෝ ඒ වැඩේට ප්‍රොෆෙෂනල්
1: පොඩි ගානක් තියාගෙන ඉතුරු ගානත් ඔබට
0: ආවොත් ගාන තියාගන්න එපා ඒ සර්විස් එකට සල්ලිත් වේල පහින් දෙනවනම්
1: හරි ඉතුරු සල්ලි ටික ඔබට හම්බ වෙනවා නියමයි
0: ආර්ය සේවා

0: අද ගැස්මට සියත
1: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරිය වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභය. ඒවි පීරිස් ඊමොබිලිටි
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත් කම.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුවිසිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 40යි. හෝමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරි රුපියල් 160යි. කාගිල් සුවිසිටි
5: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතු වන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
7: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
8: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011 5 880 400. LOLC රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.

0: කිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඇලුමිනියම්නේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: පන්සියක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117866.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 01117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: හද ගැස්මට සියත.
8: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
9: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
10: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
9: අකුණු ගැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
10: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න පික් මී ෆ්ලෑෂ් book කරන්න.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715555 අමතන්න.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadunwa Dina. Rhino Premier Roofing Sheet. Petty Vistra Sandha. Dhatunai Anuhaya Amatana.
15: Kariya Bheva Gheeda. Nae. Obata Puluwan. Vishamaten Midenna. Jeevite Kodayanna.
11: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: Bajaj Vigo Luxury Super Reversia. Bajaj Vigo Electric 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙදම අඩු ඉදිරියේ වැඩි Bajaj Vigo එක හැම ගමනක්ම ලාභයක්. David Peris E-mobility
17: with කොහොමද තරහින්?
18: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
19: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒජන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
20: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්න එක.
21: ලයිට්, වෝටර්, ෆෝන්, ඉලෙක්ට්‍රිස්.

0: ඔයාට ජපානය සහ මම අතර තියෙන සමානකම් මොනාද? ආසයි දැනගන්න.
1: ජපානය තියෙන කිසිම දෙයක් වගේ නෙවෙයි. කිසිම දෙයක්. ජපානයේ මිනිස්සු කරන කිසිම දෙයක් ඔයා කරන විදිහට නෙමෙයි කරන්නේ.
0: අවෙලස් ඒගොල්ලෝ.
1: මේ හොඳයි ඒගොල්ලෝ කරන විදිහ.
0: ආසනේ ජපානයේ සිංගප්පූරුව කලා විදිහට මම ආසනේ.
1: වටොනේ මේ විදිහට කරගෙන.
0: මේ විදිහට කරගෙන.
1: අනේ කරගෙන ඉන්න. දේව කරුණා.

0: අයි මෙහෙමම කරගනින්න.
1: ඉතින් අහන්න මේ මට එහිගියම හරි දැනගන්න ඕන නතුර මේ නින්ජලා කවුද කියලා.
2: නින්ජලා?
1: ඔව්. හරිද? අර කතාවක් තියෙන නොවන නිතරම දෙයක් හිතනව නම් ඔයාට ඒක තමයි රියැලිටි එක වෙන්නේ දවසක. මට නින්ජ කෙනෙක් මුණ ගැහෙන්න ආසයි.
2: හරි.
1: ඔය කියන්නේ මං පාළු පාරක යන වෙලාවේ.
2: හරි ඔකේ.
1: මෙන්න අර තරු විසි කරමින් නින්ජ කෙනෙක්. වව්. මමත් ඉතින් මාෂල් ආර්ට්ස් පොඩ්ඩක්
2: පුළුවන් ඔයාට.
1: පොඩ්ඩක් මම තොලකට ගාපු මිනිහෙක් නිසා. මම ඒ මගහැරියා. ඒ මගේ බහනක අවස්ථාව.
2: කොහොමද? ඒ
1: තරු ඉවර වුණා මිනිහා ගාව.
2: හරි.
1: සාක්කුවල බලන බඩු ඉවරයි.
2: හරි ඔකේ.
1: මට කියනවා මලි ඔය බේවැටල තිනි කරන් දෙන්න. සිංහල
2: හා නින්ජා සිංහල කතා කරනවා.
1: පස්සේ බලන මෙහේ ඉඳලා ගිය අයියා කෙනෙක්.
2: හරි ඔකේ. එහේ ඉන්නේ නින්ජා වගේ.
1: පටන් ගත්ත විශ්වාස හරි ගිහිලා නැහැ. පස්සේ නින්ජා කෙනෙක් වෙලා.
2: ඊස ඉවර වෙලා නින්ජා කෙනෙක් වෙලා.
1: දැන් අවුරුදු 8ක් ඇහිලු.
2: නින්ජලා මූණ වහගෙන නේ ඉන්නේ.
1: මූණ වහගෙන නින්නේ. පස්සේනේ මේවා ගලවලා කතා කරලා අපි තේ බීලා එම.
2: හරි ඔකේ.
1: දිකටම අපිත් එක්ක මේ මං නින්ජ කියලා මං සේව් කරලා තියෙන්නේ. තරු මේ මම කරේ.
2: හරි ඔකේ.
1: පස්සේ මං එයාගෙන් විස්තර ඔය නින්ජලා යාට යාට තේන ආසාවත් තිබුණේ නින්ජ කෙනෙක් වෙන්න ඔය. තාම ඔෆිෂියලි මිනිහා නින්ජ කෙනෙක් නෙමෙයි. ඔය මේස් එකක හිලක් කපලා ඔළුවේ දාගෙන ඔය දැන් ඔය කර කර ඇවිදින්න. නින්ජලා කියන්නේ මේ ඔය නින්ජලා රෑට කළු වැන්දට හර මෙහි.
2: හරි.
1: ඊගොල්ලන්ගේ ඒ කාලේ නින්ජලා පාවිච්චි කරලා තියෙන්නේ සතුරන්ගේ තොරතුරු හොයන්. ඒගොල්ලෙල බුද්ධි තොරතුරු.
2: හා සතුරන්ගේ
1: ඉන්ටෙලිජන්ස්.
2: හා ඔකේ.
1: තේරුණා? හා
2: හා.
1: ඒගොල්ලෝ ගොවියෝ වගේ දවල්ට ඉන්නව නිකන්.
2: හරි.
1: වෙලෙන්ද වගේ ඉන්නව. හා
2: හා.
1: යාචකයෝ වගේ හැම වෙලෙම. සතුරන්ගේ තොරතුරු හොයන එක තමයි නින්ජලාගේ රාජකාරියේ හැටියට තිබිලා
2: තියෙන්නේ. නිවාඩු දවස් විතරයි නින්ජා විදියට ඉන්නේ.
1: නිවාඩු දවස් ඒගොල්ලෝ අර
2: නින්ජා ඇතින්. ඒගොල්ලගේ ඇඳුමනේ.
1: ඔව්. දැන් අපි හිතමු රහස් පොලිසිය නිකන් නෝමල් ඇඳුමෙන් ඉන්නේ. නිවාඩු දවස් වල යුනිෆෝම් එනවා.
2: අපේ තාත්තා තියෙන්නේ.
1: අනිත් දවස් වල
2: CID CID වෙස් වලාගෙන ඉන්නේ වැඩ කරන
1: වෙලාවට.
2: CID CID. අපේ තාත්තා CID. යා. වැඩ කරන වෙලාවට වෙස් වලාගෙන ඉන්නේ තාත්තා හිඟන්නේ.
1: ඒක තමයි තාත්තා රහසින් කතා කරන්නේ. රහස් පොලිසියනේ.
2: හොරෙක් වගේ ඉන්නවා.
1: පුතා පුතා. තාතේ කප්පනවද? තේ කප්පනවද?
2: ඔව්
1: හරි හරි. ඒ මන් දැන හිටව.
2: මට පිට බලන්නේ අපිත් එක්කත් කතා.
1: මේ ළඟදී රහස් පොලිසිය කතා.
2: එහෙම. CID හිටි. තාතේ.
1: රහසක් පවසන්නයි.
2: CID.
1: අම්මත් හරියට එකක් කියපල්ලකෝ. PSD ද CID ද?
2: PSD කියනවා තාතගේ ජොබ් එක යා එක්ස්පර්ට් කෙනෙක්. දැන්
1: මා CID. අර මේ සැටරින් ලොකේෂන් පස්සේ. ප්‍රභු ආරක්ෂාව හිටපු මිනිහා මේ සැටරින් ඉඳලා හුවෙච්ච එක දවා කියන්නේ.
2: කොමාරි ඒ වගේ
1: අර රහසින් ඇංගිලා හිටපු එකට තමයි මේ කරේ. අනේ මේ මිස් මේ. ප්ලීස්. පව් යයින්සක මිනිහා විස්සාම ගිල්ලත් පොඩ පාඩු ඉන්නාරේ. ඕගොල්ලන්ට තාත්තා රහස් පොලේ PSD නම් ඒක නම් කතා කරන්න එපා. එහෙම විලෝම මං ජීවිතේ ලහලා නැහැ.
2: අනේ කළා ඉතින් ඔය කළේ. ඔය හොඳට ඉන්නේ.
1: කළේ කළේ. ඕ ප්‍රභූවරයාද? ප්‍රභු ආරක්ෂාව තාත්තගේ නල්ලමලේ ප්‍රභු ආරක්ෂාව කවදාවත් මම ප්‍රභූවරයෙක් වුණ තෝලෙන් තාත්තා නම් ගන්නේ.
2: ඒ ඇත්තනේ ප්‍රභූවරයානේ.
1: ප්‍රභූවරයානේ
2: තාත්තින්නවා.
1: අංගාරක්ෂකයෙක් ඉන්න මොන අංගයක් ආරක්ෂා කළා.
2: හරි අපි නින්ජා ගැන කතා. එතකොට
1: නින්ජත් එපා වුණා මට. කෝ කියන්න ඕනේ.
2: මේ ඇත්තට දැනට ඇත්තටම ජපානි ඉනවද එහෙම නින්ජලා?
1: ජින්නල ජින්න නෙමෙයි නේද?
2: මඩල් දුව මඩල් දුව මතක්.
1: මඩල් දුව නේද පානි?
2: හරි හරි. එහෙ ඉන්න තාම.
1: ආ නෑ මගේ ආලෝ විතරයි ඉන්නේ. මිනිහට මගේ නම් පිස්සු දෙලද
2: ගෝ. කෙනෙක් මං කියන්නේ.
1: නැත්තම් මේස් එකක් කොළුවේ දාන මේ ඇස් දෙක පේන ලක් කපාන මේ පොඩි පොඩි තරු වගේ ඔවිසි කර කර පාරේන. එකක්වත් කෙලින් ගහ ගන්න බැරි නේද?
2: ඔයාගේ මේස් එකත් දෙන්න තිබි ඔළුවේ
1: දාන. ඒකයි තමයි. ඉන්දර සීසුන් වෙන්නේ ඊදාර තමයි.
2: ඇත්තටම දැයිදී අපිට සතියක් මාසයක් විතර මේ ජපන් කතා අහගෙන ඉන්න සිද්ධ වෙයි මගේ ආදරණීය අසන්නනි. ඉට්ස් ඕකේ. මම මේ අහගෙන ඉන්නේ.
1: ඔයා යන්නේ අහන්නේ මගේ.
2: මං නින්ජල ගැන ඇහුවාද?
1: toy මේ එක එක වහනකොට ඉතින් මම දන්නේ ඔය කියන්න
2: උනනේ. ඒක මෙව්වා අපිට දැන් ඉතින් හරි කමන්න. හරි හරි ඉතින් ඕකේ ජපානේ හොඳයි ඉතින්.
1: මං ජපානෙන් ගෙනාවා මේ කන්න රස කෑම යන ඉබෙනවා ඒක.
2: මාස් බලොස්ද?
1: මාස් බලොස්.
2: අපේ අම්මා ඊයේ තැදු.
1: ඒනදී ඒක වැඩක් වෙන්නේ නැහැ.
2: ඔය ගොඩාක් කෑම ජාති අපේ අම්මි හදනවනේ ගෙදර. එයා හදනකොට පැල්වත්ත බටර් දාලා තමයි එයා හදන්නේ බටර් කුකීස්, බටර් කේක්ස්. ඒ වගේම එයා අනිතික අම්මා හදන කේක්ස් හරිම සොෆ්ට්.
1: කෝකලෑම හදන බටර් කුකීස්, බටර් කේක්ස්.
2: ඉතින්
1: ඇතිලිය ජපානි. මටයි ජපානේ යන්න ඉතින් නම් නින්දාම් වෙන්න ඕනලා තමයි.
2: ඇතිලිය හදනවා.
1: කේක්.
2: කේක්.
1: ඇතිලිය දාන.
2: මම දැක්කේ ඇත්තට පොට් කේක්ස් හදනවානේ. එහෙම එහෙමත් හදනවා. රයිට් කොහොමුණත් කේක් හදද්දී මෙච්චර කල් බටර් ගන්න ගිහිල්ලා මේක ගන්න චුට්ටක් වැඩි කියලා තියලා ආවා නම් දැන් අපි ඕගලන්ට කියනවා ආසීතන ආරංචියා ඕගලන්ට පැල්වත්ත බටර් හරිම ගානට සාධාරණ ගානට මාකට් එකෙන් ගන්න පුළංකම තියෙනවා. පැල්වත්ත බටර් වලත් ඒගොල්ලන්ට තිබ්බ එක බටර් එකක් හඳුන්වලා දීලා හරි හරි ඕක යනවා.
1: ඒගොල්ලෝ තියෙන සෝල්ටඩ් අන්සෝල්ටඩ් ගාලික් බටර් කියන තුනම
2: තියෙනවා. තුනම තියෙනවා.
1: ඒක හඳුන ගන්න බෑන්ඩ් එකක් තියෙනවා. සෝල්ටඩ් නම් ඒක නිල් පාටයිද?
2: සෝල්ටඩ් නම් නිල් පාටයි.
1: අන්සෝල්ටඩ් නම් ඒක රතු
2: පාටයි.
1: ඒක ගාලික් නම් ඒක දම් පාටයිද? මාර දැනුමක් තියෙනවා මට.
2: ඒක බෝ එක. ඒකට කියන්නේ.
1: සිරාව. හඳුන ගන්න ලීසි කරලා තියෙනවා. කාලා බලන්න. ඕගොල්ලන්ගේ මේ බටර් කුකිස් හදන්න මේ නිකන් ස්ප්‍රෙඩ් දාන්න ඕනේ.
2: yes
1: මාකට් එකේ පැල්වත්ත බටර් එක බොහොම සාධාරණ මිලට තියෙන නිසා දැන් අපිට බටර් ඩිංගක් කන්න පුළුවන්
2: අනිවාර්යෙන්. yes yes ඉතින් තවම නාද අපි කතා කරන්නේ අරවින්ද
1: ඔයගෙන මට ඕන් දෙයක් කන්න කතා කරන්න පුළුවන්.
2: අපි කතා කරමු ශ්‍රී ලංකාවේ
1: ජපාන ගැන මොනවද කතා කරගන්න ඕනේ නැවන්නේ නැහැ
2: මම දැන් ජපානෙම යන්න කියලා හිටියේ දැන් ඇති වුණා ඒක
1: ඔක්කාරට ආව ජපාන
2: ජපානේ වගේදනේ
1: හිරිසගාර ගෑනු මේවත් කතා කරනවා හොඳ නැහැ මේ රටවල් ගැන.
2: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන හැම අතින්ම අංක එක බවට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඉතින් ඔබේ රක්ෂණය අතුමේ
1: most loved brand නේ ඒගොල්ලෝ.
2: ඒ ඔය ආදරණීය ඒ කියන්නේ සන්නාමය.
1: සම්මානය?
2: සන්නාමය.
1: සන්නාමය. සම්මාන හම්බෙලා තියෙනවා. මේක සන්නාමය ගැන අපි කතා කරන්නේ. ඔය මැගසින් එකේ ලංකා ප්‍රසිද්ධ මැගසින් එකකින් කරනවානේ. මිනිස්සු වැඩිම ආදරේ එක එක කැටගරිස් වල මිනිස්සු වැඩිම ආදරණය කරන බ්‍රෑන්ඩ් එක. ඉන්ෂුරන්ස් කැටගරි එකේ මිනිස්සු වැඩිම ආදරේ
2: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්.
1: I love you. කියලා එහෙම ගොඩක් මිනිස්සු කියලා තිනේ.
2: Yeah, okay.
1: එතකොට සර්විස් එක පැත්තෙන් ගත්තත් ඒගොල්ල තමයි උඩමින්නේ. මිනිස්සුගේ විශ්වාසය පැත්තෙන් ගත්තත් එයාලා තමයි
2: උඩමින්නේ.
1: ඒ කියන්නේ ප්‍රමුඛයා හැම පැත්තෙම. සාමාන්‍යයෙන් ජෙනරල් ඉන්ෂුරන්ස් කියන කැටගරිය ලේසි නෑ කරන්න.
2: හරි.
1: ඔය ගොඩාක් අය ඔය දෙන්නම් අරක දෙන්නම් ඉර දෙන්නම් අඳ දෙන්නම් තරු දෙන්නම් වල්ගතරු දෙන්නම් කියලා කිව්වට දීගන්න බැරි අය දන්නවද? ලොකු වරමුදලක් නැත්නම් ඒ වැඩේ කරන්න අමාරුයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වලට තියෙන භූමියේ වාසියෝ ලොකු විශාල වරමුදලක් තියෙනවා.
2: හරි.
1: ඉතින් ඒකෙන් ඔබට වන්දිය ගෙවන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එක දාන තැනදී hina වුණා වගේම hina වෙලා වන්දියත් ඔබට දෙන්න පුළුවන්. හැංගි හැංගි ඉන්නේ නැහැ නේ ඒගොල්ලෝ?
2: ඔව් අනේකනේ.
1: ඕගොල්ලන්ට ඉන්ෂුරන්ස් ගැන යම් කලකිරීමක් තියෙනවා නම් අපි ගැන දුක් වෙනවා. කවුරු හරි ඔබට නිකන් අර දෙනවා කියලා පොරොන්දු වෙච්ච දේ අවශ්‍ය වෙලාවේදී දෙන්න නැතුව ඇති.
2: ඒ හින්දා එහෙම වෙලා ඇත්තේ නේ.
1: ඔව්. ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් try කරන්න. ඔබ disappoint වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්.
2: හරි.
1: ඔබේ ව්‍යාපාරික ස්ථානෙට මොන කරදරයක් වෙන්න පුළුවන්ද කියලා ඔබට කියන්න පුළුවන්ද? ඔබ හිතන්නේ දැන් ওই ගිනි ගතර මගේ ආලෝකේ ෆැක්ටරි එකේ නේද කොහොම ෆැක්ටරි එකේ ගිනි ගත්තා? යක්කඩ ඇඹරනකම් ගිනි ගත්තා. යා තනේ මන්දනේ මොකක් කරේ වෙලාවට ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බේ නැහැ නේ. මම ඉතින් පස්සේ දොස්කියෝවාසේ දොස්කියල වැඩකුත් නැහැ ඉතින්.
2: හරි ඔකේ.
1: යටත් ඔය ඉන්ෂුරන්ස් වලින් සමහර අයගේ නිකන් එහෙම ප්‍රශ්න
2: ඇවිල්ලා.
1: හරි තැනට එන්න ඕනේ. වැරදි වැඩේ කළා ඉන්ෂුරන්ස් එකට දොස්කියල වැඩ නැ නේද?
2: ආ නැ ඒක නිකන් කියන්නේ නේද?
1: නේද? වැරදි මිනිහත් එක්ක ගනුදෙනු කළා ඉන්ඩස්ට්‍රියට දොස්කියල වැඩ නැ.
2: yes.
1: හරි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට දාගන්න ඔබේ ව්‍යාපාරයේ තියෙන සීලම අවධානය ඒගොල්ලන්ට බාර දෙන්න. ඔබේ ફોකස් එක තියෙන්න ඕනේ ව්‍යාපාර ගැන විතරයි. ව්‍යාපාර දියුණු කරන විදිය ගැන. ඒක ව්‍යාපාරේ පුළුල් කරණයව ගැන ඔබට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔබට ගිනි ගනීද? දැන් බලන්න මේ ගිනි ගනිත් මොකද කරන්නේ? දැන් බලන්න ගංගුතුරක් කීයද කියලා බලන්න. දැන් බලන්න හොරු සතුරු එයිද කියලා බලන්න.
2: පුදුක් හිතලා බලන්න.
1: පුදු හිතලා බලන්න. දැන් ඔබ ඇතුලේ කවුරු හරි එන මාටියා පාරක් ගෙවුවොත් හිතලා බලන්න. හිතලා බලන්න. හිතලා බලන්න ඕවා හිත කොච්චර හිතන්නද ඒ වගේ.
2: නෑ නෑ නෑ ඉඳ.
1: කොච්චර හිතන්නද? අර කොහොම ෆැක්ටරි ගිනි ගත්තදී තාම දන්නේ. කෝටි ගානක පාඩුවා. තාම දන්නේ නෑ ගිනි ගත්ත විදිය. ඉතින් මොකද විතර බලන්නේ? විතර බලන්නේ මේ අවදානම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට බාර දීලා ඔබ කරන ව්‍යාපාරේ දියුණු කරන සිහිනය දකින්න ඔබ. ඒ සිහිනය කරා ඔබ යන්න.
2: හරි.
1: අවදානම ඒගොල්ලෝ බලාගනි. දත ගලවන්නේ ඔබේ ලාභයේ කීයද කියන 30යි 40යිද? ඒ ටික ගන්න නැහැ ඒගොල්ලෝ. මේ මිලියන ගණන්වල රක්ෂණ දෙනවා දහස් ගණන් වගේ චූටි ගණන්වලට. විශ්වාස කරන්නේ නැහැ නේ. ඒකනේ ඉතින් හරිතරට කතා කරලා නැහැ නේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් නම්බර් එකක් තියෙනවද ඔයගාව?
2: Yes තියෙනවා.
1: නැද්ද?
2: නැහැ තියෙනවා. අපි දැන් නම්බර් එක 0112 357 357 කියන නම්බර් එකට කතා කරන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්.
1: ඕ පොඩ පොඩ පොඩ
2: කද්ද?
1: තාත්තට බේක් එක අරන් දුන්නද? බේක් නෙමෙයි අතන බයික් කියලා කියන්නේ.
2: බයික්.
1: බයික් X55 SUV එක අරන් දුන්නද තාත්තව ඒක බලන්න එක්කගෙන ගියාද?
2: තාත්තට
1: මට හොර බොරු අල්ලන්නේ නැහැ. වංචාව ඕකේ.
2: හරිද? දැන් මේ වෙනකොට එයා සියත දාගෙන ඇවිද ඇති කොයි හරි. අනිවාර්යෙන්.
1: ඇවිද.
2: නෑ මගනේ ගමන් කරමින් නැත්.
1: කට බොරු. කිව්වත් දිව බොරු කියන්නේ නැහැ
2: නේ. එයා මාරිද රාසි තුනයි යාට.
1: ඒක
2: මට හරි.
1: ගත්තේ නෑ. පාර තියෙනවා බලලා ආසෙ ඉඳලා වැඩක් නැහැ. හ්ම් හ්ම්. ගොඩාක් මිනිස්සු පාර බලනවා. ආ මේක තෝ. මෙයාගේ බයික් එක්ස් අම්මා ලස්සනයි නේද? ඔබට ඇයි බැරි ෂෝරූම් එකට ගිහිල්ලා බලන්න? ෂෝරූම් එකට ගිහිල්ලා බලපු සේරම මිනිස්සු ඕක ගත්තෙත් නැහැ. සමහර මිනිස්සු ගන්න හිත. හැබැයි හැම කෙනෙක්ම මේක නම් ගන්න ඕනේ කියලා හිතාගෙන ගියා.
2: මේ
1: ගමන් ගන්න බැරි වෙන්න පුළුවන්.
2: Yes.
1: නමුත් ඔබේ සිහිනයට ළඟා වෙන එක ක්‍රමයක් කියලා විශ්වාස කරන මේ විශ්වයේ ආකර්ෂණීය නීති යටතේ
2: හරි
1: වාහනයක් ගන්න ආසෙ තුනත් ගිහිල්ලා ඒකට නැගලා කරලා
2: ඒක
1: ටෙස්ට් drive එකක් එහෙම කරලා ඒ බලලා එන්නලු මෙයා. හ්ම් හ්ම්. සිහිනයට පියවර ගණනාවකින් ලං වෙනවලු.
2: හ්ම් හ්ම්.
1: ඒකේ ආසාව වැඩි වුණාම ඔබට කොහෙදෝ නැති මොකද්දෝ එකක් පහළ වෙනවලු.
2: හා ඕකේ.
1: ෆ්‍රීකවන්සි එක ටියුන් වෙලා.
2: හා ඕකේ.
1: මේ ලෝකේ උඩටම ගිය මිනිස්සු කියන කතා මම ඔබත් එක්ක මේ ෂෙයා කරන්න නිකම් මේ හිතට එනවනේ මෙයා වගේ නෙමෙයි මම කතා කරන්නේ. මොකද කියන්නේ මගේ? ඇයි මම අමුතු විදිහට බලාගෙන ඉන්නේ
2: මොකද? මම මිනිස්සු කියන දේවල් විශ්වයේ කතා කරන දේවල් මගේ හිතට ඇවිල්ලා තමයි මම හිතින් කතා කරන්නේ.
1: විශ්වයෙන් එනවද ඔයාලට?
2: මම විශ්වයෙන් එන ආරංචි මම ෂෙයා කරනවා.
1: විශ්වයෙන් එන පිට්ටුම්බ ඔක්කොම. වාටෙන් නැහැ විශ්වයෙන් මොනවත්.
2: හරි හරි මම ඒ කතාවට එක
1: යන්න. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් නේද?
2: Yes.
1: යන්න ගිහිල්ලා බයික් X55 SUV එකට ගොඩ දෙන්න. ආසම පාටකට නගින්න. හ්ම්. බලන්න අතපත ගාලා.
2: ස්ටාර්ට් කරන්න.
1: ස්ටාර්ට් කරන්න. ගිහගම ස්ටාර්ට් කරන්න.
2: හා ඕකේ.
1: සමියම් බලනවා මේවා.
2: හා.
1: කිසිම වාහනයකට කිසිම ස්ට්‍රයිව් එකට ගිහිල්ලා නැහැ නේ අලෝ. මොනවාද කතා කරන්නේ? ගිහගම ස්ටාර්ට් කරගෙන ඕකම යනවා.
2: විදුරුත් කඩන්. තරබරාස්.
1: පොඩක් වාහනේ නැගලා මේ බලන්න. මැටීරියල් වල අතපත ගාලා. ෂා. මොන තරම් ක්වොලිටි මටීරියල්ද කියලා හිතන්න. බලන්න මේ ලෙදරෙට්ද මේක ලෙදර්ද මේක ලෙදරට ඕ ලෙදරෙට්. ඔය බලන්න මේ චූටි ඩීටේල්ස්. බලන්න අර AC වෙන්ට්ස් වල ලස්සන යුරෝපියන් වාහනයක වාගේ නේද කියලා හිතන්න. අනේ ස්ක්‍රීන් දෙකයි. දෙවරක් දෙක හතරයි කියලා හිතන්න. දෙවරක් හතරයි නේද?
2: ඔව්.
1: හතරයි. වංගියර පස්සේ වෙනසක් උන්නේ නැහැ නේ?
2: බලන්න මේ වාහනේ හැන්ඩල් එක කො හැන්ඩල් එක.
1: මොන හැන්ඩල් එකද?
2: හැන්ඩල්.
1: මෝටර් සයිකලයක් නෙමෙයි.
2: දොර අරින මේක. ඒක පේන්නේ නැහනේ.
1: ડો හැන්ඩල්ස්.
2: ડો හැන්ඩල්ස්. ඒක
1: කොහේ ડો හැන්ඩල්? අම්මෝ අය අතුරට ගිහලා තියෙන්නේ. කොහෙද වැදිලාද? නෑ.
2: ලස්සන.
1: ඒක ෆ්ලෂ් ડો හැන්ඩල්ස් කියලා කියන්නේ. එමෙ අතුරට යනවා. අපි ළඟට ගියා එළියට එනවා.
2: අවු.
1: අපි නැත්තම් අතුරට යනවා. ෆ්ලෂ් ડો හැන්ඩල්ස්. සියලුම මාර වාහනවල දින ඔක්කොම ලක්ෂණ ටික ඇවිල්ලා තිනවා. ගාන මැජික් එක පටන් ගන්න එතනින්. පර්මිට් එක තියෙනවා නම් මිලියන 15කට අඩුවෙන් ඒකේ තියෙන ප්‍රීමියම් වර්ෂන් එක ගන්න බුණා.
2: හා ඕකේ.
1: දැන් පර්මිට් එකක් නැහැ කියලා හිතන්න. දැන් මට පර්මිට් එකක් නැහැ. වඩත් පර්මිට් එකක් නැහැ. ඒතර අපිට තව විශාල ගාණක් වැඩි වෙයිද?
2: හ්ම්
1: හ්ම්. නැහැ.
2: නැහැ. ඇත්තට කියන්නේ.
1: හරිද? නැහැ. ශිරාවට වුණා ඇත්තට අඩු වෙන්නේ. පොඩ්ඩිම පොඩි ගාණයි. පොඩ්ඩිම කියන්නේ මිලියන 16ක් වෙන්නේ.
2: සීරියස්ලි? ඒ
1: නියමයි. මනිසුද්ද කියන්නේ.
2: ටිටිරි SMS. ආ මට පර්මිට් එකක් ආවා. පර්මිට් එකක් කියලා යාළුවෙක්.
1: මොන පර්මිට්ද? ලී පර්මිට්. ගස් කපනවා මේ පාර.
2: නෑ මම වාහනයක් ගන්න.
1: කාලයක් ගස් හිටව දැන් ගස් කපනවා.
2: නෑ නෑ. යාළුවෙක් පර්මිට් එකක් කියලා. එහෙම තමයි මගේ ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා.
1: වැලි පර්මිට්.
2: නහ හරිනේ ගිහිලා වාහනේ බලන්න ඇහැට දාගන්න ඊට පස්සේ ඔබේ ඩ්‍රීම් එකට යන්න.
1: ඇහැට දාගන්න බැලු ටිකක් ලොකුයි වාහනේ.
2: ඇහැට
1: දා ඇහැ පොඩ අමාරු.
2: දැන් වෙලාව 8යි විනාඩි 58යි.
3: හද ගැස්මට සියත

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්ම අමතන 0115 880 400 LOLC රන්සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
4: නමස්තේ
5: නමස්තේ.
4: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
8: මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
14: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
16: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
17: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
16: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
17: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
16: දිනන ක්‍රිකට් නම් සියත.

0: Theatre Top Story.
1: ගුරු සංගම්වලින් ඉල්ලීමක්. විභාග ඇගයීම් සඳහා ගුරුවරුන්ට ලබා දෙන දීමනාව වසර දෙකකින් ඉහළ නංවා නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ගුරු සංගම් විසින් අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව රජයෙන් ඉල්ලීම් සිදු කළ බවයි.
2: අපි අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරලා තිනවා. මේ වෙලාවේ බලපෑමක් නොකරත් අපි ඉල්ලීමක් කරනවා විභාග දෙපාර්තමේන්තුවේ යෙදවගත්ත ගුරුවරු සහ විදුහල්පති ඇතුළු සේවකයන්ට අධ්‍යාපන ශිෂ්‍යයේ නිලධාරීන්ට විභාග සඳහා කරන ගෙවීම් යම් මට්ටමකින් සංශෝධනය කළ යුතුයි. ඒ වගේම තමයි ඇගේම් සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. පහුගිය වසරේ විවිධ විෂයන් වලට වෙනස් කිරීම කරලා ඇගේම් වලට ගෙවීම් කරේ. ඒක එකම ක්‍රමවේදය එකම ප්‍රමාණයෙන් ගෙවන විදිහට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. අපි මේ වෙලාවේ ඇගේම් ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ මතක් කිරීම කරන වගේම මේ සමස්ත විභාග ක්‍රියාවලියේ ඇගේම් යෙදෙන උරුවරුන්ට පොදු ගෙවීමක් සම්බන්ධව ආණ්ඩු විභාග දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුයි.
1: දැන් විදෙස් පුවතක්. හොමු සමුද්‍ර සංධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් පැහැදිලි එකඟතාවක් නොමැති වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 84.32ක් දක්වායි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78.6ක් දක්වා ඉහළ ගියා. පසුගිය සතියේ බොරතෙල් මිල 7%කට වැඩි අගයකින් පහළ ගොස් තිබුණේ හොමුස් සමුද්‍ර සංධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය සහ ඕමානය අතර එකඟතාවයකට පැමිණීමට ආසන්න බවට පළ වූ වාර්තා හේතුවෙන්. එහෙත් ඉරානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වුණේ ඕමානය සමග සාකච්ඡා අවසන් අදියරේ පවතියද හොමුස් සමුද්‍ර සංධිය විවෘත කිරීමට නම් ඇමරිකාව විසින් තවදුරටත් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවයි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01187888666. 98.2 98.4

0: var fan av Tina.
1: Ja, Tina.
0: Ja, men jag kunde gilla igen. Y akura, V akura, O akura, N akura.
1: Y, V, O.
0: Y akura.
1: V.
0: V akura. O akura, N akura.
1: Harry.
0: Ta vachan är lian. C akura, H akura, O akura. U akura, I akura, N akura.
1: Urine.
0: A akura, R akura, D akura.
1: A akura, R akura, D akura.
0: C H O U I N A R D. Kaling vachan är? Y V O N. Right, main nama pronounce karan.
1: Yvon. Colostrum. Coinard. Chinard. Yvon. Chinard. Harini.
0: Japan nama koi kanna dan? Oko French Canadian nama. Vad är det här då, Nika? Det
1: är Yvon Chouinard.
0: Vad är namnet pronounskaran? Yvon. Chouinard.
1: Varadi. Spellings varadi.
0: Yvon. Chouinard.
1: Spellings varadi.
0: Vad är det här då?
1: Spellings varadi. Yvon.
0: Yvon. Chouinard.
1: Chouinard.
0: Jag är French-American uruvaktin nama.
1: Okej.
0: Men jag tar mig Patagonia kena global brand ke nirmatru. Jag äter mig med kammal baskini. Gepiti passi dihagena. Jag gepiti passi loko khandat tibuna. Jag kade talala khandu lagena minisun teke ka badu hedua.
1: Okej.
0: Upakarana. Ita passi kalit teke ඒ බිස්නස් එකට එක එක ස්පෝට් එකට ඒ වගේ අවුට්ඩෝ මිනිසුන්ගේ ඇක්ටිවිටීස් වලට කඳු නගින කැලෑවල බඩගාන කැම්පින් යන ඒ මිනිසුන්ට ඕන කරන ඇඳුම් පැළඳුම් තොප්පි සපත්තු ඉඳන් හැදුවා
1: හා හා හා
0: ඒ බ්‍රෑන්ඩ් එක තමයි පැටගෝනියා ජපාන මිනිස්සු හරියට පැටගෝනියා බ්‍රෑන්ඩ් එක
1: ගන්නවා ඇයි දන්නවද
0: එයාගේ එකම ෂෙයාර් හෝල්ඩර් Yvon Chouinard ge kama shareholder maha polowa kela iya kiyanne. No shareholders kela kiyana. Eyage vyapara ekak kalaak thamai kandu nagina badu ehema paranonahama ekko ewa aapahu eya salli deela gannawa. Podi gaana kadu karanawane.
1: Hari okay.
0: Ema naththam ewa aapahu hadala denawa thawa kaalayak pawichchi karanna.
1: Ha right.
0: E wage ai Japan minissu eyage brand ekak ganni?
1: Hethu?
0: Patagonia. එයා පරිසරයට කුණු කසල එකතු වෙන එක අඩු කරන්න එයා මහන්සි වෙනවා. එයා හදන ඇඳුම් පැළඳුම් එහෙම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන හදනවා. එතකොට නාස්ති අඩුයි. එයා හදන බඩු මුට්ටුත් ඒ වගේ. ඒව නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. රිපෙයා කර කර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
1: ඕකේ.
0: හිතන්න දැන් අපි පාවිච්චි කරලා විසි කරන වර්ගයේ දේවල්. බාල ප්‍රමිතියේ බඩු. මොකද වෙන්නේ අන්තිමට? කාලයක් ගිහලා මොකද වෙන්නේ? ඒ වපි.
1: ඒක නයින් කරනවද?
0: අයින් කරනවා තමයි. මොකද ඔච්චර බය කියන්න.
1: ඔව්. මොකද අපුරු
0: ගන්න අපුරු ගන්න. මේ සප්පුරු ගන්න. මේ බය ඉන්න මිනිස්සු මේ සප්පුරු ගන්න.
1: කාලයක් යනකොට අපිව අයින් කරනවා.
0: අයින් කරනවා කියලා මොකද කරන්නේ?
1: සික් කරන එක.
0: මීට වටපිට බලලා ගිහිල්ලා එහා පැත්තේ වත්තට දානවා.
1: අපිට ඒකට සෝක් වත්තක් තියෙනවා.
0: ඔගොන් හොඳ වත්තක් තියෙනවනේ හැබැයි.
1: වත්ත තියෙන හොඳ වත්ත.
0: කුණු ගොඩ. ඔව්.
1: අනේ
0: ඉතින් කවදාරි ඩෙංගු බලන සෙට් එකව තේමිනහට නඩු දාන්න. ඕගොල්ලන් වත් කුණේ වත්තර දාන්න.
1: ඒව දාන්න.
0: තේරෙනවද?
1: පොඩි ඒවා.
0: බාල බඩු අරගෙන අපි මොනවද කරන්නේ මිස්?
1: විසික් කරන එක.
0: කාලයක් ඇද්දීව අයින් කරනවා. කොහෙටද අයින් කරන්නේ? නමල අල්මාරිය දාගන්නවා.
1: නෑ.
0: ස්වභාවත් අපිට බලලා කොහෙට හරි තල්ලු කරනවා. අපි හිතනවා ප්‍රශ්නේ එතනින් ඉවරයි කියලා. ප්‍රශ්නේ එතනින් ඉවරද?
1: නෑ.
0: ඔයා කියන්නේ මේ බාල බඩු කියන එක මුළු ලෝකෙම නැති කරලා දාන්න. පුදුම කරදරයක් මේක. පොඩි සල්ලි නාස්තියක්ද? මොකක් හරි පටන් ගත්ත නේද නිකන් අර ප්‍රමිතිය පරීක්ෂා කරන මොකක් හරි. මොකද නේ උනේ ඒකට.
1: කරගෙන
0: නෑ. අනේ හැට උටා මාරක් දේවල් පටන් ගන්න මන් දන්නේ මොනවා කරන්නේ.
1: කරනවත් ඇති ඉතින්.
0: මන්න දන්නේ. ඔය උතරන් තාම තියෙන්නේ. බාල විකේක මිනිසුන්ගේ සල්ලි නාස්ති කරන අපේ ඩොලර් විනාශ කරන ඉලව් කොච්චර තියෙනවද මේ රට ඇතුලේ? කෞද අප්පා මේවා ගෙන්න්න දෙන්නේ. ඕන ගුණ ොඩක් ගෙනෑවැගෙන මේරට දැන් ගොඩාක් රටවල් ඒ ග්‍රේඩ් නෙමේ නම් හරවල යමනවා අය කාගෙද වැඩන්නේ. රට ඇතුළට දහ ජරාව ගේන්න දෙන්නේ. අනේ අතේ තියෙන කීයට හරි ගන්න මොකක් නෑ නෑ එහෙම බෑ.
1: ඒක නේම මොකටද?
0: ඉතින් ඒ මිනිස්සු අරගෙන මොකද කරන්නේ? අතේ තියෙන කීයෙන් හරි බාල මොකක් හරි එකක් අරගෙන අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගත යුතුව තියෙද්දි මේ මාසෙට දෙකට තුනට විනාශ වෙන දේවල් අරගෙන ඒ මිනිහාගේ සල්ලි ටිකක් ඉවරයි. ඒවා ඉම්පෝට් කරා නම් අපේ රටේ ඩොලර් ටිකක් ඉවරයි. ඊට පස්සේ අර කහල ටික අර කුණු කඳු ටික රටේ ඒක තව කොහෙට හරි යන්න ඕනේ. ඉතින් ටැට්ටර එනකන් ඒ මිනිස්සු ඉන්න ඕනේ. බලන්නකෝ අපි ප්‍රශ්න කීයක් වැඩකට නැති මේ මොකද්ද අනුකම්පාවක්. අනේ පව් අනේ මිනිස්සුන්ට බාල එකක් හරි ඉතින් තියෙනවනේ. මේ මොන ලෝකෙන් ආපු අනුකම්පාවක් දෙයි මේක?
1: ඒක නෑද හිතාගන්නවද? ඇත්තටම සෙතක් නෑනේ. එහෙම අනුකම්පා කරන්න වැඩක්
0: නෑ. ඔයා ගිහින් බලන්නකො කොටුවේ පිටකොටුවේ ඇවිදලා බලන්නකො.
1: ඔච්චර තියනවද නේ?
0: බාල දේවල් කොහොමද කවුද ගෙනාවේ ඒවා? අනේ මිනිස්සු අර තියෙන සොච්චම් වියදම් කරලා ගන්නවා. ඒකෙන් වැඩේ වෙන්නේ ඒක ඒ වගේ වුණාට. දෙයක් ඒ වගේ වුණාට ඒකෙන් ඒ වැඩේ කරන්න බෑ. ඉතින් ඔබ ඇලුමිනියම් මොන නම් ඔයා ගන්න ලංකාවේ තියෙන හොඳම ප්‍රොඩක්ට් එකට යනවා.
1: yes ඒක හරි.
0: ඇලුමික්ස් ප්‍රොඩක්ට් එකට. දැන් වාගෙන මමම කියලා ගොඩක් අය ආවා ගියා ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට. ඒගොල්ලන් එතකොට තේරුණා ඔවුනේ හොඳ ප්‍රොඩක්ට්ස් මොනවද? ඒවැ හැඩේ කොහොමද? ඒවැ thickness එක කොහොමද?
1: ඒවැ
0: finishing එක කොහොමද?
1: අපිට කොහොමද මේවා යූස් කරන්න පුළුවන් වෙන්නේ?
0: ඒ තව කෑල්ලක්.
1: ඔව්.
0: නමුත් quality මෙන්න මේකේ quality දේ මේක කියලා අඳුන ගන්න S2ෙන් දැක්කොත්නේ. නැත්තම් ඔයාට සංසන්දනයක්වත් කරන්න නැතුනොත් ඔයා කවදාවත් හොඳම quality එක මොකක්ද කියලා ඔයා දන්නේවත් නැනේ.
1: ඒක දන්නේ නැතුනේ අපි කවදාවත්.
0: ඒක දන්නේ නැතුයිද අපි උනාරේ 10 ජරාවල් අරන් යනවනේ.
1: yes ඒකනේ.
0: ඉතින් යන්නේ ඇලුමික්ස් ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා quality දේ දැකගන්න. එක සැරේ තීරණයක් ගන්න. අතේ තියෙන ගානට වැඩේ කරන්න හැම වෙලාවෙම try කරන්න එපා. ඒක solution එක නෙවෙයි. ඔබ දෙපාරක් වේදම් කරනවා. බාල බඩු වරන් ගිල්ල ඒවා කැඩුනා මේවා අයින් කරනවා. එක වේදමක්.
1: හරි.
0: ආයෙ ගේනවා. තව වේදමක්. ඉතින් එකපාර හරිද අරන් ජීවිත කාලෙටම ප්‍රශ්න විසඳ ගන්න ඕනේ.
1: ඒකනේ. එහෙම ආස නැද්ද?
0: මම දන්නවා ඒක චුට්ටක් අමාරු ඇති. නමුත් අපි ලේසි දෙ නෙමෙයි. අපි හරිද කරොත් මොකද ඔබ හිතන්නේ?
1: ඔව් චුට්ටක් හරි අමාරුවෙන් හරිද කරමුකෝ. දීර්ඝ කාලිනව සතුටින්
0: ලේසි දෙ මේ හැමෝම ලේසි දෙ තමයි කරන්නේ. පොඩ්ඩක් හිතලා අමාරුවෙන් හරි දේ කරන්න කියලා මං ඔබට මතක් කිරීමක් කරන්න කැමතියි.
1: යෝජනා කරනවා.
0: කරන නොකරන එක ඔයගොල්ලන් වැඩක් තමයි. ඔයගොල්ලන්ගේ සල්ලි. නමුත් මම කියන්නේ කාගේ වුණත් සල්ලිනේ.
1: අන්න ඒකනේ නේ. දැන් මේ ටිකකට කලින් නිවුස් එකක් ඇහුණා නේද? බොරතෙල් ගාන මේ වැඩි වෙනවා අරකද මේකද කියලා. එහෙම ඇහුණ ගමන්
0: එක බය වෙන්න ඕනද?
1: එක කොටසක් බය වෙනවා. අනේ! ඊට පස්සේ බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් අරගෙන ඉන්න මිනිස්සු.
0: උන්ත වැඩේ කියන.
1: නෑ එහෙම කියන්නේ නෑ. ඒගොල්ලෝ එක නිකම්. ඒක නිකම් මැදස්ත සිතින් අහන්නේ නිවුස් එක. බොරතෙල් ගාන.
0: කිසිම රියැක්ෂන්
1: නෑ. රියැක්ෂන් එකක් නෑ. අපි හනේ ගාල අපිට ගැස්සෙනවා. ඉතින් අපිට එහෙමනේ. එහෙම තියනවා කොටස් දෙකක් කරන්න දෙයක් නෑ. හැබැයි බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් අරන් ඉන්නවනම් ඒක තනි ක්‍රම ඉලෙක්ට්‍රික් නේ. ඔබ ගොඩ කියන එක විතරක් මතක තියාගන්න. මේ දවස්වල රුපියල් ලක්ෂයේ විශේෂ වට්ටමක් ක්‍රියාත්මක වෙන බවත් කරුණාවෙන් සලකන්න. ඒගොල්ල හැම මාසිකම මොකක් හරි දෙයක් කරනවා නේ දරුවින්ද? විශේෂ දෙයක් කරනවා කස්ටමර්ස්ලට. නියමයි. දැන් මේ අගෝස්තු මාසෙට තමයි මේ ලක්ෂයේ සුපිරි වාසිය දීලා තියෙන්නේ. ඉතින් ගිහිලා වීගෝ ත්‍රිවිල් එකක් ගන්න. ඔබ දන්නවා වීගෝ ත්‍රිවිල් එකක් ගත්තට පස්සේ
0: බැලුවහමත් දෙනවද ඒක?
1: නෑ එහෙනම් ඉතින් එහෙනම් ඉතින් නෑනේ නේ.
0: සල්ලුවක් ඕන කරලා තියෙනවා
1: බලවෙන්න. නෑ ගන්න ඕනේ ඉතින් එහෙමනේ ඉතින් බජාජ් වීගෝ එකක් ගන්න ඕනේ.
0: ගන්නකොට ලක්ෂ කඩනවා.
1: ලක්ෂයේ සුපිරි වාසිය තියනවා කියලා මතක තියාගෙන යන්නකො. ගිහිල්ලා එතනින් කතා කරගන්නකො වැඩේ කොහොමද වෙන්නේ කියලා නේද? අනිත් එක අපි වැඩියෙන් කියන්න ඕනි ආෆ්ටර් සේල් සර්විස් එක ගැන. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ආෆ්ටර් සේල් සර්විස් එක ගැන. බජාජ් වීගෝ එකක් ගත්තම ඔබට ලැබෙන ඒ කියන්නේ ස්පෙයාර් පාර්ට්ස් පැත්තෙන්ද සර්විස් එකද? සර්විස් කියලා ලුකුවට කරන්න ඕනේ නෑනේ. මේක ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් නේ නේද?
0: මේක මෝටරයක් සහ බැටරියක් නේ තියෙන්නේ.
1: yes ඉතින් ලොකු සර්විස් වැටෙන්නෙත් නෑ.
0: එතන සමහර සමහර පොඩි පොඩි පරීක්ෂාවක් කරගන්න වෙයි නේද? ඉලෙක්ට්‍රිකලි මොන හරි ප්‍රශ්නයක් ආවොත් මේක පෙන්න ගන්න වෙයි. ලොකු රෙපෑස් එන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන ලොකුම වාසියක් තමයි රෙපෑස් ඕල්මෝස්ට් 0 වගේ. ඉතින් ඒ වාසිය වුණ හදන්න මේ මහන්සියකුත් නැහැ නේද? මේ කෑලි බෑලි ඇත්තෙත් නැහැ ලොකුවට. අරක කැඩලද මේක කැඩලද බලන්න එකක් නැහැනේ.
1: ඒකනේ කිලෝමීටරයටත් අඩුම ගාන තියෙන්නේ
0: රුපියල් 3යිනේ කිලෝමීටරට. ගෙදර චාර්ජ් කරගන්න පුළුවන්. ගෙදර චාර්ජ් කරගන්න පුළුවන්. කිලෝමීටර 150ක් තෝන එක චාර්ජ් එකෙන්. යනවා අයරක දුවනවා ගෙදරල පොඩ්ඩක් ගහලා දෙන දවසෙම කිලෝමීටර 3-400කට මැච්චක් ගහගත්තා. හිතන්නක ඔබ ඉලෙක්ට්‍රික් 3-wheel එකේ දිව්වත් ඔබට යන්නේ කිලෝමීටර රුපියල් 3 වුණත් ඔබ කීයක් අය කරගන්නවද කිලෝමීටර? කියද්ද ගන්න කිලෝමීටර පොඩි ගණන්ද ගන්න රුපියල් 5ක් ගන්න කිලෝමීටර 5ට යන නේද? වැඩිම ලාභය හොයනවා Vigo 3-wheel තියෙන අය. වැඩිම ලාභය හොයන ඒගොල්ලන්ගේ ලාභ ප්‍රතිශතේ වැඩි ඒගොල්ලන්ගේ.
1: පැලිස්තර සඳහා කතා කරන නම්බර් එකක් දෙන්නද මම? 0114750 කියන නම්බරයකට කෝල් කරන්න. ඒ වගේම කාගීල්ස් ෆුඩ් සිටි වල අද දවසේ මට ඇවිල්ලා තියෙනවා මෙගා වට්ටම් ලිස්ට් එක. මං දඩ බඩ ගාල කියාගෙන යන්නම්. බලන්න අවශ්‍ය කරන දේවල් මෙතන තියෙනවා. ඇත්තටම අවශ්‍ය කරන දේවල් ටික තමයි සෙට් කරලා තියෙන්නේ. සොසේජස් ග්‍රෑම් 450 පැක් එකෙන් රුපියල් 270ක් අඩු කරලා තියෙනවා. ඊට පස්සේ ෆැට් ස්ප්‍රෙඩ් තියෙනවා රුපියල් 210ක් අඩු කරලා තියෙනවා. තව ගොඩක් ඒවා සෝයා වලට රුපියල් 35ක් අඩු කරලා තියෙනවා. බිස්කට්ස් වලට රුපියල් 40ක්. මේවට එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒක ඔබට කාගිල්ස් එකට ගියාම දැනගන්න පුළුවන්. තේකොළ රුපියල් 310ක් අඩු කරලා තියෙනවා. අයිස්ක්‍රීම් රුපියල් 280ක් අඩු කරලා. සබන් රුපියල් 160ක් අඩු කරලා තියෙනවා. ඊට පස්සේ ඩිටර්ජන් ලික්විඩ් එකට රුපියල් 230ක් අඩු කරලා තියෙනවා. චොක්ලට් ක්‍රීම් බිස්කට් වලට රුපියල් 125ක්. ජෙලි වලට රුපියල් 55ක්. ජෑම් වලට රුපියල් 130ක්. සෝස් වලට රුපියල් 130ක්. ඕට්ස් මං දන්නවනේ අරවින්ද මට ඕට්ස් රොටි එකක් උදේට ඕට්ස් ම තමයි.
0: ඕට්ස් වලින් මොනවද කැඳ හදලා බොනවද?
1: ඕට්ස් කැඳ හදනවා.
0: සිරාවන
1: ඩ්‍රින්ක් එකක් විදිහට හදලා ගන්නවා. ඒක ඔයගොල්ලෝ කැඳ කියනවා ඇති. අපි
0: ඕට්ස් කැඳ
1: අපි ඩ්‍රින්ක් එක කියලා තමයි බොන්නේ. ඒකේ රොටි හදන්න පුළුවන් ඕට්ස් වලින්.
0: ඒක ජාලි බිස්කට් එම හදනවනේ ඕට්ස් වලින්.
1: ඔව් තියනවානේ.
0: හ්ම් කාලා නෑ වගේ.
1: ඔච්චර රුපියල් 150ක් මේද රහිත කිරිවලට රුපියල් 90ක් අසමෝදගම් බඩේ අමාරුවක් ආ රුපියල් 60ක් අඩු කරලා තියෙනවා. බේබි සෝප් වලට රුපියල් 190ක් මේ විදිහට සුපිරි ඩිස්කවුන්ට් එකක් ක්‍රියාත්මක වෙනවා අගෝස්තු මාසේ 13 වෙනකල්. ඉතින් මේකට අපි කියන්නේ මෙගා වට්ටම්. ඇත්තටම ලොකු ගණන්. ඉතින් ඒ හින්දා ෂොප් කරන්න යන රිවෝඩ් සමාජිකයන්ට තමයි කාගේල්ස් ෆුඩ් සිටි වෙතින් 13 වෙනිදා වෙනකල් මේ විදිහට මෙගා වට්ටම් හම්බ වෙන්නේ.
0: දැන් අපි මේ පහුගිය දවස් ටිකේ අපි කතා කරා සුපර්මෙට් ගැනනේ.
1: Yes.
0: අපි නිකන් බලමු සුපර්මෙට් වල තියෙන මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක චුට්ටක් බලමු.
1: Okay.
0: සුපර්මෙට් නමෙට් යනවා රූෆින් සොලූෂන් එක නේ. රූෆින්.
1: ඒ කියන්නේ වහලට දාන ඒවා.
0: ඒ කියනවා හයිටෙන් රූෆින්, ස්ටෙප් රූෆින්,
1: okay,
0: ඊසි රූෆින්, ටයිල් රූෆින්, ග්ලැමර් රූෆින්, කර්ව්ඩ් රූෆින්.
1: Okay.
0: මේවා අරන් ගියායි කරා. එහෙම වෙලා
1: තියෙනවා.
0: ඔයා දැකලා තියෙනවද ඔය සමහර වහලවල ලස්සන පාටවල් තද දුඹුරු පාට අර පරණ සිංහලුළු ක්‍රමයට වගේ.
1: ඔව් දැකලා තියෙනවා.
0: දැන් ඔයා චීන ගියත් ගෘහ නිර්මාණ ශිල්පයේ අර ලස්සන වහල දකින්න යන්නේ.
1: හා හා.
0: ඒව තමයි ඒක ග්ලැමර් ටයිල්.
1: හා ඕකේ.
0: ඒක ග්ලැමර් ටයිල් රූෆින් එකක් ඒක. ඒකෙන් දාතම් ඔයාට ඔයාගේ ගෙදරට හරි ඔයාගේ මොන හරි ගොඩනැගිල්ලට ආරම පෙනුමක් කොහෙවත් නැති පෙනුමක් එනවනේ.
1: හරි ඕකේ.
0: ඊළඟ ක්ලැඩින්, වෝල් ක්ලැඩින්, ගේට් ක්ලැඩින් නේ. ඊට පස්සේ ගටර්ස් සහ ඇක්සසරි තියෙනවා. ඒ කියන්නේ වැහි පීලි, ඩවුන් පයිප්,
1: දාර වතුර
0: ගට ඒ ගට නෙමෙයි.
1: ගට.
0: ඔව් ඒ ගටත් නෑනවා.
1: ගටර්ස්.
0: ගටර්ස්. හරි. වැහි පීලි. එතකොට ඒක දෙන ස්විඩිෂ් ගටර්ස්. සුපර්මෙට් ගටර්ස්. ඔන්න එක එක වර්ගයව.
1: හරි.
0: මේ වයින් ඉස්සර පර්ලින්ස්. පර්ලින්ස්. කොනකන් යකඩ කඳන් වාගේ. ඉස්සර වාගේ අර බල්ක මේව කන්න ඕනේ නැහැ. ඒවෙන් හදන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ඇත්තටම සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් නේ. ඇත්තම සත්තයි.
1: සත්තයි.
0: හරිද? ගොඩක් අය බොරු කරන අපි දන්නවා අය සින්ක් ඇලුමිනියම් එක බොරු කාරයෝ වැඩි. ඔබ අහුවෙන්න එපා. අහුවෙන්න එපා. මෙතනින් ගන්න සුපර්මෙට් තමයි ඔබේ සොලියුෂන් එක.
1: ඒ කියන්නේ નિયમિત AZ අගය තියෙනවා මේ සුපර්මෙට් එකේ. අන්න ඒක තමයි ඒක විශ්වාසනීයම සින්ක් ඇලුමිනියම් එක කියලා කියන්නේ.
0: අනිවාර්යෙන්.
1: හරිනේ එහෙනම් වැඩේ පැහැදිලිනේ. අපි පොඩි බ්‍රේක් එකකට යනවා. උදේ 9:00යි විනාඩි 26යි.
2: හද ගැස්මට සියත බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරත්වයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. වියදම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න
4: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: අතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික්රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි, මැජික් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි, ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි, දීවා කලර්ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගිල්ස් ෆුඩ් සිටි
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
4: ජාත්‍යන්ත

0: ගැස්මට සියත. ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හදිසියට එහෙ මෙහෙ තියන්න පරතරම්
6: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න 0115 880 400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
7: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරිවාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. වේදම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊ මොබිලිටි විති
8: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676251320.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
11: LB රන් අය තමයි මගේ හයිය.
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: නමස්තේ.
14: නමස්තේ.
13: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. August 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය

0: ස්ටිකෙන් ටික පේ.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
4: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable.

0: දැන්
1: රබම් පදවගෙන
0: රබම් පදවගෙන අපි කියන් කැපුවත් දිනුම් නැන් පත්තු කලත් දිනුම් තැන්
2: කැපුවත් දිනුම් පත්තු කලත් දිනුම් කොහනේ මේ ඇත්තට දැම්මේ
0: දිනල ඇති සෑහෙන
2: ඕකනේ
0: ස්කෝඩ් යවල දිනන මිනිස්සු දිනනවා ලොක්ක යවන මිනිස්සු යවනවා
2: ඕ
0: අපි නෑනේ වරදින් කවුද යවන්නේ අනේ මිනිස්සු එවනවා ලයිටර් වල තියෙන ස්කෝඩ් එවනවා රේසර් වල පිටිපස්සේ ආ තියෙන ස්කෝඩ් එක එවනවා රේසර් එක නෙමෙයි අතන පැකේජින් මැටීරියල් එකක තියෙන්නේ
2: හරි
0: ඒක එවන්න දවස ගානේ ස්මාර්ට් ෆෝන් ජයග්‍රාහකයෝ බී කරනවා සතිපතා ස්කූටර් ජයග්‍රාහකයෝ බී කරනවා බික් එක ගතින් දන්නනේ වචනේ කිව්වනම් ආය ඉතින් වැඩේ කෙරෙනවා
2: ඒකනේ එවන්න ඕනි මෙන්න මේ විදිහට බික් හිස්තනක් ඒ කෝඩ් නම් එක දැම්මා ඊට පස්සේ හිස්තනක් තියලා ID නම් එක දැම්මා 2343 කියන නම් එකට SMS කරා 2343 වැඩේ ඉවරයි හරිද මේ ප්‍රයිම් ගෲප් එකේ අපි අන්දද පොඩ්ඩක් වෙලාව තියෙනවා නම් පොඩ්ඩක් බලලෙමුද
0: Prime Colombo. Two bedroom, three bedroom apartments, ne?
2: Yep.
0: Beautiful, beautiful. Three bedroom at bus and owner, ne? Then it's swag ball. Or anything up here in Colombo, kohama.
2: Up
0: here in Kang, langa-langa gammu, ne? Apartment.
2: Langa-langa gammu, arvinda, it's good, ne? That's a discussion.
0: Same floor, ne?
2: Yeah. And it's good, I'm up here at the bed,
0: හතටේ නැතේ පාන්න ගිටා මේ දින හත කියලා වෙලාව දාන්නේ නේ
2: මීටරේ වොයිස් එක රෙකෝඩ් කරලා යනවා හත කියලා
0: ඔව් ඇවිල්ලා වෙලාව දාන හත කියලා
2: කොච්චර මේ කියන්නේ අපේ ලයිෆ් එකම වෙනස් වෙයි අනිවාර්යෙන්
0: අපේ ඇඟිල්ල මේවක් තියෙන මැෂින් එකද අර නැත්නම් ලෙවකන මැෂින් එකද
2: ඇඟිල්ල තියෙන කෙනේ ඒකට ඉතින් මං ඇඟිල්ල කලවල දීලා තියන්නේ අර උදේන නංගිට
0: ආ ඒකගේ කැඟිල්ල කොහා කැඟිල්ලද තියෙන්නේ
2: ඇඟිල්ල තියෙන්නේ කෙන් තියෙනවා මගේ ඇඟිලි සලකුණ එයාට තියන්න විතරයි තියෙන්නේ ඉතින් මගේ ඉන්න එක වැටිලා ඉතින් අපි ඒකනේ
0: මේ සිකියුරිටි එකට දීලා ඇඟිලි ටික. නිකන් ඉන්නකොට තිය තියා ඉන්න කියලා නේද?
2: ඔව් නේද?
0: ඕ. හරි අපි පොඩ්ඩක් මේක ගැන කතා කරමු දැන් මිස් කොහොමද මේකේ? මට ඕන කරනවා දන්නවනේ ඉතින් මම එනම ලොකුවටම තමයි ඉතින් හිතන්නේ
2: කලබල. අනිවාර්යෙන් අරවින්ද ඔයාට

0: සල්ලි නැහැ කියලා රිජෙක් කළාද?
1: පෙන්තා මම ගත්තා. ඔව්. ඉතින් කරන්න දෙයක් නැහැ.
0: අපි බලමු බලමු අපි මොනා කරන්නද?
1: පෙන්තෝ දෙකක් හදාගත්තනන්නේ.
0: බලන්න ඕනේ ඔය බලන්න ඕනේ. හොඳම තැනින් ඉතින් දන්නවනේ යකාගේ හැටියට ඕනේ නේද විමානේ?
1: අනිවාර්යෙන් ඉතින් සුඛෝපභෝගී ජීවිතයක් අනිවාර්යෙන් උපරිම ආරක්ෂාවක්.
0: ඕනේ නැද්ද? ඕනේ නැද්ද?
1: ඒකනේ.
0: සුඛෝපභෝගී ජීවිතයක් ඕනේ නැද්ද?
1: අකපයි කියලා හිතන් ඉන්නේ.
0: ඕනේ නැද්ද? ඔච්චර වැඩ කරනවා, අරේ දුවනවා, මෙහෙ දුවනවා, බිස්නස් කරනවා. ඔබට සුඛෝපභෝගී ජීවිතයක් ඕනේ නැහැ ඔබට. හම්බ කළා කාලා ඇඳලා සන්තෝෂෙන් සැපක් විඳලා එහෙම ඉමේ ඉන්න ඕනේ නැහැ. කවුරුර කිව්වද එහෙම ඉන්න එපා කියලා?
1: ඕ ඒකනේ. මොකද
0: මේ එහෙම නැහැ නේ. එහෙම එකක් නැහැ. සැප විඳලා ඉන්න. නේද? සැප විඳලා ඉන්න. ඔබ ඔබට එහෙම තියනවා. අයි එහෙම තියනවා ඔබ. එහෙම අයිතියක් තියනවා ඔබට.
1: Yes definitely.
0: මේ
1: ඉතින් ඒවට තමයි මේවා හැදෙන්නේ. අපිව සතුටින් තියන්න ප්‍රයිම් ගෲප් එක මේ try කරන්නේ. ඉතින් කොළඹට එන ආස ඔබට අපි ආයෙ මතක් කරනවා ද ප්‍රයිම් කොළඹ ගැන මිලියන 45.
0: ලොකේෂන් එක කියන්නේ නැද්ද?
1: ලොකේෂන් එක කොළඹ 7 කොළඹ 8 වලට මෙහෙම මෙහෙම ඔබට ළඟා වෙන්න පුළුවන් තැනක තමයි තියෙන්නේ.
0: ඕකේ.
1: ඊට පස්සේ අපි
0: ගත්තොත් කොළඹ 7 8 අත කොළඹ 7.5 වගේ නේ.
1: යා මේවි යා. ඒ වගේ තමයි තියෙන්නේ.
0: ඒක තමයි තියෙන්නේ.
1: මම තව පොඩ්ඩක් ඒ ලොකේෂන් එක ඔයගලට පැහැදිලි කරන්නම්. ආනන්ද කොලේජ් එකේ නාලන්ද ඊට පස්සේ වෙස්ලි කොලේජ් ඒ ළඟ ළඟ තියෙන්නේ ඔයගලගේ අපාර්ට්මන්ට් එක. ළමයා ඉස්කෝලේ දාලා මෙහෙම අපාර්ට්මන්ට් එක උඩට ගිහලා බලන් ඉන්න පුළුවන්.
0: ළමයාගේ වැඩ.
1: ගියාද? හා. අන්න ඉගෙන ගන්නවා. හා.
0: ඕ ඕ.
1: එකයි එකයි දෙකයි.
0: අන්න පැන තාප්පේ. අන්න පැන තාප්පේ. හොඳයි නේ එතන තන එහෙම කලම් බෙඩ්රස් එක සෙට් වෙන එකනේ.
1: අනිත් එක මේක හරිම මොඩර්න් විදිහට තමයි මේ අපාර්ට්මන්ට්ස් හැදෙන්නේ. ඒකත් අපි බලනවනේ
0: කලම් බෝයි. නතු කලම් බෝ නතු එහෙම නතු මිනිස්සු බලලා හිනා අයියෝ මේ කලම් බෝ වලට ගැලපෙන්නේ නැහැ කිව්වොත්.
1: Yes ඒකනේ.
0: Right. ඒව ගැන බය වෙන්න එපා. මේ ප්‍රයිම් පුරුදු වෙන්න කරන වැඩද මේවා? මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි. ඔබට කලම්බු කියලා ඇඩ්‍රස් එකක් එන්න ඕනද? ඕනේ නම් ඔන්න වෙලාව. මේවා දන්න මිනිස්සු දැනුත් අත ගහලා ඉවරයි මේවා. ඔබ තමයි තාම ඉතින් කල්පනා කරනවා කල්පනා කරනවා මෝ කොච්චර කල්පනා කරනවද නේ
1: දැන් ඔහම කල්පනා කරලා කරපු දෙයක් අපිට කියන්නකෝ
0: කියන්නේ ඉස්සලා ගිහලා බලන්න බලලා ඒකත් එක්ක කල්පනා කරන්න
1: රයිට් ඕකේ
0: ඔහම නිකන් ගෙදරට වෙලා මොකද්ද මොකද්ද මොකද්ද ඒක කොයි වගේද දන්නේ නැහැ ඒක නෑ ඉතින් ගිහලා බලන්නකෝ
1: ඒකනේ අපි කෝල් කරන නම්බර් එකක් දෙන්නම් 0711 777 333
0: ඔව් හරි මේක හොඳ මේ මේ ඩිසයිනින් ස්ටේජ් එකනේ තියෙන්නේ දැන් මේක තමයි හොඳම හොඳම වෙලාව ඒ වගේ ප්‍රොජෙක්ට් එකකට අත තියන්න.
1: හරි අපි බජාජ් පල්ස N160 බොයිස් ඔයගලගේ බයික් එක ගැන අපි මේ කතා කරන්න යන්නේ පල්ස එක ගැන. ඉතින් N160 එකේ තියෙනවා ಜಾති දෙකක්. එකක් N160 එක අනෙත් එක N160 ප්‍රීමියම්. එක දෙයක් කියන්නම් ඒ දෙකම 1 මිලියන් වලට වඩා අඩුවෙන් ඕගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා මේ දවස්වල ලොකු ඩිස්කවුන්ට් එකකුත් ඩේවිඩ් පීරිස් එක දෙනවා ඉතින් ඒ නිසා ඕගලන්ට තවත් වැඩේ ලේසි වෙලා තියෙනවා අපි ඒකේ පර්ෆෝමන්ස් ගැන කතා කරමු අරවින්ද කොහොමද ඒකේ පර්ෆෝමන්ස් මං ආසයි දැනගන්න
0: ඔය නිකන් විශ්වාස කරන්න
1: හරි
0: මේක 160 cc එන්ජින් එකක් නැත්නම් 164. something something එන්ජින් එකක් මේක ඔය කියන ඉලක්කමට තරඩ එක උඩින් තියෙන එන්ජින් එක
1: හා ඕකේ
0: මේක ඔයිල් කූලින් එන්ජින් එකක්.
1: හා රයිට්.
0: ඒ නිසා ඔයිල් කූලින් එන්ජින් එක කොනකට වඩා රත් වෙන්නේ නැති වුනාම ඒකේ කාර්යක්ෂමතාවය ඉතාම හොඳයි. අනිත් එක මේකේ හැම ගියර් එකක්ම අපි දන්නවා සාමාන්‍යයෙන් ස්ලෝ ඩවුන් වුනාම ටිකක් පොඩි ගියර් වලට ආපහු ගන්න ඕනේ. පළවෙනි දෙවෙනි ගියර්ස් වලට ගන්න ඕනේ. මේකේ පුලින් පාව ඉතාම හොඳයි. ලොකු ගියර්ස් වලත් ඔයාලට පිකප් එක ගන්න පුළුවන් විදිහට මේ බයික් එක හදලා තියෙනවා. පෙනුමට විතරක් නෙමෙයි මේක පර්ෆෝමන්ස් පැත්තත් මේක පොඩි රේසින් බයික් එකක ලක්ෂණ පෙන්වුම් කරනවා.
1: හා ඕකේ නයිස්.
0: මම කියන්නේ රේසින් බයික් එකක් කියලා මම කියන්නේ ඒක වෙනම කැටගරි එකක්.
1: හා.
0: නමුත් එතනට යන්න තියෙන නිකන් පළවෙනි පඩිය වගේ හිතනොත් මෙතනින් තමයි ඔබ ඒ මුළු ජර්නි එකම පටන් ගන්නේ බාග වෙලාවට. N160 බලන්න මේකේ පෙනුම. මේක කොල්ලෝ කැමති උනේම මේක දෙන. වාකනේ ගෑනු ළමයි කී දෙනෙක් කරන් තියනවා කියලා හිතන්නේ මේ බයික් එක.
1: ආ සීරියස්ලි?
0: මම දැකලා තියෙනවා ලංකාවේ තියෙන අර ෆුල් ජැකට් දාලා ෆුල් ෆේස් හෙල්මට් දාලා වැඩ දාලා දඟ දාලා කරකොල බයිසිකල් පදින ගෑනු ළමයි.
1: කෙල්ලෝ ඉන්නවා.
0: වැඩක් නැහැ කියලා. මට කවදා හරි කෙනෙක් මට හිතනවා මට රයිඩ් එකක් දෙයි කියලා.
1: ජැකට් එක කරන්
0: දෙයි දෙයි දෙයි දෙයි දෙයි කොයිලා දෙයි.
1: දෙයි දෙයි.
0: ඒක යාම දෙයි මට අද. මේ කැරළම එහෙම නිකන් අර ෆුල් ෆේස් දාලා කල්ලු වැඳලා ග්ලව්ස් අඳලා මරණේ වයි තනකො පල්ස් 160 යනකොට ඒගොල්ලෝගේ පෙනුම
1: ඇං ඇං ගාලනේ
0: ඒ වගේ දෙයක් අත් බලනකො හැලපෑ වගේ ඉන්නේ කිසිම තේරුමක් නැහැ බයික් එකක් අපදිනවද ට්‍රයිසිකලයක් අපදිනවද ට්‍රයිසිකලයක් අර පොඩි කාලේ පදින්න රෝද තුනේ

0: එක කටකට ගාලා
1: මං ගැනද
0: ඔය නී අස්සියෝ පැද පැද ඉන්න
1: මගේ දක්ෂතාවය බලන්න
0: එන්න බැරිද එන්න බැරිද උදේට පොඩ්ඩක් ජැකට් එක දාලා බෑනේ මේ සර්වාංග කොහොමද ජැකට් එකට බස්සන්නේ ජැකට් දෙකක් එකතු කරලා වහන්න
1: රේන් කෝට් එකක් දාන්න
0: ඈ ජැකට් එකක් නේ දැන් මම ගෝණියක් කළුපාර ගෝණියකට දාලා කකුල් එළියට දාන පොඩ හිල් කපලා
1: ඔයා මගේ ස්කිල්ස් බලන්න මගේ යන්න TikTok මගේ Facebook යන්න ගිහලා බලන්න මගේ ස්කිල් මගේ දක්ෂතාවය මම මෙතන පෙන්වන්නේ පොඩි දේවල් කිහිපයක් අර වෙන මගේ
0: ඒ ටිකෙන් මට හිතාගත්තා කවුද කියලා
1: ලොකුම ලොකු ටැලන්ට්ස් තියෙන්නේ මගේ අනිත් social media platforms
0: අර ගොඩක් අය එහෙම තමයි ඇත්තට බැරියව ගොඩක් අය මේක තමයි ඔක්කොම තියෙන්නේ
1: ගොඩක් කට්ටිය මගෙන් අහන්න අක්කි අක්කි ඔයා බැලුවත් social media අක්කි අක්කි ඔයා බැලුවත් TikTok අක්කි අක්කි ඔයා බැලුවත් Facebook yes nangila mallila mama ehema thamai mage social life eka ogol hithana thi mama laksha ganan wiyadan karanawa athi data walata kiyala
0: o na mo satha paal dekata karala wiyadan karan
1: no
0: kanne bodne na wiyadan karala
1: oh
0: enduman paluman na me hama da mandina riri mokadda me blouse ekak thiyena ekama ekama mandina sathiyen
1: eka para me patthara dinawa ani para
0: do pitata riri ani
1: patthara
0: bottan issara dinawa bottan pidi patthara dinawa oh
1: fashion මම යූස් කරන්නේ මගේ සීක්‍රට් එක අද මම කියනවා මම යූස් කරන්නේ හච් 15
0: සීක්‍රට් එක කියනවා
1: මාසිකට රුපියල් 1199යි මගේ පැකේජ් එකට යන්නේ unlimited data හම්බ වෙනවා මගේ social life එකේ මම යූස් කරන
0: YouTube තියෙනවද?
1: Yeah TikTok Snapchat YouTube Instagram Facebook
0: Instagram තියෙනවද?
1: Yep
0: ඔහයෝ ක්ලාස් මිරින තියෙනවා
1: ඒක විපස්සනායක තුමනේ අපි ගන්න නැහැ හාමුදුරනේ
0: ඔහයෝ ක්ලාස් මිරින නේ
1: WhatsApp Viber Imo Telegram Messenger Discord ChatGPT Gemini X LinkedIn මෙන්න packages නැ මෙන්න apps 15
0: apps 15 ඔය apps 15වත් නැ නේ ඔය හයක් අතක් ඔකේ තියෙන තියෙන්නේ ඕ ඒවනේ
1: අයියෝ
0: අයියෝ 1000 ඉතුරු රුපියලක් දාලා හිතන්නේ 1200 කියලා හිතන්නකෝ ඔන්න ඔච්චරයි යන්නේ මාසෙටම ඔව් ඕන තරම් ඔවට ඩේටා තියෙනවා ඔය කියන ඇප්ස් පාලවට කනගාටු දායකයි තාමත් වැඩියෙන් ගෙවෙනවනා
1: right api ona x5d phone එක ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ හොඳ package එකකට හොඳ phone එකක් තිබිය යුතුමයි ඉතින් ඔබ single එකට ගියොත් මේ phone එක ගෙවන්න ගන්න පුළුවන් කියලා දන්නවද ටිකක් අර budget එක ගැන හිතන අයට අරවින්ද අපිට යෝජනා කරන්න පුළුවන් රුපියල් 60000ට අඩු x5d phone එක තියෙනවා රුපියල් 58999යි මාසෙකට ගෙවන්න ඕනි රුපියල් 5000යි 5000 මාසිකට ගෙවන්න මේකේ RAM එක 4GB storage එක 64GB ඊට පස්සේ මේකේ ටිකක් උඩ ෆෝන් එකක් තියෙනවා 64999ට ඒකට අපි කියන්නේ X5D Plus එක ඒක RAM එක 4GB storage එක 128GB storage එක වැඩි කරලා
0: තියෙනවා okay beauty
1: battery the nice. camera the display the ලොකුයි කියන්නේ ලොකුම ලොකුයි හරිද ඔබල බලාපොරොත්තු වෙන ඒ හැම feature එකක්ම තියෙනවා ඔන X5D phone එක විශේෂම කාරණාව තමයි ගෙවන්න ගන්න පුළුවන් single එකේ
0: seriously
1: 5000යි 5500යි එමය තියෙන්නේ
0: beautiful
1: okay next
0: එතකොට අපි හැමදාම මේ NLB lottery වලට වියදම් කරන රුපියල් 40 justify කරනවානේ ඔබට.
1: ආ yes.
0: කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ඒ වගේ වාසනාවන්තයෝ ජයග්‍රහකව බිහි කරන එක එක එක කොටසක්.
1: Yeah.
0: හැමෝටම දිනුම් ඇඳින්න නැති වෙනකොට ඒ රුපියල් 40ට මොකද වෙන්නේ? 40ටත් මොකද වෙන්නේ කියලා හොයන මිනිස්සු අපි.
1: මම
0: කියන්නම්. ගොඩක් දේවල් කරා පහුගිය කාලේ අපිව ගැන කතා කරා. දැන් පොඩි වැඩක් තියෙනවා මේ lottery අලිවි ජාලයේ ඉන්නවනේ අඩු ආදායම් ලාභී පවුල් වල ළමයි. ආදායම් අඩුනට දක්ෂ ළමයි ඉන්නවා. The performance scene ගණන් ගන්න ගියාම සමහර වෙලාවට සල්ලි භාගී ප්‍රශ්න නිසා ළමගේ ඉගෙනීම මග නතර වෙනවා. ඒව නොවෙන්න ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරා අධ්‍යාපන ආධාර ලබා දීමේ වැඩසටහන.
1: හරි.
0: ඉතින් මේ ලොතරැයි වැඩේටම සම්බන්ධ වෙච්ච මිනිසුන්ගේ දරුවන්ට උගන්න කියා ගන්න ඒ උණු කරන සල්ලි ඒ වගේ ආධාර දෙන වැඩසටහනට ඉතින් NLB එක ලොකු සල්ලියක් ප්‍රදානය කරන්නේ මේ පෙරේද.
1: නියමයිනේ.
0: ඒක කියන්න ඕන.
1: සුපිරි සුපිරි.
0: ඔබේ රුපියල් 40 කිසිසේත්ම අපතේ යන්නේ නැහැ. ඒවා කොහොම හරි මේ සමාජ සුබසාධන කටයුතු වලට යෙදෙනවා. ඔබට සමහර ඍජුව ඒතර ඔබේ ළමයට කීයක්වත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ සමාජය ඇතුළත මේ අපි පිරිසක් විතරක් මාර හොඳ ඉඳලා ගොඩාක් පිරිසනිකන් අරීම දුකක් විඳලා ළමයි ගෙන ගන්නත් නැති වුණොත් එමුණොත් එම කවදාරි ඒගොල්ලෝ අපිත් එක්ක තරහ වෙයි. ඒගොල්ලෝ තියෙන මිනිස්සුත් එක්ක හරි වෛරයක් ඇති කරගන්න. හරි ඒගොල්ලෝ කේන්තියයි අපිට අපි ගැන. ඔබට තියෙන අපිට නැහැ කියලා ඒගොල්ලන්ට වේදනාවක් එයි. වේදනාව තරහකට හැරි. ඒගොල්ලෝ වෛර බඳි අපිව බැලුවේ නැහැ තියෙන මිනිස්සු කියලා.
1: Yes.
0: ඒව අඩු වෙනවා. අපේ දරුවෝ කොහොම හරි කොහේ බොන පවුල ඉපදුනත් නේද?
1: ඔව්. අපේ රටේ ළමයිනේ නේද?
0: ඉපදුණු තැන විදිය වැදගත් නැහැ. ඒ ළමයි මේක හැදෙන්න ඕනේ. මේ සමාජ පරතරය අඩු වෙන තරමට මේවා තව තව තව ලේසි වෙනවා.
1: Yes.
0: අපි අපේ තිරෙන පිකුඩි අර නුරුස්සනකම් අඩු වෙනවා. නිකන් අපේ දිනන ගැළපෙන්නේ නැති ගති අඩු වෙනවා. නිකන්
1: ඇත්තට ආර්ථිකය
0: හරි ගියාම
1: ප්‍රශ්න විසදෙනවා.
0: ලෝකේ තියෙන මාරම කෑල්ලක්නේ. ආර්ථිකය කියන ධර්මයේ ඕන ලෙවල් එකක වැඩ කරනවානේ. අපි ජාති වශයෙන් බෙදුනට ආගම් වශයෙන් බෙදුනට ආර්ථිකය කියන කෑල්ල එක තැනකට ආවොත් එහෙනම් අපි ඔක්කොම එකක් වගේ හිතෙනවා.
1: Definitely.
0: ඒ තරම් බෙහෙතක් ලෝකේ නැහැයි කියනවා.
1: ඒක හදාගන්න ඉතින් ඉගෙන ගන්න එක තමයි ශක්තිමත් වෙන්න ඕනේ එක පැත්තකින්.
0: ඉතින් ඒකට NLB එක ජනාධිපති ආරමුදලට සෑහෙන විශාල මුදලක් පරිත්‍යාග කරලා දෙනවා මේ පෙරේද හොලේ. ඉතින් බලන්න අර රුපියල් 40 කරන සෙල්ලම් ටික කියනවනේ. සෙල්ලම්. හරි. එහෙනම් සෑහෙන වැඩ පිළිවෙලක් මේ බල ඇතුලේ තියෙන බව ඔබ නිකමට වගේ මතක තියාගත්ත හැමතිනේ. ඒක
1: පාඩම් කරගන්න ඕනේ.
0: පාඩම් කරන්න ඕනේ. අපි මතක් කරනවානේ. වාත වෙනකන් අපි කියවනවානේ ඔය එකම දේ.
1: ටයිප් මේ අරවින්ද මේ තෙල් මුඩු වෙලා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? මේ තෙල් එක මුඩු වෙලා අපේ ගෙදර ඕක හැමතිස්සෙම කියන්න වෙනවා. මේ තෙල් එක දැන් අර අයියාගේ ළමයි ඇවිල්ලානේ. ඒගොල්ලෝ අහනවා
0: අතිස්ස මුඩු වෙලා මේ යටින් වටේ මේ තෙල් එක මුඩු වෙලා
1: එක කියා. This oil
0: has become rancid.
1: Rancid.
0: Oh.
1: Ha ha.
0: එම දන්නේ කියන්නේ නිකන් ඒ වගේ රැන්සිඩ් තමයි මුඩු වෙලා වචනේ.
1: ආ ඔකේ ඔකේ.
0: හැම දෙයකටම මේ නරක් වෙලා කියන එක කියන තෙල් මුඩු වෙලා
1: රෝමේව වෙලා
0: not good නේ. ඉංග්‍රීසි වල තියෙනවා එම මුඩු වෙලා කියන එක තෙල් වලට වගේ රැන්සිඩ්.
1: රැන්සිඩ් වෙලා.
0: Born rancid has become rancid ද මන් දන්නේ.
1: නෑ හරි රැන්සිඩ්
0: කියලා නෑ මොකද අපේ පොල් තෙල් අපිට කියන්න වෙලා නෑ ඒක. මොකද අපි කොකෝ ෆ්‍රයි පාවිච්චි කරා. අපේ මුඩු වෙන්නේ නෑනේ. මට මතකනේ වැඩක් නෑ.
1: අර බූලියෙන් අරගෙන එන්නේ.
0: ආ ඔයාලා නිතර ඕන වෙනවා. රැන්සිඩ්.
1: කට්ටිය අහනවා මොකද මේ what is this?
0: රැන්සිඩ්.
1: ෆොරිනර්ස් ළමනි ගෙදර ඉන්නේ.
0: ඔව්.
1: what is this අපිට දැන් කියා ගන්න දෙයක් නෑ.
0: ෆොරිනර්ස් ගැන මම අයියාගේ ළමයි දෙන්න හැරෙන්නේ නේද?
1: ෆොරිනර්ස් ලයින්වන්. ඒගොල්ලෝ කියනවා.
0: ඒගොල්ලෝ ෆොරිනර්ස් අද ඔයගොල්ලන්ට.
1: ඉංග්‍රීසියෙන්
0: මම කතා කරාම ෆොරිනර්ස් ලයිති. ඒ මුන්දරට ඉංග්‍රීසි බෑනේ. පොල් තෙල් මුඩු වෙලා කියා ගන්න විදියක් නැති හින්දා තමයි කොකෝ ෆ්‍රයි ගන්න ගත්තේ. දැන් පොල් තෙල් මුඩු වෙලා කියලා කියන්නේ
1: නැහැ. ආ ඇත්ත තමයි නේද?
0: ඔබට ඉංග්‍රීසි දන්නේ නැත්නම් මුඩු වෙලා කියන්නේ කොකෝ ෆ්‍රයි ගන්න. එතකොට පොල් තෙල් මුඩු වෙන්නේ.
1: මුඩු වෙන්නේ පාට අමුතු නෑ. අමුතු සුවඳ නෑ. හරිද?
0: මේ පොල් තෙල් වලින් කරන එකම රාජකාරිය මෙයා බදින එකනේ.
1: Yes.
0: බදින මාධ්‍යයක් විදිහට ක්‍රියා කරන එක. ඒකට සුවඳක් අරකම් මේකක් පාටක් එහෙම එකක් එන්න ඕනේ. පොල් තෙල් බෝතල් ඇදෙනවා ගමම දැනගන්න ඕනේ නැහැ. පොල් තෙල් මොනවාරි බදින්නේ නැහැ.
1: ඒක හරි ඒක
0: හරි. එනවනේ. අන්තික කෑමේගේ රස හොඳට ඉස්මතු වෙලා පේනවා. ඇයි? ඒක අර පොල් තෙල් වල තියෙන අමුතු රස જાති වලින් කෑමේ රස වහගෙන නැහැ.
1: අර කොකෝ ෆ්‍රයි වලින්
0: බලන්න අපි පොල් තෙල් වල මේ මුඩු මේවයින් අපි ඒවනේ කාලා
1: තියෙනවා. රස විඳලා දෙනවා. බලන්න කොකෝ ෆ්‍රයි වලින් හාල් මැස් වේම බැඳලා කන්. ඊම රියල් ටේස්ට් එක එනවා.
0: හාල් මැසංගි.
1: ඕ ඒක කරස් කරස් ගන්න නියම රියල් ටේස්ට් එක එනවා.
0: හොඳ ආරංචි එකක් හොඳයි. හාල් මැස් ටික බදින්න ඕනේ අද ගිහිල්ලා.
1: චුට්ටක් දාන්න මිස්.
0: හාල් මැස් ජරබර ගාලා බදින්න ඕනේ නේ.
1: ජරබරස් වෙන්න. චුට්ටක් දාලා ලුණු චුට්ටක් වගේ දාලා.
0: ඉතින් හදාගන්නකො. හදාගන්න කොච්චර කියන්නේ.
1: කිනොට ලේසි නදාන්න. අම්මා කියනවා අර බැදපු දේවල් අරගෙන යන්න එපා කියලා. මං තාම පොඩි ගර්ල් නේ. අර අරගෙන යන්න.
0: කළු කුමාර දිස්ත්‍රික්ක ගහයි කියලා.
1: ගහයි කියලා.
0: කළු කුමාර ඇඩ්මිට් කරනවා එන්නේ නැව ඔයාට මේ.
1: එහෙනම් නම මතක තියාගන්න කොකෝ ෆ්‍රයි. සේන මිල්ස් වෙතින් තමයි කොකෝ ෆ්‍රයි අපිට හඳුන්වලා දෙන්නේ. ඒගොල්ලෝ තමයි හරිම විදිහට ෆිසිකලි RBD කළා පොල් තෙල් වෙළඳපළට.
0: ඒගොල්ලෝ කිමිකල්ස් පාවිච්චි කරන්නේ නැහැ RBD කරන්න මතක තියාගන්න.
1: Yes.
0: ඒකයි ඒගොල්ලන්ගේ පොල් තෙල් මේ තරම් ලෝකේ ප්‍රායෝගිකමක් තියෙන්නේ. ලෝකේ නම ගිය බ්‍රෑන්ඩ්ස් ඒගොල්ලන්ගේ පොල් තෙල් අරගෙන ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකේ ගහලා නම ගහලා විකුණලා දානවා නේද?
1: Yes yes.
0: මේගොල්ලන්ගේ පොල් තෙල් ගන්න. ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක දාලා ඒගොල්ලෝ විකුණනවා ෆොරින් මාකට්ස් වල. ඒ
1: කියන්නේ හොඳම පොල් තෙල් එක නිසා තමයි ඒ වගේ වටිනාකම්. යා.
0: මිනිසුන්ට මේ මොකද පොල් තෙල් ගන්න. අපිට වඩා පොල් ගස් තියෙන රටවල් තියෙන හොඳට.
1: මම මේ අලුත් ගෲප් එකක් හැදුවා මේ Facebook එකේ. නිදි යන්නේ නැති මිනිස්සුගේ සංසදය.
0: ආ ඔකේ.
1: නිදි ඒ තේ එතන ගොඩාක් කටිය ගල
0: ගන්න. ඒක ඉංග්‍රීසි නමක් වදාන්න. Midnight Oil.
1: හරිද ඒ ඒගොලගේ මාර අදහස්ටිකක් තියන අරවිද මිනිසු නිදයන් නැත් මේ අපි ජෝකට පටන්ගත් හැබයි තියන කතා සමර බද හ
0: දන්න නිදිනෑ සංගමේ නිදිනෑ
1: දැන් අම දාලා හදලා ගරූප් එක ගොඩක්
0: ගිහිල්ල
1: යා ඒව ගිහිල් ඉවරයි
0: මිනිසුගේ ප්‍රශ්න
1: ඒකන්නේ මිනිසු හරියට සෆර් කරනවා සමර මිනිසු නින්දයන් නැති එක ගැන හරියට දුක් වෙනවා පැයයි දෙකයිලු කෙටි නින්දලු තියෙන රෑට ඇහැරෙනවලු ආයි පැය ගණන් නින්දයන් නැතුව තියෙනවලු මට හරි දුක හිතෙන ඇහුණා මගේ හැමෝටම
0: මැසේජ් මොනවා කළොත් නින්දයන් නැත්තම් වා හිතන්නකෝ ස්ට්‍රෙස් ඇති මෙයා සමහරට ඒගොල්ලන්ගේ
1: බොඩි මොන හරි ඇතිනේ
0: ඒගොල්ලන්ගේ බයොලොජිකල් ක්ලොක් එක අවුල්
1: වෙලා ඇති
0: ස්වභාව ධර්මයෙන් දීපු දායාදේ අහිමි වෙලා ඇති නින්ද යන හෝමෝනේ නැතුව ඇති. ඒගොල්ලන්ගේ ශරීරයේ පිටත උෂ්ණත්වය අර නිදා ගන්න අවශ්‍ය කරන උෂ්ණත්වය පහු කරලා ගිහිල්ලා උඩ ඇත්ති.
1: පවනේ.
0: සමහරට කරන කොන්දේ අමාරු ඇති. නේද? මේ ඔක්කොටම වෙන්වෙන් වශයෙන් උත්තර බඳින්න පුළුවන් මෙට්‍රොස් හදලා තින්නේ වැලන්ටිනෝ ඉටලි. අපිට එහෙම වෙන තරක් හම්බෙලා නැහැ. අපි මෙට්‍රොස් ගැන කතා කරලා තියෙනවා.
1: හරි.
0: මේ මේ මේ තරම් වේරියන්ස් ගොඩක් මේ වගේ ටෙක්නොලොජි අපි කතා කරේ ස්ප්‍රිංග්ස් ගැන මේ හැම එකක්ම ස්ප්‍රිංග් මැට්‍රස් මුලින්ම කියන්න එක
1: හරි
0: කන්ස්ට්‍රක්ෂන් එක ඉතාම ඉහළම ලෙවල් එකක හදපු ඒවා මට ඒගොල්ල මෙට්ට චෙක් කරන හැටි ඉඳන් කියලා දුන්නා කොහොමද මෙට් එක කන්ස්ට්‍රක්ෂන් එක නිෂ්පාදන ප්‍රමිතිය බලා ගන්න පුළුවන් තනියම තමයි
1: කොහොමද ඒක
0: මෙට් එක තියෙන උඩ ධාරයට දණි හතර තද කරාම බුග් ගා ඇතුළට යනනම් අයියෝ අයියෝ ඒක මෙට් එක නෙමෙයි කොට්ටයක් තද කරන්න හොඳ කන්ස්ට්‍රක්ෂන් එකක් නම් එහෙම ඇතුළට යන්නේ
1: නැහැ
0: ඕකේ ඉතින් මේගොල්ලන්ගේ ස්ප්‍රින්ග්ස් උත් වෙනස් හොඳම මටීරියල් එකෙන් හොඳම ගේජ් එක විතරක් පාවිච්චි කරලම තමයි මේගොල්ලෝ හදන්නේ මෙට්‍රස් එක
1: හරි ඕකේ
0: මෙට්‍රස් එකයි ඩිවාන් එකයි ඔක්කොම ගන්න පුළුවන් නේ අර හේතු කරන කෑල්ලයි යට කෑල්ලයි මෙට්‍රස් එකයි ඔක්කොම ගන්න පුළුවන් මාර ලස්සන එකක් හදන්න පුළුවන් ගෙදර ඉස්සල්ලා ඒ ලස්සනට කලින් ගැලපෙන මෙට්‍රස් එක හොයාගන්න. ඔයගලන්ට නින්දයන්ට හේතුව ඔයගලන්ට විනාඩි 5න් හොයලා කියන්න පුළුවන්. අඩුම තරමේ ගිහිල්ලා ඒක දැනගෙන ඉන්න. මෙට්ට නොගත්තත් කමන්නේ.
1: ඔව් ඒක හරි.
0: ස්ලිප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒකට තමයි මේ වික්‍රමය කරන්නේ. මෙට්‍රස් කතාව වෙනස් කරලා දෙන්නේ මෙට්‍රස් ස්ටෝරි එක. මම දැන් යාළුවෝ අහනවා අනේ මාව එක්කන් යන්න ඔය අඳුර නැති මම අඳුරන්න ඕනේ. ඒ මඳුරන්න ඕනේ කවුරු ගියත් ඒ භක්තිය දෙනවා
1: එහෙම. සර්විස් එකේ විදිහටම හම්බ වෙනවා. නියමයි
0: පොඩ වෙලාව තියාගෙන යන්න. අනේ දුවන්න නම් යන්න එපා වීකෙන්ඩ් එකක් තමයි හොඳම. අඩුම පැයක්වත් ඕනේ ටික හරියටම ස්ටඩි කරගන්න.
1: ලන්ච් අවර් එකේ යන්නකෝ ඔෆිස් එකේ.
0: මම දන්නේ පුළුවන් නෑ යන්න මේ මේ පැයක් හමාරක් නෑ යනවා.
1: හා රයිට් රයිට්.
0: ඒක වෙලාව ගත්තේ නැත්තම් වැඩක් නෑ මෙට්‍රස් එක බලලා. බලලා ඔළුවේ මතක තියාගන්න නම ලියාගන්න බයෝරිදමික් භාගවිත ග්‍රැෆීන් භාගවිත කූල මෙට්‍රස් එක භාගවිත
1: රොමෑන්ස්
0: රොමෑන්ස් රොමෑන්ස් නම් ඒක අපේ කියලා තියෙනවා ඒක අපේ ආදරේ අඩු වෙලා තින්නේ දෙන්නගේ ආදරේ අඩු වෙලා නම් රොමෑන්ස් මෙට්‍රස් එකක් ගන්න අම්මෝ බේර ගන්න බැරි වෙනවා
1: නේද ආරෝග්‍ය මොන හරි කොන්ද ප්‍රශ්නයක් එහෙම
0: තියෙනවා ආරෝග්‍ය ඒ කියන්නේ රෙකමෙන්ඩඩ් රෙකමෙන්ඩඩ් පොළොව නිදා ගන්න ඕනේ නැහැ ඔච්චර දේවල් කරලා බිම නිදා ගන්න කියන්නේ මේක නිදා ගන්නකො ඒකේ හાર્ඩ් එක ගන්න ඒක තියෙනවා ෆර්ම්නස් එක කොටස් කීපයකට කඩලා තියෙනවා
1: හා රයිට්
0: හරි එන මේන හાર્ඩ් එක ගන්න පුළුවන් ඇත්තටම පොලවක් වගේ තමයි මෙට්‍රස් එක පොඩ්ඩක් සොෆ්ට් කරලා ගන්නත් පුළුවන් හරි මේක තමයි වැඩේ ඔබ යන්න ඕනේ කියලා බලා ගන්න ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න ප්‍රශ්නේ දැනගෙන එකට උත්තරේ හොයා ගන්න විදිය තමයි වැලන්ටිනෝ ඉටලිය ඔබට කියලා දෙන්නේ ඔබ කන්වින්ස් කරනවා නිකම්ම ඔබට තේරෙනවා අඩේ මේක තමයි මට හරියන්නේ කියලා ඉතින් ඒ දැනුම ඔබට දීලා තමයි මෙට්‍රස් එක ඔබ විසින් තෝරගන්නේ නිකම්ම නිකන් අන්ධ භක්තිය මෙට්‍රස් ගන්න එපා ඔබේ ප්‍රශ්නේ ගැලපෙන මෙට්‍රස් එක ගන්න. දැන් මෙට්ට නෙමෙයි අපි මේ try කරන්න යකරන්න. ඔබේ නිින්දාපහුව අරගෙන දෙන්න. ඒකට invest කරවන්න තමයි අපිට ඕනම තියෙන්නේ. නිින්ද යනවා නම් ඕන දෙයක්.
1: Okay, එහෙනම් ඉතින් ඔයගලන්ට සුබ රාත්‍රියක්.
0: මොකද හොල්මන්ද?
1: වැඩි දාගන්න ගැන කතා. එහෙනම් අපි ආයෙහෙට හම්බ වෙනවා. පරිස්සමින් ඉන්න.
0: මම අරවින්ද.
1: මම ආශරය. සුබ දවසක්.
0: සුබ දවසක්.
2: අද ගැස්මට සියත රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
3: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
4: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
5: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායා රූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
3: Siyata Between Lady Miss World Sri Lanka 2026.
5: Title Sponsor.
6: Obe samata digulana deepthaya twin gala ganna. Between Lady racer ekata adama maruwa. Between Lady. Oba sanin digulanna.
7: Siyata patre vidhasa. Ude 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
8: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
9: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
10: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට apps

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
2: Big big dinumai bonanza bonanza.
3: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lite වල ඇති Escort Dunk 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලීසින්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
6: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
7: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
8: දැන් මාම තන්න
9: 0112200.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: පුංචි කාර නිවස වාහන උද්‍යානය, තෝරගන්න වාහන 400ක් එකම තැන, වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර නිවස.
13: සමහරු එන්නේ සද්ද අහලා,
14: තව සමහරු එන්නේ සුවඳට,
13: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
14: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ.
15: GOL International Expo 2026.
16: Motor Show,
17: Lifestyle Expo,
16: Construction Expo,
17: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
16: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
17: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? GOL International Expo 2026.
18: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
19: 98.2 98.4

0: यह था टॉप स्टोरी।
1: සෞඛ්‍යංශ වල නිලීමක්. ඩෙංගු මතුරුවන් බෝවීම අඛණ්ඩව සිදුවන බැවින් පරිසරය පිරිසිදු කිරීම සිය වගකීම ඉටු කරන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර ඉල්ලීමක් කර සිටිනවා. ඇය පැවසුවේ ජනතාවගේ වගකීම නිසි පරිදි ඉටු කිරීම ඉතා වැදගත් බවයි.
2: අපි දන්නවා අපි ධර්මකලාපීය රටක් නිසා අවුරුද්ද පුරාම ඩෙංගු රෝගේ අපේ පරිසරයේ තියෙනවා. ඉතින් කඩින් කඩ වර්ෂාව නිසා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන අප පරිසරයේ තියෙන්න පුළුවන්. දැනට රෝගීන් වාර්තා වෙන සංඛ්‍යාව අඩු වුණත් කඩින් කඩ ඇති වෙන වර්ෂාව නිසා අප පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙන්න පුළුවන්. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක සතියකට විනාඩි 30ක් තමන්ගේ කාලය යොමු කරලා තමන්ගේ පරිසරය, තමන්ගේ දරුවා යන පාසල, ආගමික ස්ථානයේ වැඩ කරන ස්ථානයේ මේ හැමතැනම පිරිසිදු කරගත්තොත් අපිට මේ රෝගය අඩු මට්ටමක තියාගන්න පුළුවන්.
1: මෙවන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,639ක්, සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 65ක්. දැන් විදෙස් පොතක්. ඉරානයේ කාක් දූපතේ බොරතෙල් අපනයන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා. දූපතේ ඇති තෙල් පරයන්ත තුනම මෙවන විට හිස්ව පවතින අතර සංඥා පද්ධති ක්‍රියා විරහිත කර ඇති තෙල් නෞකා 17ක් දූපත අවසන්නේ නවතා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේ බොරතෙල් අපනයන වලින් සිට 90ක් පමණ සිදු කරනු ලබන්නේ කාක් දූපත හරහායි.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117886.

0: හද ගැස්මට සියත. රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය.
1: Siyatha Big Twin Lady Miss World Sri Lanka 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට වට්ස්ඇප් කරන්න.
1: Siyatha Big Twin Lady Miss World Sri Lanka 2026.
3: Title Sponsor.
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady.
5: ඔබත් සැනින් දිදුලන.

0: ಕೀಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
1: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණ
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන් ස්ටිකෙන් ටික පේ.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: 98.4 මෙගාවාට්ට සියතා FM.
1: උදේ 10:27 දැන් වෙලාව රත්තරන් ආරංචියක් උදෙන්ම කියන්නයි හදන්නේ. දැන් රත්තරන් කියව ගමන් මතක් වෙන නමක් තියෙනවනේ අපිට. ස්වර්ණමහල් ඔන්න ඒගොල්ලන්ගේ කිරිබත්ගොඩ ශාඛාව රීලෝන්ච් වෙනවා අගෝස්තු මාසේ 14 වෙනිදා. රීලෝන්ච් වෙනවා කියන්නේ ඉතින් අලුත් වැඩ ගොඩාක් වෙනවනේ. එතකොට අවුන් අගෝස්තු මාසේ 14 වෙනිදා 16 වෙනිදා වෙනකන් ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාවට ඔබ ගියොත් ඔන්න විශේෂ වැඩ ගොඩක් එතන සිද්ධ වෙනවා. ගොඩක් කලාවට ඔය ආටිකල්ස් එක කියන්නේ ගෝල්ඩ් ආටිකල්ස් එක තියෙන පොඩි ඉමෝෂනල් ගනුදෙනුවක්නේ. ඒක හැමදාම ඒ විදිහටම පරිස්සම් කරපු තැනක් තමයි ස්වර්ණමහල් ජුවලර්ස් කියන්නේ. ඉතින් 14 වෙනිදා ඉඳන් 16 වෙනිදා වෙනකන් ස්වර්ණමහල් එකට ඔබ යනව නම් කිරිබත්ගොඩ ශාඛාවට ඔබ විලදී ගන්න අලුත්ම ගෝල්ඩ් ආටිකල් වලට 50%ක විශේෂ වට්ටමක් දෙන්න ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මිලදී ගන්න රන් බාණ්ඩ වලට ඔබට වාරික වශයෙන් ගෙවීමේ හැකියාව තියෙනවා. වැඩකුලිය නොමැතිව චේන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම රන් කාසි මැණික් දිනා ගන්නත් අවස්ථාව හදලා දීලා තියෙනවා. අගෝස්තු මාසේ 14 වෙනිදා තමයි වැඩේ පටන් ගන්න. එතන ඉඳන් 16 වෙනිදා වෙනකම්ම ස්වර්ණමහල් කිරිබත්ගොඩ ශාඛාවට ගියොත් ඔබට මේ වැඩෙත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මතකයිනේ හැමදාමත් වගේ ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් වලට ඔබට හැමදාම ඔබත් එක්කම ඉන්නවා. වෙනදත් ඉතින් කිරිබත්ගොඩ කිව්වම ස්වර්ණමහල් මතක් වෙනවා. තව එක නමක් මතක් වෙනවා. ඒ තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මොකද වීකෙන්ඩ් එකේ පැත්තට ගියාද ඔබ? අදමත් ගන්න එහෙම නැත්නම් අදමත් බලලෙන්න. අපි ඔබට මතක් කරා දැන් ඊයේ නම වෙන්දනේ. නම් වෙන්ද වෙනකම්ම තිබ්බ යාළගේ තිලකවර්ධන බ්ලොසම් එකේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලට තිබ්බ ඔෆර් එක වැඩේ නම් දැන් ඉවරලා දිනවා. ඒ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ගියත් ඔබට හැමදාම වගේ අවුරුද්දෙ කොයි කාලයක ගියත් ඔෆර්ස් වලින් අඩුවක් නැහැ. ඉතින් මේ දේවල් බලාගෙන ඔබට යන්න පුළුවන්කම තිනෝ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට. කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ චාලකුරු නැගල මේ කියන තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා. විශේෂම දේ තමයි යාළගේ ඔන්ලයින් ස්ටෝර් එක එතනට ගියොත් ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් gift එකක් ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. www.tilakawardhana.com තමයි යාළගේ වෙබ්සයිට් එක. නැත්නම් ඔබේ සර්ච් එන්ජින් එකේ තිලකවර්ධන කියලා සර්ච් කරගම උඩින්ම පෙන්නන්නේ යාළගේ වෙබ්සයිට් එක. ඉතින් වෙන කොහේ යන්නද? තිලකවර්ධන එකටම තමයි ඔබ යන්න ඕනේ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශපේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwa Dena Rhino Premier Roofing Sheet Fedwister Sandhal 1396 Amatanna
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
8: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව

0: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේකබඩුවල ලස්සන.
1: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: කොහොමද තරහින්?
5: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: 98.2 98.4

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate usd assets ආයෝජනීය සහ sot analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
3: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්. 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
5: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ හෙට ගෙදර නවතින්න වෙයි වගේ
6: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
5: අම්මට ඒකත් ඇහුණා
6: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජේක් වගේ
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන

0: සියතා දෙවයිනපුරා
1: උදේ 10යි විනාඩි 54යි දැන් වෙලාව. අද සඳුදා ඔබ කොළඹ පැත්තට යන ගමන් නම් හිටි නැත්නම් පාරට ගසන තේරෙන්නේ වාහන ටිකක් අඩුයි. ඒ කියන්නේ ඉස්කෝල නිවාඩුයි. දරුවෝ ටික ඔක්කොම ඉන්නේ ගෙදර. මොකද ඉතින් මේ දවස්වල අම්මලා කරන්නේ ළමයින්ට ඕන තැන ගිහින් ඉන්න එහෙම chance එක දීලා සෙල්ලම් කරලා අවර කමක් නැහැ, කාව ආශ්‍රය කරත් කමක් නැහැ. එහෙමද ඔබ තීරණේ අරගෙන තියෙන්නේ? අපි දැන් අපිට දවස් ගානේ මතක් කරන රට මේකට ජාතික මෙහෙමත් එක්ක දරුවන් මිලක්ක කරලා මේ විෂමද්‍රව්‍ය පතුරවන්න ගොඩක් දෙනෙක් කේක දේවල් කරනවා. එතකොට අම්මලා තාත්තලා විදිහට ඔබට වගකීමක් තියෙනවා දරුවෝ ගැන නිතරම සැලකිල්ලෙන් ඉන්න. ගෙදරම ඉන්න අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි නම් දවසම පුළුවන් තරම් යාළ ළඟින් ඉන්න. හොඳම දේ තමයි දවස වෙලාවක් තියාගෙන දරුවත් එක්ක කතා කරන්න. වෙනදට වඩා දරුවෝ වැඩි කතා කරන්නේ නැත්නම්, එහෙම නැත්නම් ඔබ දන්නේ නැති යාළුවෙක් ආශ්‍රය කරනවා නම්, වෙනදට වඩා නිකන් ගෙදරින් සල්ලි ඉල්ලනවා වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න. මොකද ඔබ අද නොසලකා හැරියොත් හෙට දවසේ ලොකු ප්‍රශ්නයකට දරුවත තියලා වෙන්න පුළුවන්. අනිත් එක තමයි සමහරලාට අම්මලා තාත්තලා කියන එකක් අපේ දරුවෝ නෙවෙයි ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ කියලා. එහෙම නිශ්ශබ්දව ඉන්න එපා. එතකොට ඔබට වගකීමක් තියෙනවා ඒ ගැන කටයුතු කරන්න. කතා කරන්න පුළුවන් මෙන්න මේ අංක වලට මද්‍රව්‍ය සම්බන්ධ නීති විරෝධී ක්‍රියාකාරකම් වෙනවා නම් 19:27 කියන අංකයට. ඒත් එක්කම පුනරුත්ථාපනය පිළිබඳ තොරතුරු ලබා ගන්න ඔබට පුළුවන් 18:18 කියන අංකයට කතා කරලා. අපි හැමදාමත් වගේ ඔබට අදත් මතක් කරනවා ඔබ අද දවසේ ගන්න හරි තීරණේ තමයි හෙට දවසේ මුළු රටේම අනාගතයේ තීරණේ කරන්නේ.

0: किया था टॉप स्टोरी।
1: පොලිසියේ නිලීමක් වසරේ ගත කාල සීමාව තුල සිදු ඇති රියානතුරු සංඛ්‍යාව 1671ක් බව පොලිසිය පවසනවා. ඉන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ යතුරුපැදි අනතුරු වලින්. එම සංඛ්‍යාව 595ක්. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂා පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාතීර පැවසුවේ අනතුරු වලින් මිය ගිය පිරිසකගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 18ට අඩු දරුවන් බවයි. ඩෙංගු මඳුරන් බෝවීම අකණ්ඩව සිදුවන බැවින් පරිසරය පිරිසිදු කිරීම සිය වගකීම කරගන්නා ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර ඉල්ලීමක් කර සිටිනවා. ඇය පැසුවේ ජනතාවගේ වගකීම නිසි පරිදි ඉටු කිරීම ඉතා වැදගත් වන බවයි. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89639ක්, සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 65ක්. සියත ප්‍රධානපත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117 888 666.

0: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද? අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96.
2: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසමසම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Which rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම.

උදේ 11 විනාඩි 24යි. දැන් වෙලාව දවස මතක තියාගන්න අගෝස්තු මාසේ 14 වෙනිදා. යන්න ඕන ඔබ කිරිබත් ගොඩට. කොහෙටද ඔබ කිරිබත් ගොඩ යන්න ඕන? ස්වර්ණමහල් ජුවලස් එකට. මොකද යාළගේ කිරිබත් ගොඩ ශාඛාව ඔන්න රීලොන්ච් කරනවා අගෝස්තු මාසේ 14 වෙනිදාට. එතන ඉඳන් දිග්ගටම ලොකු වැඩ ගොඩක් යාළලා ලෑස්ති කරලා තියෙනවා. දැන් ස්වර්ණමහල් කියවට පස්සේ හැමදාම මොන හරි ලොකු දෙයකදී අපි රත්තරන් වලින් වැඩේට අත ගහනවා නම් විශ්වාසය තියලා යන තැන තමයි ස්වර්ණමහල් ජුවලස් කියන්නේ. ඉතින් ඔන්න 14 වෙනිදාන් 16 වෙනිද වෙනකම් ඔබ ස්වර්ණමහල් ජුවලස් එකට යනවා නම් ඔබ අලුතෙන් මිලදී ගන්න ආටිකල්ස් වල 50% ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන ලෑස්තිලා ඉන්නේ. ඒත් එක්කම පොඩ්ඩක් ඉතින් අලුතෙන් ලොන්ජනකොට ඩිසයින්ස් පැත්තත් ඉතින් ආය වෙන්නම තැනකට ගිහිල්ලා තියෙන කොහොමත් ඉතින් දන්නවනේ ඒගොල්ලෝ ට්‍රෙන්ඩ්ස් එක හැමදාම අලුත් වෙන තැනක්. ඒත් එක්කම වාරික වශයෙන් ඔබට ගෙවන්න පුළුවන්කම තියෙන එක එකපාර සල්ලි දෙන්න ඕනේ ඔබ ගන්න ආටිකල්ස් වලට. ඒත් එක්කම වැඩ කුලියක් නැතුවම ඔබට චේන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම රත්නම් බාණ්ඩ මිලදී ගන්නව නම් ඔබ ඔන්න රන් කාසි මැණික් දිනා ගන්නත් අවස්ථාව දීලා තියෙනවා. මේ වැඩේ තියෙන්නේ අගෝස්තු මාසේ 14 වෙනිදා ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ ශාඛාව ඔන්න අලුත්ම මුහුණුවරකින් ඔබට අරගෙන එද්දී. අගෝස්තු 14 වෙනිදාන් 16 වෙනිදා වෙනකන් ඔබ යනව නම් ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ ශාඛාවට මේ හැම වාසියක්ම ඔබට ගන්න පුළුවන්කම තියෙනවා.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: උණ හිසරද මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහැ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: කිරිකීල කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
8: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam
9: peenawa.
10: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්
11: අනුග්‍රහය
12: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන
13: අඩුම බිලට කොහොමද දෙන්නේ?
14: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
15: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
16: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
17: සුබ දවසක්.
18: අලුත් වෙලා.
17: පහසු වෙලා.
18: තෑගි වැඩි වෙලා.
17: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
19: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
20: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
21: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
19: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011-4700-678.
22: ඕනම කැමක් temperature කර ගන්න තනියම බට ඇල්වත්ත බට
23: real මට experience එකකට ඇල්වත්ත බට
24: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් Majestica Lanka Tiles
25: සතුටු රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
24: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
26: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
27: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 011-4700-550.
28: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011-5-880-400. LOLC රන් සවි රන්නය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
29: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
30: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
31: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
32: ගං අතුරට සුරසිරුමට දැන් මම බය නෑ.
30: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
33: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ටිවල්.

0: උදේ 11 විනාඩි 48යි දැන් වෙලාව. කවදාහරිම දවසක ඕන වෙයි කියලා හිතලා මෙන්න මේ නම්බර්ස් ටික පොට්ටක් දාගන්නකෝ. එකක් තමයි 19:27. ඊට පස්සේ 18:18. දැන් මොකටද ওই නම්බර්ස් දෙක? එකක් තමයි කියන්නේ 19:27 නම්බර් එක තමයි දීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔබට දැනුවත් කරන්න තියෙන අංකය. දැන් මොකටද ওই නම්බර් එක ඔබට? ඔබ හැම හිතනවා ඇති. සමහර වෙලාවට අපි දකින්න කියන දේවල් අපිත් එක්කම තියාගන්නවා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඕවලත දාන්න ගියොත් අපිටත් මොන හරි අවුලක් වෙන්න පුළුවන්. එහෙම හිතලා අපි සමහර දේවල් අපිට ඕනේ නැහැ කියලා අයින් කරලා දානවා. හැබැයි ඔබත් ඉන්නේ සමාජෙමයි. ඔබටත් ඒකන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබේ පවුලේ කෙනෙක්ට ඒකන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඒකින්ද ඒ අංකේ මතක තියාගන්න 19:27 නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන දැනුවත් කරන්න ඔබට පුළුවන් ඒ අංකෙට කතා කරන්න. ඒත් එක්කම 18:18 අංකේ. ඒ අංකෙට කතා කරොත් දැන් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒකෙන් ගැලවෙන්න උවමනා කෙනෙක් ඉන්නවනම් නැත්නම් ඒකට උදව් කරන්න කෙනෙක් ඔබ දන්නවනම් අන්න ඒ අයට මේ අංකෙ දෙන පුනරුත්ථාපනය සහ ඒ ගැන දෙන ප්‍රතිකාර ගැන දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. 18:18 කියන අංකෙට කතා කරොත් හැමතිස්සෙම මතක තියාගන්න තමන්ගේ කෙනෙක්ට වෙනකම් ඉන්න ඕනේ නැහැ. සමාජය ඔබට වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් හිටගන්න. මොකද අද දවසේ ඔබ ගන්න හරිම තීරණේ තමයි හෙට දවසේ අනාගතේ ශක්තිමත් කරන්නේ. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩ ගැන දවස ගානේ මතක් කරන්නේ. තිලකවර්ධන සෙලවිලක පැත්තරත් ගිහිල්ලා අපි වැඩේ ඉවර කරන්නයි හදන්නේ. ස්මාර්ට්ෆෝන් එකක් ගන්න එක තාමත් ඔබ කල් දාලා තියෙන එකපාර සල්ලි දෙන්න ඕන හින්දා නම් ඔන්න ඒ වැඩේ ඔන්න නිදහස් කරලා තියෙන ඔබට 30%ක් ගෙවන්න ෆෝන් එකේ ගාණෙන් ඉතුරු ටික මාස 24ක් යනකම් ඔබට ගෙවාගෙන යන්න පුළුවන්. තෝරගන්න ෆෝන්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඩවුන් පේමන්ට් එක කරන්න 30%ක. ඔබත් එක මතක් කරලා ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න තිලකවර්ධන සෙලවිල අවුට්ලට් එකට. එතකොට ඔබට ඒ වෙලාවෙම ඔබේ අතේ තියෙන ඒ 30% ගාණ ගෙවල කැමති ෆෝන් එක තෝරගෙන ඉන්න පුළුවන්. කිරිබත්ගොඩ වත්තල කඩවත ගම්පහ ජාහල නිට්ටපුව මහනුවර කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන සෙලවිල තිනවා. යන්න කලින් ඩවුන් පේමන්ට් එක ගැන දැනගන්න ඕන නම් 077-465-650 කියන නම්බරකට කෝල් එකක් දෙන්න. දැන් වෙලාව උදේ 11:50.
1: හද ගැස්මට සියත
2: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
3: සියත හෙඩ්ලයින් රිවියු.
4: කොහොට්ටු මහලේ කම්මත් අඩංගුවට ගල්ලඟුරු වල ගැටලුවක් නැහැ. බලශක්තිය අබතගෙන් ප්‍රකාශයක්. ගතු කාල සීමාව තුල රියානතුරු 1671. බොරතෙල් මිල යලි ඉහළ යන ලකුණු.
2: වැඩි විස්තර 10/12. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. සියත පත්තරේ විදහස උදේ 7:50. අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
9: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය. ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 0676252330.
10: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
11: අර ගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
14: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අතර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.

0: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඔට්ටු මහලේ කම් අතරංගුවට ගල්ලඟරුවල ගැටලුවක් නැහැ. බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්. ගත වූ කාල සීමාව තුළ රියානතුරු 1671ක්. බොරතෙල් මිල යළි ඉහළ යන ලකුණු.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01.17.888.666.
1: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවස මතරංගුවට ගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයකට අදාළව සාගර කාර්යවසම් අද එම කාර්යාංශය වෙත කැඳවා තිබුණා. ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු අතරංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. බන්ධනාගාර තුළ සිදු වූ ගැටුම් පිළිබඳව සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව කඩිනමින් ලබා දීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේබැද්ද පවසනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ බන්ධනාගාර තුළ සිදු වූ ගැටුම් සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් සෙදුම් ලත් කණ්ඩායමක් පොලිස් නිලධාරීන් මෙන්ම මානව හිමිකම් කොමිසම මගින්ද සිදු කරන බවයි. බන්ධනාගාරවලට සිදු ඇති හානි තක්සේරු කිරීම තක්සේරු නිලධාරීන් මෙන්ම බන්ධනාගාර ඉංජිනේරු කණ්ඩායමක් සමග එක්ව සිදු කරනු ඇති. ඊට අදාළ වාර්තාවද ඉදිරියේදී අධිකරණ අමාත්‍යවරයාට ලබා දීමට නියමිතයි. බන්ධනාගාර තුළ ඇතිවන ගැටුම් කිසියම් බාහිර බලවේගයක් විසින් සිදුකරන කුමන්ත්‍රණයක් දැයි සැක පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා කියා සිටියේ. බන්ධනාගාර ගැටුම්වලට සම්බන්ධ පිරිසුරට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. අදාළ බන්ධනාගාරවල ප්‍රධානීන් විසින් හඳුනාගත් රැඳවියන් පිළිබඳව අධිකරණයේ කරුණු දක්වා ඇති අතර ඔවුන්ට එරෙහිව පොදු දේපළ හානිය යටතේ නඩු පවරනු ඇති. නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වූ කුරුවිට, පලන්සේන සහ නව මැගසින් බන්ධනාගාරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන තිබෙනවා. එම ගැටුම් වලින් රැඳවියන් 3 දෙනෙකු මියගොස් තවත් 54 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර බන්ධනාගාර තදබදය අවම කරගැනීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කළා.
4: අපි විශ්වාස කරනවා මේ නඩු ප්‍රමාද වීම සහ බන්ධනාගාරවල තදබදය වැඩිවීම සම්බන්ධයෙන් ඉතාමත්ම බරපතල මැදිහත්වීමක් සංයුක්ත වැඩසටහනක් රජයේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. විශේෂයෙන්ම රසපරීක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන සම්පත් හිග මේදී තාමත්ම වැදගත්. ඒ වගේම මහේස්ත්‍රාත් උසාවිවල නඩු ප්‍රමාද වෙන්නට අනෙකුත් සහාය කාර්ය මණ්ඩලවල ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. උන්ට ෆොටෝකොපි මැෂින් නැහැ. ඒ විදිහේ සම්පත් හිගයක්. මේ කරුණු ඔක්කොම සලකලා බලනකොට මේ නඩු ප්‍රමාදයේ වළක්වා ගැනීමෙන් තමයි මේ බන්ධනාගාරවල තියෙන තදබදය අඩු කරන්නට පුළුවන්.
1: විභාග ඇගයීම් සඳහා ගුරුවරුන්ට ලබා දෙන දීමනාව වසර දෙකකින් වැඩි කිරීමක් සිදු කර නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ගුරු සංගම් විසින් අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව රජයෙන් ඉල්ලීම් සිදු කළ බවයි.
5: අපි අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරලා තිනවා. මේ වෙලාවේ බලපෑමක් නොකරත් අපි ඉල්ලීමක් කරනවා. විභාග දෙපාර්තමේන්තුවේ යොදවගත්ත ගුරුවරු සහ විදුහල්පති ඇතුළු සේවකයන්ට, අධ්‍යාපන ශිෂ්‍යයේ නිලධාරීන්ට විභාග සඳහා කරන ගෙවීම් යම් මට්ටමකින් සංශෝධනය කළ යුතුයි. ඒ වගේම තමයි ඇගේම් සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. පහුගිය වසරේ විවිධ විෂයන් වලට වෙනස් කිරීම් කරලා ඇගේම් වලට ගෙවීම් කරේ. ඒක එකම ක්‍රමවේදය, එකම ප්‍රමාණයෙන් ගෙවන විදිහට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. අපි මේ වෙලාවේ ඇගෙයිම් ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ මතක් කිරීම කරන වගේම මේ සමස්ත විභාග ක්‍රියාවලියේ ඇගෙයිම් යෙදෙන ගුරුවරුන්ට පොදු ගෙවීමක් සම්බන්ධව ආණ්ඩුව විභාග දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුයි.
1: උසස් පෙළ විභාගය අදින් ආරම්භ වුණා. ඒ දිවෙන පුරා මධ්‍යස්ථාන 2532 කදී සැප්තැම්බර් මස පස්වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අයදුම් කර ඇති සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310ක්. මේ අතර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවෙනපුර මධ්‍යස්ථාන 2723කදී ඊයේ පැවැත්වුණා. ලබන වසරේ නව ක්‍රමවේද යටතේ GSP Plus සහනය යළි ලබා ගැනීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු කළ යුතු බව ඒකාබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය පවසනවා. එහි විධායක කමිටු සමාජක ඉන්දිකලියන හේවකේ පැවසුවේ ඊට පවතින බාධාවන් මගහරවා ගැනීම සඳහා රජය දැන් සිටම පියවර ගත යුතු බවයි.
6: ලබන අවුරුද්දේ GSP Plus එක අපි නැවත අයදුම් කරන්න ඕනේ. එතකොට ඒ අයදුම් කරනකොට 2027 වර්ෂයේ දැනට අපිට ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙන්නේ මේ Prevention of Terrorism Act කියන එක. නැත්තම් ත්‍රස්තවාදය වෙලක්වීම පළඳ පිළිබඳව යුරෝප සංගමය යොමු කරලා තියෙන අවධානය. ඒ පිළිබඳව රජය දැනුම් දීම් කරලා තියෙනවා මේ පිළිබඳව වැඩ කරගෙන යනවා කියලා. ඉල්ලා හිටින්නේ මේක පිළිබඳව යම්කිසි විසඳුමක් දෙන්න කියන. මොකද GSP Plus කියන්නේ ඉතාම වැදගත් කාරණාවක් ලංකාවේ අපනයන වලට යුරෝප සංගමයට. එතකොට GSP Plus තිබුණ නැත්තම් අපිට අරිනකොට අපේ බදු ප්‍රතිශතය කොහොමද වැඩි වෙනවා. එතකොට අපිට අනිත් රටවල් සමග තරඟකාරී වීමේ හැකියාව නැති වෙන නිසා අනිවාර්යයෙන්ම අපි GSP Plus නැවත ලබා ගත යුතුයි. ඒකට බාධා වෙන යම් හේතු තියෙනවා නම් පින්දුව රජය දැඩි අවධානයක් යොමු කරලා මේ පිළිබඳව විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතුයි.
1: මෙවන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මගේ රුපියල් 339.94ක් ලෙස දැක්වෙනවා. ඇමරිකානු ඩොලරයක ගැනුම් මගේ දැක්වෙන්නේ රුපියල් 330.88ක් ලෙසයි. ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු හේතුවෙන් මිලියන 8,536ක අතිරේක විදුලිය මිලදී ගැනීමට සිදුව ඇති බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් පවසනවා. ඔහු සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු හේතුවෙන් රුපියල් මිලියන 14,000කට අධික පාඩුවක් සිදුව ඇති බවයි.
7: අපේ කමිටුව හැමුවේ ලිඛිතව පෙන්වුවේ ජනවාරි 1 වෙනිදා ඉඳලා ජූනි මාස 30 වෙනිද වෙනකම් මිලියන 8,536ක අතිරේක විදුලිය මිලදී ගැනීම කරන්න සිද්ධලා තුනේ. ඒ කියන්නේ පාඩුව. අත්ත වශයෙන්ම මේ බාල ගල්ලංගුරු නිසා කිලෝ කැලරි 5900 උත්පාදනය නොවීමෙන් ඉඟවන විදුලිය ෆර්නස් සහ ඩීසල් ඔයිල් කියන බලාගාරවලින් මිලදීගෙන තියෙන්නේ. එතකොට ඩීසල් ලීටරයක ඇත්ත ගාන රුපියල් 700 ගාණක්. නමුත් දැනට මාකට් ප්‍රයිස් එක අනුව තමයි මේක හදලා තියෙන්නේ. ඒ අනුව දැනට මාකට් එකේ තියෙන මිල අනුව තමයි 8,536. එතකොට අත්ත වශයෙන්ම ඒකේ ගාණ හැදෙන්න ඕන රුපියල් 700 ගාණට තියෙන ඇත්ත ගාණ අනුව. එහෙම බැලුවොත් එහෙම ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් 12 දක්වා මේක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව මිලියන 14,000කට අධික ප්‍රමාණයක පාඩුවක් මේකේ තියෙනවා.
1: නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමාණවත් ගල්ලඟුරු රට තුළ පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු සියත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ගල්ලඟුරු හිඟයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි සැපයීමට බාධාවක් සිදු නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.
8: විදුලි සැපයීමට අවශ්‍ය වන ගල්ලඟුරු සැප්තැම්බර් මාසයේ 1 වෙනි සතිය දක්වා ප්‍රමාණවත්ව තියෙනවා. විශේෂයෙන් අර හදිසි මිලදී ගැනීම වලදී ලබාගත් නැව් 5න් පස්වන නැව ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් නිසා නැවත හරවා යැව්වා. එයයි පොරොන්දු වෙලා තියෙනවා අගෝස්තු මාසේ 28 වෙනකොට හරවා යැව් ප්‍රතික්ෂේප වූ නැව් වෙනුවට වෙනත් නැවක් අරගෙන එනවා කියලා. එතකොට ඒකත් ලැබුණන් පස්සේ අපිට ගල්ලඟුරු වල ගැටලුවක් පවතින්නේ නැහැ. ඒ වගේම ඊළඟ 26-27 කාලය සඳහා අවශ්‍ය වන ටෙන්ඩරය මේ වෙනකොට අවසන් අධීරේ තියෙන්නේ. ටෙන්ඩරය ප්‍රදානය කරන්න කැබිනට් අනුමැතියට යොමු කරලා තියෙන්නේ. අපි හිතනවා මේ සතියේදී ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා. ඒ කැබිනට් අනුමැතිය ලබා ගත්තන් පස්සේ ඒ අදාළ ආයතන සමග අපි සැප්තැම්බර් මාසේ මුල් සති 2 ඇතුළත පළවෙනි නැව ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා කරලා දැනටමත් මූලික එකඟතාවයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට හිතනවා ගැටලුවක් වෙන්නේ නැහැ කියලා.
1: ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත් අඩුවීම එලිනෝ තත්ත්වය හේතුවෙන් සිදුවන බවට නිගමනය කිරීමට මෙතෙක් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බව නර ආයතනය පවසනවා. එම ආයතනය සඳහන් කළේ මෙම තත්ත්වය ගෝලීය වශයෙන්ද නිරීක්ෂණය වන ප්‍රවණතාවයක කොටසක් විය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශ තුනක් ඔස්සේ මෙවර විටත් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. මෙරට දිවරින් වාර්තා කරන මත්ස්‍ය අස්වැන්න අඩුවීමට බලපා ඇති හේතු හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක වාර්තාවක් සකස් කරන ලෙස නාර ආයතනයට දැනුම් දී ඇත්තේ දිවර අමාත්‍යාංශය විසින්. ඒ අනුව සාගර පාරිසරික තත්ව, මසුන්ගේ ජෛව විද්‍යාත්මක හා හැසිරීම් රටා සහ සමාජ සංස්කෘතික සාධක ඇතුළත් ප්‍රධාන ප්‍රවේශ තුනක් යටතේ පරීක්ෂණ මෙවර විට ක්‍රියාත්මකයි. නාරා සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි පැවසුවේ මත්ස්‍ය සම්පත් අඩුවීම එල්ලිනෝ තත්ත්වයට ඍජුව සම්බන්ධ බව විද්‍යාත්මක දත්ත මගින් මෙතෙක් තහවුරු වී නොමැති බැවින් එවැනි නිගමනයකට එළඹීමට කල් වැඩි බවයි. සාගර ජලයේ පෝෂක ද්‍රව්‍ය සහ ප්‍රාථමික ඵලදායීතාවය අඩුවීමෙන් මසුන්ට අවශ්‍ය ආහාර දාමයට බලපෑම් ඇතිවිය හැකි බව මූලික නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබෙනවා. එවැනි වෙනස්කම් හේතුවෙන් මසුන්ගේ ව්‍යාප්තිය, සංක්‍රමණය, ආහාර ලබා ගැනීම සහ මත්ස්‍ය අස්වැන්න වෙනස් විය හැකි බවයි නර ආයතනය සඳහන් කළේ. දෙවන්ත පරිමාණයේ ධීවර කටයුතුද ලෝකයේ ඇතැම් ප්‍රදේශවල මත්ස්‍ය සම්පත් අඩුවීමට බලපාන සාධකයක් විය හැකි බව නර සභාපතිවරයා සඳහන් කළා. ඊට අදාළතුරු වාර්තාවක් ඉදිරි සති 6 ඇතුළත රජයට ලබා දීමට නියමිතයි. ඩෙංගු මදුරුවන් බෝවීම අඛණ්ඩව සිදුවන බැවින් පරිසරය පිරිසිදු කිරීම සිය වගකීම කරගන්නා ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර ඉල්ලීමක් කර සිටිනවා. ඇය පැවසුවේ ජනතාවගේ වගකීම නිසි පරිදි ඉටු කිරීම ඉතා වැදගත් බවයි.
9: අපි දන්නවා අපි ඝර්මකලාපීය රටක් නිසා අවුරුද්ද පුරාම ඩෙංගු රෝගය අපේ පරිසරයේ තියෙනවා. ඉතින් කඩින් කඩ වර්ෂාව නිසා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන අප පරිසරයේ තියෙන්න පුළුවන්. දැනට රෝගීන් වාර්තා වෙන සංඛ්‍යාව අඩු වුණත් කඩින් කඩ ඇති වෙන වර්ෂාව නිසා අප පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙන්න පුළුවන්. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක සතියකට විනාඩි 30ක් තමන්ගේ කාලය යොමු කරලා තමන්ගේ පරිසරය, තමන්ගේ දරුවා යන පාසල, ආගමික ස්ථානයේ වැඩ කරන ස්ථානයේ මේ හැමතැනම පිරිසිදු කරගත්තොත් අපිට මේ රෝගය අඩු මට්ටමක තියාගන්න පුළුවන්.
1: මෙවන විට වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89639ක්, සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 65ක්. වසරේ ගත වූ කාල සීමාව තුළ සිදු ඇති රුයනතුරු සංඛ්‍යාව 1671ක් බව පොලිසිය පවසනවා. ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරු වලින්. එම සංඛ්‍යාව 595ක්. මියගොස් ඇති පසුපැදිකරුවන් සංඛ්‍යාව 116ක්. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ අනතුරු වලින් මියගිය පිරිසකින් වැඩි පිරිසක් වයස අවුරුදු 18ට අඩු දරුවන් බවයි.
10: අවුරුදු 18ට අඩු වයස යෝග්‍යතාවය නැති, ලයිසන්ස් නැති, හෙල්මට් දාලා නැති යන ළමා විශාල ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන් අපි කියන්නේ දැන් පාසල් නිවාඩු කාලේ තමන්ගේ ළමයාට නිසි යෝග්‍යතාවයක් නැත්නම් යතුරුපැදි දෙන්න යන්න එපා. ආසාවට යතුරුපැදි පද්ද වගේ නෙමෙයි, ඊට පස්සේ එන පසු බලපෑම් වැඩි. ඉතින් විශේෂයෙන් දෙමව්පියෝ දැනගන්නත් ඕන, ළමයි දැනගන්න විශේෂයෙන් අනිත් එක අවුරුදු 19, 20, 21, 23 කාණ්ඩේ වගේ ගත්තොත් එහෙම ලයිසන් එක තිබ්බත් ඉතා අධික වේගින් ගමන් කිරීම සහ ඔය ටැබ්ලට්ස් වගේ දේවල් පාවිච්චි කරලා යන එක.
1: වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒචවර්ධනපුර විශේෂ පොලිස් විශේෂකාර බලකායට ලැබුණු තොරතුරකට අනුවයි. සැකකරුට එළවී ඇති චෝදනාව වන්නේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමයි. පොලිසිය පවසුවේ සැකකරු හබරකඩ ප්‍රදේශයේදී අතරංගුවටගෙන දෙහිවල පොලිසිය වෙත භාර දුන් බවයි. සැකකරු 23 හැවිරිදී හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. හොමු සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් පැහැදිලි එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 84.32ක් දක්වායි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78.6ක් දක්වා ඉහළ ගියා. පසුගිය සතියේ බොරතෙල් මිල 7%කට වැඩි අගයකින් පහළ ගොස් තිබුණේ හොමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය සහ ඕමානය අතර එකඟතාවයකට පැමිණීමට ආසන්න බවට පළ වූ වාර්තා හේතුවෙන්. ඒත් ඉරානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වුණේ ඕමානය සමග සාකච්ඡා අවසන් අධ්‍යයනයේ පැවතියද හොමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට නම් ඇමරිකාව විසින් තවදුරටත් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවයි. මේ අතර ඉරානයේ කක් දූපතේ බොරතෙල් අපනයන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව සමුද්‍ර භූතී තොරතුරු සමාගමක් වන වින්ඩ්වර්ඩ් පවසනවා. දූපතේ ඇති තෙල් පරයන්ත තුනම මෙවන විට හිස්ව පවතින අතර සංඥා පද්ධති ක්‍රියාවරහිත කර ඇති තෙල් නෞකා 17ක් දූපත ආසන්නයේ නවතා තිබෙන බවයි එම සමාගම සඳහන් කළේ. ඉරානයේ බොරතෙල් අපනයන වලින් 90%ක් පමණ සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ කක් දූපත හරහයි. මේ අතර හොමුස් සමුද්‍ර සන්ධිය හරහා වාණිජ නෞකා ගමනාගමනය තවදුරටත් දැඩි අවධානමකට ලක්ව ඇති බව එක්සත් රාජධානියේ මැරිටයිම් ට්‍රේඩ් ඔපරේෂන්ස් ආයතනය පවසනවා. එම ආයතනය සඳහන් කළේ මැදපෙරදිග කලාපයේ නාවික ආරක්ෂක තත්ත්වය තවදුරටත් ඉතා බරපතල මට්ටමක පවතින බවයි. පසුගිය 8 වනදා එක්සත් අරාබි එමිරාජයට අයත් තෙල් නෞකාවකටද හොමුස් සමුද්‍ර සන්ධිය අසලදී ප්‍රහාරයක් එල්ල වී ඇති බව මැරිටයිම් ට්‍රේඩ් ඔපරේෂන්ස් සඳහන් කළා. මේ වන විට එම සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන වාණිජ නෞකා සංඛ්‍යාව ඉතා පහළ මට්ටමක පවතිනවා. මේ අතර ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාවේ ඍජු මැදිහත්වීම තරමක් අඩු කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඔහු මේ බව කියා සිටියේ වෙබ් අඩවියක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී. ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට වඩා ආර්ථික පීඩනය තවදුරටත් වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කිරීමට කැමති බවද ට්‍රම්ප් කියා සිටියා. යලි සිරස්තල පොහොට්ටු මහලේ කම්මතරඟුවට ගල්ලඟුරුවල ගැටලුවක් නැහැ බලශක්ති ඇමති කියයි. ගත වූ කාල සීමාව තුළ රියනතුරු 1671ක් බොරතෙල් මිල යළි ඉහළ යන ලකුණු සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහයයි 30ට එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: මනමේ සිංහබාහු වගේ නාට්‍යත් එක්ක ලංකාවේ වේදිකාවේ අලුත් යුගයක් පටන් ගත්ත
2: මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ 30 වෙනි ගුණානුස්මරණ වෙනුවෙන් විශේෂ වැඩක් සංවිධානය වෙනවා.
3: ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ.
1: අපිට ඒ ගැන විස්තර කිව්වේ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය.
4: සරච්චන්ද්‍ර මහත්මයා නැති වෙලා මේ අගෝස්තු 16 වෙනිදා අවුරුදු 30ක් වෙනවා. ඒක මුල් කරගෙන අවුරුද්දකට සැරයක් අඩු මිලකට නාට්‍ය පෙන්වනවා. ඒ පාර දවස් 10ක් අපි මේව කරනවා බොරැල්ල YMB එකේ.
2: කවුද මේ වැඩේට උදව් කරන්නේ?
4: මම වැඩිම මගේ නළුවේලිය තමයි වැදගත්. මේ නළුවේලිය තමයි සරච්චන්ද්‍ර මහත්තයාගේ නළුවේලිය තියෙන සරච්චන්ද්‍ර මහත්තයා හරියට නඩු කරනවා. මට පළ කරනවා ඒගොල්ලන්ගේ උනන්දු උත්සාහය තමයි මේ දිගටම යන්නේ.
1: මොන වගේ නාට්‍යද බලන්න පුළුවන්?
4: මනේ මේ සිංහබාහු, මහාසාර, එළවගේ මෙලව කදාවරු, හත්තිකාන්ත මන්තරේ, වෙල්ලුවෙන් කියලා හොඳ ලස්සන නාට්‍යයක් සරච්චන්ද්‍ර මහත්තයාගේ. ඒක මම ඒ විදිහට හරි ගත්තා තියෙනවා.
2: අගෝස්තු 16 ඉඳන් 25 වෙනි අවස 6:45 බොරැල්ල YMBA හෝල් එකේ තමයි මේ වැඩේ තියෙන්නේ.
0: Talk of the town.
2: මේ අගෝස්තු මාසේ මියුසික් ඉන්ඩස්ට්‍රියකට සර්ප්‍රයිස් සීසන් එකක් වෙනවා කියලා තමයි බිල්බෝඩ් එක කියන්නේ.
1: Normally ඇල්බම් එකක් එන්න කලින් මාස ගණන් ටීසර්ස්, ට්‍රැක් ලිස්ට්, ට්‍රේලර්ස් රිලීස් කරන එක තමයි ආටිස්ට්ලාගේ පුරුද්ද වෙලා තිබ්බේ.
2: හැබැයි දැන් ඒ ගේම් එක වෙනස් වෙලා බිල්බෝඩ් එකට අනුව මේ මාසේ ලෝකේ ෆේමස් ආටිස්ට්ලා තමන්ගේ අලුත් ඇල්බම් කිසිම ලොකු අනවුස්මන්ට් එකක් නැතුව ඕනම වෙලාවක රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
1: ලැටින් මියුසික් ඉන්ඩස්ට්‍රියකෙත් කාරෝල් හී වගේ සුපර්ස්ටාර්ස්ලාත් මේ විදිහට සර්ප්‍රයිස් ඇල්බම් රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
2: ෆෑන්ස්ලා අතර එක පාර වයිරල් වේව් එකක් හදන්න මේ වැඩේ කරනවා කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.

0: ఆధునికత వర్ధన టెక్స్టైల్స్
1: මොකෝමි තරයින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: බිග්

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි, මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි, ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි, දීවා කලර්ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගෙල් ස්පොට් සිටි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ශක්තිමත් සමාගමකම් බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
4: සමහරු එන්නේ සද්ද අහලා,
5: තව සමහරු එන්නේ සුවඳට,
4: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
5: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
6: Motor Show,
5: Lifestyle Expo,
6: Construction Expo,
5: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
6: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
5: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM. සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
9: මන් නම් හිතන්නේ නැහැ.
7: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
12: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: හිරගෙවල් දවයක් කෝටි එකහමාරට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා. පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් 6ක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් 4ක අලුත් අඩියා සහ නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදීය. යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ 1948 එහෙම දන්නේ නැති යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
10: Big big

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්දේ තාවා
2: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate UST assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784
3: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
3: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
3: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
4: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
4: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි. 98.2 98.4

0: यह था टॉप स्टोरी।
1: තායිලන්තයේ මන්ත්‍රීවරයෙකු පොලිස් නිලධාරියෙකුට වෙඩි තබයි. තායිලන්තයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චලොන් රියවරැම් විසින් නොතන්බුරි ප්‍රදේශයේදී හිටපු පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් හිටපු පොලිස් නිලධාරියා සහ ඔහුගේ රියතුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. වෙඩි තැබීම සිදු ඇති පළාත් පරිපාලන කාර්යාලයේ පිටතදී. වෙඩි තැබීමෙන් පසු හිටපු මන්ත්‍රීවරයා ප්‍රකට දේශපාලන විචාරක කාන්තාවක් සමග දුරකථනයෙන් සම්බන්ධ වී ප්‍රකාශ කර ඇති තමන් ප්‍රහාරය සිදු කළ බවයි. පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙනුණා. තමන් ඉල්ලා සිටි උපකාරයක් අදාළ නිලධාරියා විසින් සිදු කර නොදීම සම්බන්ධයෙන් තමන් කෝපයෙන් සිටි බව හිටපු මන්ත්‍රීවරයා මීට පෙර පවසා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම සිදුව වාර්තා වී ඇත්තේ නොතන්පුරි ප්‍රදේශයේම 14 හැවිරිදි දරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් දින තුනකට පසුවයි. මෙම සිද්ධි දෙක අතර සම්බන්ධයක් නොමැති බවයි තායිලන්ත බලධාරීන් සඳහන් කළේ.
0: සියට ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
3: LOLC General Insurance we help.
4: Thailand gyan sanchalak gamanantayak.
5: Habai adaveti Thailand ke pradhana pele vishwavidyalawala Europa vishwavidyalawala tiena hama upadhi patamalawakma patan arath tiyenawa.
6: Hello, hi. Mama Jason. Higher studies walata oya pitaradakata yanne innawana ekaṭa hariyanne Thailand e. Mokada ekaṭa loku piyadamak yanne ne. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
7: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
11: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
12: Avance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: Avance ticket ටික pay.
14: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගන අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Which rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: Nunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: රූසපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ලය
4: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
5: අයිබෝවන් මම අනදු ගුණසේකර. මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන පිරුණු ඔබ ජීවිතය ලස්සනම තැනකින් පටන්ගත් එන්න.
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට වට්ස්ඇප් කරන්න.
4: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
6: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Sri Lankiya Reality වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
8: 98.2 98.4
9: දෙනම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
11: 1500cc turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
12: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapatte experience එකකට නැල්වත්ත බට
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
14: සතුට රසගුණ මුසු වෙන කැමවල රස සුරකින
13: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
15: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
16: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550
17: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සී රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
18: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
19: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
20: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
21: ගන් අතරට සුළුසුළුන්ට දැන් මම බය නැහැ.
22: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
23: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
24: single big bonanza mid year shopping festival.

0: Okay, bye.
1: හද ගැස්මට සියත.

0: සියත පත්තරේ විදහසා.
1: හිරගෙවල් දවයක් කෝටි එකහමාරට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා. පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් 6ක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් 4ක අලුත් අඩියා සහ නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදී. යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ 1948 එහෙම දන්නේ නැති යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ.
0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
6: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
5: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
6: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
5: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: Turn 98.2 and 98.4.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
6: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
6: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
9: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
13: මතකද Single Big Bonanza. 60%ට discount අරගෙන මේ අවුරුද්දේ තාවා.
14: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
15: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: ඔයා ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්න.
18: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
19: රාජ්‍යරිය ගොබ්බයා.
7: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
2: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්.
0: ලොවෙත් නෑ, මෙවලෝ විකහෙත් නෑ.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: किया था टॉप स्टोरी।
1: සලේගේ අතරමැදි පෙත්සම් සලකා බැලීම කල්යයි. හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ගොනුකළ අතරමැදි පෙත්සම් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන 25 වනදා දක්වා කල් තිබුණා. ඒම පෙත්සම අද අභිහාචනාධිකරණ විනිසුරු මණ්ඩලක් හමුවේ කරුණු සලකා බැලන අවස්ථාවේදී. එහිදී අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. අගත්තුකරු මැල්කම් රංජිත් හිමිපාණන් පූජ්‍ය බෙංගමුවේ නානකේම යනතුරු පාර්ශ්ව කීපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොන් කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. පන්දුවර විස නවතම අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රේණිගත කිරීම අනුව තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවයි. ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 16,366. 2020 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේ එංගලන්තයට හිමිවී ඇති අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි. නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පිළිවෙලින් 4 සහ 5 යන ස්ථානවල රැඳී සිටිනවා. 2020 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාවට හිමි වැත්තේ 9 වන ස්ථානයයි. මෙන්න දැන් ලැබුණු පුවතක්. මාලිකාවත්ත DCC පාලම ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මියකුස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
0: සියතර ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 87 868 666

එනිසා ඔන්න ධෝනි ආවා. Hey, good afternoon. සුදු කොච්චි ධෝනි. අනා. සුදු කොච්චි හාමිනේ. සුදු කොච්චි මැනිකේ. සුදු කොච්චි බබා. සුදු කොච්චි පැටියා. තාමනාද. ඕන එකක් කියන්නනේ. මං ඕන එකකට ඔට්ටුයි. හරිද? Hey, good afternoon. අලුත් සතියක්. ඉස්කෝලේ නිවාඩුයි. ඒ නිසා වෙනද තරම් අද ට්‍රැෆික් එකක් නැහැ. නේ? ඒ නිසා පොඩක් වෙනදට වඩා චුට්ටක් පරක්කුලා ගෙදරින් එන්න පුළුවන්. එහෙමයි කියලා පරක්කුලා එන්න ලෑස්ති වෙන්න පානේ. වෙනද වෙලාවට මෙන්න. විනාඩි 10ක් 15ක් ඔෆිස් එකට කලින් ආවයි කියලා මොකද වෙන්නේ? ඇඟේ පළු දාන එකක් ඈ? නේ? හරි කොහොම හරි. ඉස්කෝලේ නිවාඩු නිසා මන් දන්නවා පොඩි පැටව ඔක්කොම අද මාව අහනවා. ඉතින් හැමෝටම සින්දු දෙන්න මං රෙඩී.

මෙසේජ් එකක් දාන්න කිව්වට ෆෝන් නම්බර් එක දුන්නේ නැහැ නේ මම. දෙන්න ඕනෙත් නැහැ නේ දන්නවනේ. WhatsApp නම්බර් එක දන්නේ නැහැ. එහෙනම් දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න. නෑ නෑ එකපාරක් කියන්නම් හොඳේ. සේව් කරගන්න හොඳේ. 0711 982 98 4 හවස 5ට කලින් WhatsApp message එකක් දාන්න.

0: අද ගැස්මට සියත
1: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
0: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
2: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
3: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
4: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
2: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
4: ටයිටල් ස්පොන්සර්.
5: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බික්ටවීන් ලේටි රේසර් එකට අදම මාරු. බික්ටවීන් ලේටි. ඔබත් සැනින් දිදුලන.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ്, David Peris Automobiles with in GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center with in. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01 11 788 666. RBD Poltel, හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණේ. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 377. Global University Partners, Number 221 Dharmapala Mawatha Kolamba 7.
2: මොකද රංගාමේ අතපය වකුඩු කරගෙන කෝර සිංහ සෙයියාව
3: මෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
4: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
2: ගන්න link පස්පංගුව, හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
0: නැගිට ගන්න නම් link පස්පංගුව විතරමයි.
5: Delivery පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: ශක්තිමත් ගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගම.
7: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
8: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: Avance ticket ටික pay.
10: Seaboard සමාජිකයන් සඳහා Cargill Sports City වෙතින් මෙගා වට්ටම්. Goldie chicken sausages value pack ඉතිරිය රුපියල් 270යි. Fondre ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මංචි සුපර් ක්‍රීම් රක ඉතිරිය රුපියල් 40යි. හෝමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරිය රුපියල් 160යි. කාගිල්ස් ෆුඩ් සිටි.
0: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මං හිතුවේ මේ කොහලක ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
0: සම්මතන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
13: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
14: 98.2 98.4
15: දෙන්නම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: හවස දෙකයේ වෙනාඩිය 25 වෙලාව. හින්දි සින්දුවක් දෙන්න. එච්චරයි කියලා තියෙන්නේ. ආ නෑ, ඊට වැඩි දේවල් කියලා මට ෆොටෝසත් එවලා නේද? ටීම් එකේම ෆොටෝ එකක් එවලා. එකක් නෙවෙයි ෆොටෝ දෙකක්ම. ඕ ඕ. කේක් හදන අපේ කොල්ලෝ ටික. හායි. ඔගල ඔක්කොට මහන සද්දටම දාලා තියන්නේ මාව.
1: ලැජ්ජයි අප්පා.
0: හින්දි සින්දුවකට තමයි කැමතිනේ. ඔගල සින්දුව අහන ගමන් දැන් මම පොඩ්ඩක් දෙනවනේ නිකන් නැගල යන සින්දු. එතකොට නට නටද කේක් හදන්නේ ඈ? කොමාරියා ගිල්ස් කේක් සෙට් එක මාදරෙන් එකතු කරගන්න. ඔගල කේක් විතරද හදන්නේ? වෙන මුකුත් පේස්ට්‍රි අනම්ම නම් හදන්නේ? ෆිෂ් බන්. ආසයි මම ඒක යහන්නේ. නිකන් දැනගන්න. හදපු කේක් වල ෆොටෝ ටිකකුත් දාන්න හොඳේ. මට බලුවන්නේ ඒවා බල බල කියලා ගිලින්න ඈ. හෙලෝ සුදු කොච්චි කියලා මෙසේජ් එකක් දැම්මා මේ දැන්. මේනම් මං හිතන්නේ රොමේනියාවේ දිනේෂ් වෙන්න ඕනි. ඔය් යස්. දිනේෂ් කොහමද ජීවිතේ? මේ දැසල කොහමද රොමේනියාවේ තත්ත්වය? ඔහෙගත් හොඳටම පායනවද? පිච්චනවද? කරවල වෙලාද ඉන්නේ? ඉස්සර කියලා එවන්න. ඊළඟට සනාය මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද සනාය කියන්නේ? වට්ස්ඇප් එකේ තියෙන සචින්ත කියලානේ. සචින්ත අමරසිංහ කියලා තියෙන්නේ වට්ස්ඇප් එකේ. එතකොට සනාය කියන්නේ කවුද? හින්දි සොන්ග් එකකට තමයිලු ආස. හරි, ඒක හරි කියමුකෝ. මට තියෙන ප්‍රශ්නේ සචින්ත අමරසිංහ කියන්නේ කවුද? වට්ස්ඇප් එකේ නම තියෙන්නේ එහෙම. සාත්තිගේ ෆෝන් එකෙන් දුව මෙසේජ් එකක් දැම්මද? මොකද්ද මේ සීන් එක? පොඩ්ඩක් ඉන්න බලන්න. අම්මිගේ ෆෝන් එකෙන් මෙසේජ් එකක් දැම්මද? නැතනම් හස්බන්ඩ්ගේ ෆෝන් එකෙන් වයිෆ් මෙසේජ් එකක් දැම්මද? හරි මංගිත, හරි. අම්මිගේ ෆෝන් එකෙන් තමයි සනාය මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් දැන් ස්කූල් නිවාඩු නේද? කවතයි පටන් ගන්නෙ? මොකද කරන්නේ ගෙදරට වෙලා? ආ, සින්දු අහහම ඉන්නවද දිගටම? ට්‍රිප් එකක් එහෙම යන්නේ නැහැ පවුල කට්ටියත් එක්ක? ආ, ක්ලාස් යන්න ගමන්ලු. එහෙම තමයි වෙන්න ඕනේ. නිවාඩු කාලේ අරකය මේකය කියලා පාඩම් අත්හරින්න එපා. ඒ වැඩ ටික කොහොම කොහමාරි කන්ටිනියු කරන්න. ඔයාට තමයි මං ඊළඟ සින්දුව දෙන්නේ. ඔයාටයි ඔයාගේ ෆැමිලි එකේ අයටයි අනිත් මං නම් කියපු කට්ටියටයි ඔක්කොටම. හොඳ දිනුලි එන්න. දොල්යා එන්නේ බේ ඇන් වෙන්න තිනේ. දිනුලි ඇන් දුල්යා ආදරෙන් එකතු කරගන්නවා. හැමදාම මා වහන ෆෑන් කෙනෙක් කියලා තිනවා. චූටි මැනිකක් නේද? මට හිතෙනවා පොඩි බබෙක් කියලා. ගොඩාක්ම පොඩි නැතුව ඇති සමහර විට. 5-6 වසර වගේ එහෙමද? මං කිව්වේ අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මද චූටි පැටව ගොඩක් මට මෙසේජස් එවයි කියලා මට විශ්වාසයක් තිබ්බා. මොකද ඉස්කෝලේ නිවාඩු නිසා. කොමාරියා මොන මොනා හරි ලොකුවටම ටයිප් කරනවා. ඉතුරු මෙසේජ් එක මං පසුවට කියවන්න. ආ, මෙසේජ් කරන්න නම්බෙක් නැතුවලු හිටියේ. හරිනේ, දැන් සේව් කරගත්ත නේද? ආදරෙන් එකතු කරගන්නවා. දිනුලි ඇන් දුල්යා. හින්දි සින්දුව කෝනේ කියලා මෙසේජ් එකක් දාලා තිබ්බ කවුරු හරි. මට දැන් මේ මෙසේජ් එක හොයාගන්න බැහැ. කොමාරිය හින්දි සින්දුව වලට ආස, ආදරේ, නටන්න කැමැත්තෙන් ඉන්න ඔක්කොම වෙනුවෙන් තමයි මේ සින්දුව.

අද අලුත් යාළුවෝ ගොඩාක් හම්බවලා ඉන්න මට. හැබැයි මතක ඇතුව මං අහනකන් ඉන්නේ නැතුව නමයි ගමයි එවල තියන්න හොදේ. මාත් ආසයි අලුත් යාළුවෝ අඳුනගන්න. කොහෙද ඉන්නේ? කවුද මේ? ඔක්කොම කියලා වන්න හොදේ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
7: අකුණු ගැහුවත් gini දැත්තත් no problem.
9: ඒ විතරක් නෑ, business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක ලක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය Development Finance ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 1319. සර්වෝදය Development Finance.
15: සමහරු එන්නේ සද්ද ඇහලා,
16: තව සමහරු එන්නේ සුවඳට,
15: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
16: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
15: Motor Show,
16: Lifestyle Expo,
15: Construction Expo,
16: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
15: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
16: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
17: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
18: 98.2 FM.

0: Godard at the Ray Shoe
1: Italian in
2: first time. Happy to have
1: missed you. Korea?
3: 저도 같이 많이 사랑해요.
1: Japan, Romania.
4: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
3: සුදු කොච්චි මරු

හවස දෙකයි විනාඩි 45 වෙලාව. අද පොඩි නිවාඩුවක් ගත්ත කෙනෙක් ඉන්නෝ. හොඳට ඕම පායනවා කියලා කියලා තියෙනවා. මේ හවුද මෙසේජ් එක දාලා තියෙන පොඩයි ඉන්න දිනේෂ් ඔයාද? ඔව් නේද? හරි. දවස් දෙකක් එළිය හිටියොත් කරවල තමා කියලා තියෙනවා. එයින්ද ඔයා එළිය ඉන්න පාරද? මං ආසනෑ ඔයා කරවලයෙක් වෙනවට. තෙල් කරවලයෙක් වතුනොත් එහෙම. ඊළඟට ශිහාන්ගේ සින්දුවක් දෙන්න සුදුවක් කියෝ. ඔක්කොම ලීවලින් කරන්නේ. මේවා තමයි අපි කරන වැඩ. අනේ හරිම ලස්සනයි. ලස්සන අලියෙක් හදලා තියෙනවා. ඊට පස්සේ ලස්සන වාහනයක් තියෙනවා. හරිම ලස්සන නිර්මාණනේ ඔයගොල්ලෝ කරන්නේ. මොකද ඔයගොල්ලන්ගේ වැඩ කරන ප්ලේස් එකේ නම කියන්න. ලංකා කඩේ බණ්ඩාරගම. ඒකද? හරිම ලස්සනයි. හරිම ක්‍රියේටිව්. ලීවලින් තමයි ඔක්කොම නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා. මාව අහන දක්ෂයෝ ගොඩක් ඉන්නවානේ බලයද්දි. හරිම සතුටුයි. ඔයාගේ නම මොකද්ද? ඔයාගේ නම ඉඳුමිනීද? වට්ස්ඇප් එකේ එහෙමයි නම තියෙන්නේ. ශිහාන්ගේ සින්දුවක් එල්ලපු නිසා මම මේ ශිහාන්ගේ සින්දුවක් හොයන ගමන් ඉන්නේ. ඔයාට දෙන්න මගේ වෙලා ඒක දෙන්නද? එහෙම නැත්තම් මට නෙලා ගන්න. මොකද්ද ඕනේ? මම මගේ වෙලා සින්දුව තමයි දැනට නම් ඇඩ් කරගත්තේ. වෙන මොකක් හරි කැමති එකක් තියෙනවද නම් කියන්න. හැමදාම අහනවලු. අනා ඔයා විතරද වැඩ කරන්නේ? නැත්නම් තව කට්ටිය ඉන්නවද? ඉන්නවනම් කට්ටියගේ නම් ටිකක් සටපට ගාලා ටයිප් කරලා එවන්න. ඒ අතරේ මං කළුතර දිලුගේ මෙසේජ් එක කියවන්න පටන් ගත්තා. ජයශ්‍රී ලගේ සින්දුවක් වුණොත් හොඳයි කියලා තමයි දිලු කියලා තියෙන්නේ. ඉන්න බලන්න. ඒකත් මේ පැයේ බැරි වුණොත් ඊළඟ පැයේ හරි දෙන්නම්. හොඳ මේ ඔක්කොම කියන්නෝ කියලා මෙසේජ් එකේ තියෙන කෝයේ නම් ටික. හරි හරි හම්බුණා හම්බුණා. ප්‍රදීපා, කුමාරී, නිලෝෂා, ඉන්ද්‍රාණි, නිශාන්නි නම් ටික ඔක්කොම කියලා මතක් කරන්නලු. මොකද ඔක්කොම අහගෙනලු ඉන්නේ. නයනි සුදුමැණිකත් අහගෙන ඉන්නේ කියලා තියෙනවා. අකිෂෝ අප්පා උම්මා කියලා තියෙනවා. මටද ඒ කියලා තියෙන්නේ අකිෂෝ අප්පා කියලා. හා ආදරෙන් ඔගොල්ලෝ ඔක්කොම එකතු කරගන්නවා. එහෙනම් මේ සින්දුවට බණ්ඩාරගම ලංකා කඩේ කට්ටිය කොනේ ඉන්නවා. මාත් කොනේ කොනේ ඩයස් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හලෝ ඩයස්. එයා ගිහිල්ලා ඩීප් ජංගල් ෆෙස්ටිවල් එක පැත්තේ. මට ෆොටෝසුත් එවලා තියෙනවා. නියමයි. ෂෝයි ඒ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. නියමයි.

0: හද ගැස්මට සියත.
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නිලෝන්නෙක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
4: ඒක හරිම අපූරු ලෝකයක්.
5: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
7: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
8: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
9: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
1: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
2: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
1: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
2: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
1: දිනන ක්‍රිකට් නම් සියත තමයි. අනුවටයි 0.2 අනුවටයි 0.4.

0: था टॉप स्टोरी।
1: මාලිකාවත්තේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ ආරම්භේ. මාලිකාවත්තේ BCC පාලම ආසන්නයේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද තහවල් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මේකු සැත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපානේ ඉම්රාන්ගේ ඥාතියෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වුණා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. මෙම සිරේ ගතු කාලය තුළ වෙඩි තැබීම් 27ක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම් වලින් මිය ගිය සංඛ්‍යාව 17ක්. පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලැබුවා. දැන් විදෙස් පොතක්. යුක්‍රේනයේ එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් රුසියාවේ ටාටස්තාන් ප්‍රදේශයේ පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 39ක්. යුක්‍රේනයේ විසින් තමන්ට විහිව පූර්ණ යුද්ධයක් ආරම්භ කිරීමෙන් පසු එල්ල වූ දරුණුතම ඩ්‍රෝන් ප්‍රහාරය මේ බවයි රුසියාව සඳහන් කළේ. කාර්මික ප්‍රදේශ සහ නේවාසික ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

මටත් තියෙන්නේ අමුතුම හැඩයක් නේද? මේ ෂෝ එකටත් තියෙන්නේ අමුතුම හැඩයක්. ඒ හැඩය මොකද්ද කියලා මටවත් හිතාගන්න බෑ. එක එක දවසට හැඩය වෙනස් වෙනවා. හරියට නිකන් වතුර වගේ තමයි. මමත් එහෙමයි, මගේ ෂෝ එකත් එහෙමයි. ඒ දවසට අදාළව හැඩය වෙනස් වෙනවා. අර වතුරත් එහෙමනේ, අපි දාන භාජනය අනුව එහෙම වෙනස් වෙනවනේ. ඒ තමයි ඉතින් මමත් මගේ ෂෝ එකත්. දැයිනේ එහෙම වතුර වගේ වෙන්න කියන්නේ ඒකනේ අනේ. ඔය මං කියනේවට හක හක ගාලා හිනා වෙනවා එක්කෙනෙක්. පුදුම හැඩයක් තමා තියෙන්නේ ඉතින් කියලා හක හක හක ගා හිනා වෙනවා. ඩයස් අයියා, ඔයා හිතන් ඉන්නේ මේක ජෝක් ප්‍රෝග්‍රෑම් එකක් කියලාද? එහෙම නෑ හොනේ. එහෙම හැඩයකටවත් මං ආස නෑ මේක කොටු කරනවට. කෝ කෝ කිය කිය මොනවද දිනුක අහන්නේ? ඈ මොනවද හොයන්නේ ඔයා? කෝ කෝ කිය කිය මොනහරි නැති වෙලාද? මැණික හොයන ගමන්ද? මේ ඉන්නේ මැණික, සුදු මැණික, චූටි මැණික, නිල් මැණික. සින්දුවක්ද ඕනේ? ආ මේක ඔයාට. තා මොනහරි කැමති එකක් තියෙනවනම් හිතේ තියාගෙන ඉන්න. හරි අයිය, එතකොට අනේ කැමති සින්දුවක් තියෙනවනම් කියලා එවන්න සුදු.

0: හද ගැස්මට සියත.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩියතු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
3: ඔජෝජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. ඔජෝජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පමණයි. විහෙතම අඩු ඉදිරියේ වැඩි ඔජෝජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි.
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0718 427 777.
7: ගන්නවා ලයිසන් එක දැන් හරිනේ අමාරු.
8: ලයිෆ් එකේ කටක් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
9: 11.84යිනේ.
8: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
9: 13.19 කෝල් එකක් ගන්නකෝ.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
10: ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: ඇලුමිනියම්නේ
12: මහත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
14: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
15: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: අවන්ස් ටිකෙන් ටික පේ.
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියා කල්පි ස්ථාවර තැන්පතු. ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
17: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
18: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
0: සියත ටෙලි දෙපැහැ
1: අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
2: මට එහෙම ඕන නෑකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්.

මට කැස්ස හංගන්න උමනාවක් නෑ. ආදරේ තංගන් නැතිකොට කැස්ස විතර මොකටද හංගන්නේ නේද? ඇත්තම කිව්වොත් මයික් එක ඔන් කළා කියලා අමතක වෙලා තමයි ගෑවේ. මාර සීන් එකනේ. අයියෝ, මෙන්න දුම්බර ලලිත් ආසම සින්දුවක්ලු මේක. මං හිතේ ඔයා අතුලාධිකාරි මහත්මයාගේ සින්දු වලට විතරයි ආස කියලා බලන් යද්දි නේද ඔයා තව තව ඒවට ආසයිනේ. මාත් ඇත්තටම මේ සින්දුවට මාර මාසයි. හරිම ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. ඒකනේ මේක ටිකක් ඕල්ඩ් හිට් එකක් නේ හරියට බැලුවොත් එහෙම. ඒ වුණාට මේ සින්දුව අහද්දි මොකද්ද මන්ද අමුතු ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. නැවුම් බවක්, අලුත් බවක්. ආඩත් එහෙමද ලාලිත්? කෝ දෝනි ඉන්නවද ආයේෂා? මම මතක් කළා කියන්නේ අවත ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවටම. ඊළඟට දිනුක මම වගෙන කිව්ව නේද? කිව්වේ නැද්ද? නම කිව්වේ නැද්ද? වාගේ මෙසේජස් නම් මං කියෙව්වා. ඒ වටම ආයේ නම කිව්වේ නැද්ද කොහෙද නේ? හරි හරි, දැන් කිව්වනේ. සුදු කොච්චි ඇඬුවද ඒක අහලා? මොකද කලින් සින්දුවද? සමහර සින්දු තියෙනවනේ අහුවෙන් පස්සේ ඇඬෙන. ඒ වුණානේ මං ඇඬුවේ නෑ. හොඳේ මං එහෙම අඬන ළමෙන් නෙවෙයි. මම ගොඩක් කරාට කරන්නේ අනිත් අය අඬවන එක.

ඔයාත් මට මෙසේජ් එකක් දාලා තියෙනවා මං දැන් දැක්කේ. කුමා කියලා තියෙනවා මේ දවස්වල එහෙට වැඩ අඩුයිලු. මොකද ගොඩාක් රස්න නිසා ඒගොල්ලන්ට අඩුවෙන් තමයිලු වැඩ තියෙන්නේ. ඔව් නේද? ගොඩාක් රස්න වුණාම නේ වැඩ කරන්න බෑ නේද? ඒ වුණාට ඉතින් අපි නම් කරන්න ඕනේ නේ. කමන්නේ කමන්නේ. නිවාඩු පිට ඉන්නවනම්

හරිම ලකීනේ මේ කුමාලා. සමයකට නිවාඩලු. වැඩ අඩු වුණා කියලා පඩි අඩු නෑලු. එකමාරෝ එකමාරෝ සතුටුය. ඉතින් නිවාඩු පාඩුවේ මාව අහගෙන ඉන්න පුළුවන් වෙලාවට මෙසේජ් එකක් දාන්න කුමා. චුටි බ්‍රේක් එකක් ගන්නවා, ඊට පස්සේ අපි ආයෙ සින්දුවහමු. වෙලාව හවස 3:00 වෙනාඩි 32.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, 4. ඒ නිසා අපට ජීවිත කාලය තුලදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැකියි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Very stress on how 1396 amatanna
6: hina wenna menna welawa
7: kiri kila kiyanne saubhagye salakunak den man gedirin eliyata bahinoda ammi kiri ela denak mehema hemadaama para panna ona
8: gedara dora issara kannadiyak thiyala thiyena etoda almuthuen kiri ela denek genna ona de na tamantam peena
9: da
10: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
11: අනුග්‍රහය
12: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residencies.
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
20: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
21: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
22: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
23: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
24: real mapate experience එකකට නල්වත්ත බට
25: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
26: satutu rasaguna musvena kemala rasa surakena
27: Kukufry RBD Poltel hata wasarakata wedi vishwasen
28: mulu pavulatama mage ganatama oba asa karana sappa nindaka soya vidimo evittanna enna Valentino Italy flagship experience center Ward Place Colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
29: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena Bajaj Vigo electric 3 roda rataya David Pierce e-mobility wetin 0114700550
30: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
31: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
32: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
33: ෂොප්පිකාරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
34: ගම් අතරට සුරසිරුමට දැන් මම බය නෑ.
32: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
35: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩේ ෂොපින් ෆෙස්ටිවල්.
36: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2.
37: වැඩි ඕනේ නෑ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසයි 2 ලැබෙනවනම් ඩබල් ඩෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
20: සින්දු සියෝතය අනුග්‍රහය.
0: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ අංචාතරේ.
20: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: කිරිපත්කඩ රන් කිරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

0: කොන්ඩට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
2: කිඹුලා මහතා ඔය අහගෙන කියල මෙසේජ් එකක් දාලා තියෙනවා නේද? ඉතින් මොකද වෙන්නේ? කොණ්ඩෙ ඉදිලා රැවුල පැහිලා නේද? දැන් ඉතින් කොල්ල වයසයි නේ, කමකනහි වයසට යනවා කියලා නෙවෙයි ඔකට අපි කියන්නේ, මොකද්ද? පරිණත වෙනවා කියලා නේද? එහෙම කියලාවත් හිත හදාගමු. ඔයාට අවුල් දානේ දුකයිද වයසට යන එකට? නෑනේ, එම නෑනේ නේද? දුක් වෙන්න එපා හොඳ, සතුටින් වයසට යමු, ගැම්මට. හරි, ඊළඟ සින්දු වාඩත් එක්ක ඊළඟට මොකද්ද මම මේ දෙන්නේ කියලා කල්පනා කරගෙන හිටියේ සින්දුවක් නෑනේ අනේ. සිත නිවන කතා කියලා එවලා තියෙනවා, හොඳ තරුණ කොල්ලෙක් මං හිතන්නේ, නම ප්‍රසාද්. කොච්චර තරුණද කියලා පේනවනේ නමේ හැටියෙන් නේද? ප්‍රසාද් ඩයස්. අම්බෝ, අපිට වැඩි අවුරුදු 75ක් විතර වයසයි වගේ නමේ හැටියට. එනවා මෙතන පොඩි කොල්ල වෙන්න. මේවා මෙහෙම ප්‍රසිද්ධිය කියනවට අවුල් වෙන්න එපා හොඳේ, දුක් වෙන්න එපා, අඬන්න එපා. මම ඇත්තට කියන්නේ එන අවුලනේ එහෙම කිව්වහම. හරි ප්‍රසාද් කියන නම පරණ නෑ හොඳේ, එන්නම තරුණ නමක් ප්‍රසාද් කියන්නේ. දිව්‍යම කාපිය කියලා එවලා දැන්. ලලි, තෝමට මෙසේජ් එකක් දාලා. ඔයාද පරක්කුයි, 3:49 වෙලාව. දැන් තමයි ලලිත් මට මෙසේජ් එකක් දැම්මේ. අද මොකද උනේ? බැංකු ගියාද? නැත්නම් අද වැඩ ගොඩාක් තිබ්බද? සඳදානේ නේද? සඳ කියන්නේ මීටින්ග්ස් තියෙනවානේ. බිසි මන් දන්නවා. ඔයා යොපු කවියෙන් එහෙනම් මං පටන් ගන්නවා කියවන්න. මෙහෙම, මගේ හදවතම සුවඳ කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට කියලා පටන් අරන් තියෙන්නේ. අතින් අල්ලාගෙන බැරි වූවත් දුරකට, දන්නවද පිච්ච මල් වුණත් සුවඳයි දුරකට. දුරකට දෙපාරක් අපරාධ දැම්මේ. කමන්නේ අපි ඉස්සරහට යන්. හීන මල් සුවඳයි රෑකට, ඇවිත් හිමිහිට තුරුළු වෙද්දී සඳ ළඟ

මෙතුපියා නුඹ ළඟ දවසකට සැනසෙන්න තියා සුසුමක් හැමිහිට දන්නවද ආදරේ දැනුනේම මට නුඹගේ සෙනෙහ පිරුණු ඔය සොඳුරු සිත ළඟ ලලා පුදුම ලස්සන කවියේ මං වගේ මයිලාලේ කවිය මාරම ලස්සනයි තැංකියු ආදරේ ඔය අද හොඳම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ මොකද වාගේ මෙසේජ් එක ආයෝප සැනින් මම ඒක දැක්කා සුදු කොච්චියෝ අපේ සුදු මැනික හයි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ ඉෂාර රොෂාන් ඉෂාන් නේද කොහෙද ඉන්නේ කියලා කියලා නෑ නිතින් අයිතන ගිහාන් මෙසේජ් එක දාලා තියෙන්නේ ඕකේ ගිහාන් අතකින් වාගේ ආලුවෝ සේර මාදරෙන් එකතු කරගන්නවා ඊළඟට මටක් තියෙනවා බැරල් හැඩයක් ඇත්තද ඔයා බැරල් එකක් වගේද කෝ බලමු වට්ස්ඇප් එකේ ඩීපී එක අයියෝ ඒකේ පේන්නේ නෑනේ එච්චර හැබැයි පොඩක් බැරල් ගතියකුත් පේනවත් වගේ තිලිනි අවුල් වෙන්න එපා සුදු කොමත් කසාද බැඳෙන් පස්සේ ගොඩාක් කාන්තාවෝ බැරල් වගේ වෙනවා එහෙම තමයි ෂේප් එක පොඩක් වෙනස් වෙනවා චූටි පැටියකුත් ඉන්නවනේ තින්නේ විහස් බබත් ඉන්නවනේ එවනට මෙහෙමයි ඉතින් ගෙදර පොඩක් වර්ක් අවුට් කරලා නැත්තම් පුළුවන් නම් වෙලාව හොයාගෙන ජිම් එකකට ගිහිල්ලා අඟ පොඩක් ෂේප් එකේ තියාගන්න බැරි නෑ කසාද බැන්දා බබාලා හිටියා කියලා හරිද

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විතසා
2: හිරගෙවල් දවයක් කෝටි එකහමාරට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා. පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් 6ක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් 4ක අලුත් අඩිය අසන් නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදී. යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ 1948. එහෙම දන්නේ නැති යන්ත්‍ර මිලදී අරන්
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දීර්ඝමින් භවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate usd assets ආයෝජනය සහ sot analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784
3: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි rpd පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට
4: Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම move කරන්න. pick me truck book කරන්න.
5: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
8: turn 98.2 and 98.4.
9: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත කොට්ටාසයක් නෙවේ
10: සත්ත කොට්ටාසයක් නෙවේ
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්
9: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 071 555 6047ට අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනී. එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
2: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
3: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
2: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
3: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
2: හවස 4:00 වෙනාඩි 2යි.

0: প্রিয়তা টপ স্টোরি
1: ප්‍රියදුරන් පරීක්ෂා කිරීමට තවත් ජංගම රසායනාගාරයක්. මත්ද්‍රව්‍ය බහමිත කර පොදු ප්‍රවාහන සේවයේ නිරත වන රියදුරන් හා සහායකින්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ විධිමත් කිරීම සඳහා අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක් ප්‍රවාහන වෛද්‍ය විද්‍යායතනයට ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර රියදුරන් සහ රිය සහායකින් සහිත පොදු ප්‍රවාහන සේවයක් තහවුරු කර මාර්ග අනතුරු අවම කර ගැනීම එහි අරමුණයි. දැන් තවත් දේශීය පුවතක්. 2019 වසරේදී රාගම වල්පොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණීය දඬුවම් නියම වූ චෝදිතයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. අදාළ චෝදිතයා මරණීය දඬුවම් නියම කර ඇත්තේ මේකමූ මහාධිකරණය විසින්. ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩු විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ චෝදිතයා අංක 35න් 1 උග්ගහේන වල්පොළ රාගමෙන ලිපිණේ පදිංචිව සිටි රණේපුර දේවගේ රණුක එරන්ද විජේතුංග නැමැති 38 හැවිරිදි අයෙක්. ඔහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0.71859.16.04 දුරකථන අංකයෙන් රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ 0.71962561 දුරකථන අංකයෙන් අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා දැනුමත් කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0.11178 868 666

කෙනෙක් මගෙන් අහලා තියෙනවා ඇයි අද බූට් සින්දු යන්නේ කියලා. මම බූට් එකක් කෑවා. ඕ වීකෙන්ඩ් එකේ අම්මයි තාත්තයි ගෙදර හිටියේ නෑ. කන්න දෙයක් තිබ්බ නෑ. ඉතින් බූට් එකක් කෑවා. අවුල නෑනේ ෂේප් නේ. අනේ මාත් අහන්න හිටියේ කියලා තිලී කියලා තියෙනවා. ඉති අහන්න එපැයි හිත හිත ඉන්න නැතුව. ඒවා හිතේ තියාගෙන ඉන්නේ. අහන්න අහන්න ඕන දෙයක් අහන්න. ඕන එකකට උත්තර තියෙනවා මංගාව. මේ තිලිනි කියලා තියෙනවා. එයා ජිම් ගිහිල්ලා කවදාහරි විවාහක රූරජිනට යනවලු. අරේ වා! ඊට පස්සේ එයා කියලා තියෙනවා එයාව සියතට ගෙනල්ලා ඉන්ටර්විව් කරන්නලු, එයාට විශ් කරන්නලු. හිතලා තියෙන දුර හොඳයි හොඳයි. හීන දකින්න විතරක් නෙවෙයි හැබැයි හීන හැබෑ කරගන්න මහන්සි වෙන්නත් ඕනේ. හොඳේ ඔයාට බැරි නෑ සුදු, ඔයාට බැරි නෑ. විවාහක රූ රැජිනට යන එක කෙසේ වෙතත් ජිම් එකට ගිහිල්ලා ඇඟ අඩු කරගන්න ඔයාට බැරි නෑ.

ඇමිලිපිටිය කුමුදුනී මාත්තක තරහ වෙලා මං දන්නෙත් නෑ. එයා මෙසේජස් දාලා මං කියවල නැහැ. වෙන කේස් ඉතින් මේ පැත්තේ. එයා කියලා තියෙනවා එයාගේ ලොකු පුතා ඔම්හාස එහෙම තියෙනම අනේ මන්දා දුව තාරින්දයා චොඩි පුතා බිවෙන් හස්බන්ඩ් සාගර මේ ඔක්කොම එකතු කරගන්න කියලා තිබ්බා.

යාලුද කියන්නකෝ සින්දක් දුන්නනේ. මම ටිකක් කිව්වනේ වරත්ත වරත්ත හරි. කොමුදුනි, ආගෙන් රිප්ලයි එකක් එනකම් මම බලාගෙන ඉන්නේ. ආ වර්ජිනියා. සුදුමණිකේ. යාද පරක්කුයි. පඩි කපනවා. ලේට් කමින් වලට පඩි කපනවා. හරිද? ආදරණීය ආවත් එකතු කර ගන්නවා සුදු නෝනා.

0: අද ගැස්මට සියත
1: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
2: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance V-Help.
9: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
10: ඔය ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිසුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සිංගිරි ඕගස් මොනන්සා, Samsung, Hisense, Panasonic, Cambiatu ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 15 දක්වා පමණයි.
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
14: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
15: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400. LOLC රන් සවි රන් අය සේවාව වලිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගම
3: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
4: ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
5: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
6: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
7: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
5: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
7: Title sponsor.
8: Obe samata didurana deepthaya twin gala ganna. Big Twin Lady racer ekata adama maru. Big Twin Lady. Obat sanin didula.
9: Siyata Tele Depaya. Aluth kalawakata tele natya pelak balanna.
10: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
11: මන්නම් හිතන්නේ නැහැ.
9: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
12: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
13: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
9: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
14: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
15: 98.2 98.7

සිින්දුවක් නෙවේ එතන සිින්දු ගොඩක් තියෙනවා ආදිත්‍ය බ්‍රෝගේ තාත්තගේ සිින්දු හැබැයි අපි ඉතින් පුතාගේ හනින් ඇහුවා නේ සංකත් ඉතින් ආයෙ ඉතින් නේ ආදිත්‍යට නොදෙවෙනි වෙන්න සිින්දු නම් ආයෙ නේ කියන්න දෙයක් නෑ ඒකට නේ ආද බර්ත්ඩේ එකක් තියෙනවා දැන් කට්ටිය ඔක්කොම මං හිතන්නේ බලාගෙන ඉන්නේ මම විශ් කරනකම් මම යනවා කළුතරට කළුතර උස්කොඩැල්ල පනා පිටිය ඇඩ්‍රස් එකම සම්පූර්ණයෙන් වගේ වල තියෙනවා අංකෙ විතරයි නැත්තේ ප්‍රසාද් ගයනි මේ දෙන්නගේ චූටි පුතා සනුජ රිමෙත් සංකල්ප හරිනේ නම් වැරද්දේ නෑනේ මම සනුජ රිමෙත් සංකල්ප හලෝ චූටි මණික ජනම්දින් මුබාරක් හැපි බර්ත්ඩේ ටු යූ සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට ගොඩාක් ආදරෙන් ඔයාගේ අම්මේ තාත්තේ අච්චි අම්මා සීයා මහප්පා පැතුම් චතුරංග ලොකු අම්මා සශිකලා ඊළඟට චූටි ආච්චි මත්තගොඩ සුදු සීයා ආච්චි නැන්දා මීන නැන්දා චූටි බබා නැන්දා නදීක තයාගේ ඔක්කොම විශ් කරනවා ගොඩාක් ආදරේ හරිද සුදු මැනික ආදරේ

සිින්දුවක්. හරිහටතින් බෝඩ් සිදු වැඩිය තමයි. ඉතින් මම්මනා කරන්නද මට මතක් වෙන්න මේ තමයි. එනට ලස්සනයින සිින්දු ටික නේද? අහගෙන ඉන්න තියෙන්නේ.

0: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැම්බිය තුළ ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි. ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පමණයි. විහතම අඩු ඉදිරිය වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊ මොබිලිටි විදී.
6: කොහොමද තරහින්? කඩේ වහලට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම. වහල ගහන්න නැතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගන් වතුරට සුරසිලුමෙට දැන් මම බය නැහැ.
2: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
0: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අවතන්න 0.76251 30
11: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්පර්ශදි වෙතින් මෙගා වට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280 ෆෝචුන් සෝයා ඉතිරිය රුපියල් 35යි දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරිය රුපියල් 230යි කාගෙල්ස් ෆුඩ්සිටි
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
13: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.117 888 666

0: ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විසින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විසින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: සමහරු එන්නේ සද්ද අහලා.
2: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
1: Motor Show,
2: Lifestyle Expo,
1: Construction Expo,
2: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
1: අගෝස්තු 14 15

හැමතිස්ස මහාහයින් නොවිතරට මාව බලබලඉන්න ෆොටෝ එකක් වන්න හානේද අද මම ට්‍රීටි බර්ඩ් වගේ කියලා ලාෆිස්ස එක අය කිව්වා බලලා කියන්න කොහෙමද කියලා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: හිරගෙවල් දවයක් කෝටි එකහමාරට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා. පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් 6ක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් 4ක අලුත් අඩිය අසහ නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදීය. යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ 1948 එහෙම දන්නේ නැති යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: ගිරි ඔගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Cambiatu ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
9: ගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: Big big dinumai bonanza bonanza.
13: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේත් සර්හෝ, වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා.
17: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
16: මේ අවුරුද්දේ තාවා.
17: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
18: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
1: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
8: කුණුවටයි 0.4න් මේ කමුවට
9: FM. මම යන්න හදන්නේ. යන්න කලින් මට ලව් සොන්ග් එකක් ප්ලේ කරන්න ඕනේ වුණා. මොකද ගොඩාක් ආදරය කරන දෙන්නෙක් ඉන්නෝ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ අද බර්ත්ඩේ. චරිත් අජන්ත. එයා ඉන්නේ සවුත් කොරියාවල. එයාගේ ලස්සන ආදරණීය වයිෆ් සිතාරා. අද එයාගේ බර්ත්ඩේ. ජනම්දින් මුබාරක් සිතාරා. ඔයාට ගොඩාක් ආදරෙන් චරිත් විශ් කරන්න කිව්වා. කිස් එකක් ඉතින් එයාගේ

රටවල් දෙකකට වෙලා හිටියත් ආදරේ සුව විඳින චරිතයි ඇගේ වයිෆ්ටයි මම මගේ ආදරේ දෙනවා හැමදාම ඔදෙන ආදරෙන් ඉන්න ඕනේ හරිද අද වුණා හරි යවන්න වයිෆ්ට gift එකක් විදිහට සමහරලාට මේ වෙනකොට තැවල ඇත්තනේ හා ඊයටවත් මිස් කරන එකක් නෑ චරිත වයිෆ්ගේ බර්ත්ඩේ එහෙනම් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ හැමදාම මේ සින්දුව ඔයාලා දෙන්නට මගේ WhatsApp messages දාපු ඔක්කොටම මං එව්වා මගේ ෆොටෝ එකක් හෙට මං දෙකට එනකම් බල බල ඉන්න ආදරේ මං ආගේ සුදු කොච්චියා

0: यह था टॉप स्टोरी।
1: රත්මලානේ සයිමා ඇතුළු තුන්දෙනා දිවයිනට රැගිනේ. මැලේසියාවේදී අත්අඩංගුවටගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞශල්‍ය හෙවත් රත්මලානේ සයිමා ඇතුළු සැකකරුවන් තුන්දෙනා මෙරටට රැගෙන විත් තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ සියත වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-315 දරන ගුවන්යානයෙන් ඔවුන් පස්වරු 4:30 පමණ දිවයිනට රැගෙන බවයි. මැලේසියාවේදී අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් දිවයිනට රැගෙනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මැලේසියා බලාපිටත්ව ගියා. මෙතර ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන මෙතෙක් රැඳවුම් භාරයේ සිටි ඉෂාරා සෙව්වන් දිනමැත්තිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඇය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. දැන් විදේශ පුවතක්. ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාමසැලැස්ම ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊශ්‍රායල් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ හමා සංවිධානය සැබෑ ලෙසම සහ සම්පූර්ණයෙන්ම අවි ආයුධ අතහැර නිරායුධ වන තෙක් ගාසා තීරයෙන් කිසිදු ලෙසකින් ඊශ්‍රායල් හමුදා ඉවත් කර නොගන්නා බවයි. හමාස් සංවිධානයේ තර්ජන සම්පූර්ණයෙන් පිටු දකින තෙක් තමන් ගන්නා හමුදාමය ක්‍රියාමාර්ග අත් නොහරින බවද ඊශ්‍රායල් අග්‍රමාත්‍යවරයා සඳහන් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4 Enam patta chuntu sindu men radio jockey

0: Adang.
1: මොකද මගලෝ වෙලා තියෙන්නේ?
2: ඇයි
1: ප්‍රෝග්‍රමයක පටන් ගත්ත ගමන් ඈනුන් අරින්නේ?
2: ඉති අපි උද්‍යෝගයෙන් සම්බන්ධ වෙන්න ඕනේ ලෝකෙත් එක්ක. ඒකට මං ඈනුමක්
1: හවුඩි මංකලෝ.
2: හවුඩි
1: හවුඩි හවුඩි චාලි. දැන් අපි වන්නේ නෑ ඈනුන් අරින
2: හිටු
1: කියලා.
2: අද හිටු කියලා ඈනුන් අරින්න ඕන දවස.
1: ඒ කියන්නේ ඈනුන් කියපු ගමනුත් ඈන යනවා.
2: ඔව් අද හිටු කියලා ඈනුන් අරින්න ඕන දවසක්. අද ලෝකෙ හැමෝම
1: අද
2: ඈනුන් අරින්න ඕන දවසක්.
1: ඇයි ඒ?
2: අද තමයි ලෝක කම්මැලි දිනේ.
1: අනේ
2: අනේ
1: යන්නේ නද වැඩ කරන්න බෑ.
2: කරනවයි කයිතින් හැබල්කට ඉතින් කොහොමත් ඔයා උනන්දුවෙන් කරන්න. ඒක කොහොමද කම්බලි කමේනේ
1: අනේ
2: ඒ වදිවට අද සඳුද
1: කොහොමත්
2: කම්බලි දවස. අද මේ World Lazy Day.
1: Lazy Day
2: කියලා තමයි අගෝස්තු 10 වෙනි මෙහෙමයි දැන්
1: Lazy Day.
2: ඒ උඩට ලේසිත් නෑනේ. කම්මැලි වෙන එක ඔය කම්මැලි කියන එකට ඉංග්‍රීසියෙන් ලේසි ලේසි කිව්වට ලේසි වැඩක් නෙවෙයි කම්මැලි වෙන එක.
1: ඒකත් ලොකු වැඩක් නේද?
2: කම්මැලි වෙන එක කලාවක්නේ. දැන් ඔයා දැනගෙන හිටියේ නෑ නේද අගෝස්තු 10 ලෝක කම්මැලි දිනේ?
1: නෑ නෑ.
2: ඇයි ඔයා දැනන් හිටියේ නැත්තේ?
1: මට ඉතින් කම්මැලි ඔබ
2: හොයන්නේ. ඔයා දැනන් හිටියේ නැත්තේ ඔයා කම්මැලි. අනිත් අතට දැන් මේක මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එහෙම නම් කරපු දිනයක් නෙවෙයි
1: ඈ. කවුද මේක හදාගෙන තියෙන්නේ?
2: ඒක හදාගෙන තියෙන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. මොකද ඒක හදපු උන් මං හිතන්නේ හෙනම කම්මැලි. ඒක විස්තර මොකුත් අපිට
1: දීලා
2: නැහැ. ඒක හරි. දැන් සාමාන්‍යයෙන් මොකක්ද ලෝක පරිසර දිනේ?
1: දන්නවනේ.
2: මම ඉතින් ලෝක පරිසර සංවිධානය දන්න දහංගට සේරම දානවනේ ලෝක පරිසර දිනේදී.
1: මේකට විශේෂ කතාවක් තියෙනවා. එදා වෙච්ච දේවල් තියෙනවා.
2: එකක් තියෙනවා විශේෂ ඉවෙන්ට් ගණනාවක් කරනවා. මොකක් හරි හැම අවුරුද්ද තෝරාගත්ත තේමාවක් යටතේ මිනිස්සුන්ව දැනුවත් කිරීම
1: සිදු කරනවා. පාට වෙනස් කරනවා.
2: කම්මැලි උගොත ඔච්චරේ වද. ඉන්නේක අගෝස්තු 10 කම්මැලියන්ගේ දිනේ. ඇත්තද? අගෝස්තු 10 අපේ දවසද? ඕද අපි එදාට මොකද කරන්නේ? කම්මැලි වත් මොකක්
1: කරන්නේ?
2: කවුරුත් එහිඳ ඒ සම්බන්ධයෙන් කිසිම වැඩක් කරලා නෑ. ඒ සම්බන්ධයෙන් අපිව දැනුවත් කරලා නෑ.
1: මේ ඇයි කියලා හෝ
2: අපිත් ඉතින් මොකටද ඕකට ඕනවට වැඩිය හොයන්නේ? අපි ඇත්තටම ඒක ගැන හොයන්න නැතුව ඉන්නක තමයි ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ලොකුම සහයෝගය.
1: සහයෝගය සහ ඒක සමරනවා කියන්නේ
2: සමරනවා කියන්නේ නිකයි ඉන්නවට.
1: අම්මෝ එහෙම කියලා බෑ ඉතින්.
2: බෑ අද නිකයි බද මේ කම්මැලියක්. හවස අයවාර වෙනකම් අපිත් එක්ක අද කම්මැලිකම නිකන් ඉන්නෙන්න.
1: හැබැයි මෙහෙමයි ඉතින් කොච්චර කම්මැලිකම් තිබ්බත් මෙන්න මේ ටික කියන්න වෙනවා අපිට.
2: ඔව් ක්ලයින්ට් ලගේ බැඩුම් හදනවා.
1: මාලවේ පුංචි කාර් නිවස ගැන කියන්න ඕනේ. ඊට පස්සේ අපිට මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් විසින් සිදු කරන සර්ටිෆිකේට් කෝස් ඉන් වෙල්ත්
2: මැනේජ්මන්ට්.
1: හරි අන්නේ කෝස් එක ගැන විස්තර කියනවා. ඉතින් කම්මැලි
2: කම්මැලි කවයි කියනවා ඒවා. අද ලෝක කම්මැලි දිනේ.
1: හොඳ හොඳ ලාඩන් අනේ මකලෝ.
2: හොඳ හොඳ ලාඩන්
1: හැන්දෑ ජාවේ.
3: Mm.

0: අද ගැස්මට සියත
1: කිරිපත්කඩ රන් කෙරළ ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
3: සීයට සීය කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
4: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කොකෝෆ්‍රයි සතුටු රසය
6: ගෙනෙන කුඩේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076-56-76-78-4
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
10: ඉස්තරගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candyatu ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
11: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111-7888-666
12: Hari Giyye Hari Matanata Giyye Inda LOLC Eken Nilo Onnek Gatthi
13: Maath Hari Yanna Giyela Hari Tanata Me Anno
14: Ne LOLC Finance හරියන්න හරිම තැන
15: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: తిలకవర్ధన టెక్స్టైల్స్ సిరివోడ్ సామాజికన్ సదహా కాగిల్ స్వర్సితి వెతిన్ మెగావట్టం గోల్డీ చికెన్ సొసేజర్స్ వాల్యూ ప్యాక్ ఇత్రియ రూపాయల 270 ఫోండ్రే ఫ్యాట్ స్ప్రెడ్ ఇత్రియ రూపాయల 210 మంచి సూపర్ క్రీమ్ క్రక ఇత్రియ రూపాయల 40 హోమస్ సబన్ ఒరిజినల్ పహే ప్యాక్ ఇత్రియ రూపాయల 160 కాగిల్ స్వర్సితి
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් ටිකට් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
4: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද? ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 FM

0: 라당.
1: 샌디, 와드 කියන්න කම්මැලිකම කියලා කියන්නේ විශාල සම්පතක්.
2: අයියෝ, එහෙම කියන්නේ?
1: ඔයා හිතන්නේ මිනිස්සු කම්මැලි නොවුනනම්?
2: ඔව්.
1: අද මේ ඇවිල්ලා තියෙන තැනට මිනිස්සුන්ට එන්න බැරි වෙනවා.
2: මට තව ටිකක් පැහැදිලි කරන්න.
1: ඒකන කියන්නේ කියන දේ තේරුම් ගන්න කම්මැලි වෙලා බෑ. අනේ සංකීර්ණ දේවල් කියන්න එපා අප්පා, මට කම්මැලි අප්පා. ඔයා කල්පනා කරන්න,
2: මට ඔය හිතන්න
1: බෑ. ඒවා කියන්නේ ආරියාවගේ.
2: නියමට
1: පූර්ණ මන් දන්න ඌන වෙලා ගියා. පූර්ණ නගුණ්ඩ ඌන නගුණ. ලෝකෙ කම්මැලිකම කියන්නේ මේ ලෝකෙ ඉස්සරහට තල්ලු කරන බලවේගය. වාට එහෙම හිතෙන්නේ නැද්ද? ලෝකෙ හැම අලුත් දෙයක්ම හැදිලා තියෙන්නේ කාට හරි කම්මැලි හින්දානේ.
2: හරි හරි, මොකද දැන් අලුත් දෙ?
1: මගේ ඉස්සරම කාලේ මිනිස්සු
2: පයින් යන කම්මැලි හින්ද බයිසිකලේ හැදුවා.
1: අන්න හරි, ඒක තමයි මම කියන්නේ.
2: මිනිස්සු
1: බඩු උස්සගෙන ඉස්සර අපි හන්ට ගැදරස්ලානේ. අපි දඩයම් කරුවෝ සහ එකතු කරන්න කුජකර්මාන්තෙ පටන් ගන්න කලින් අපි එහෙම නීටි
2: දඩයම් කරා.
1: ඔව්, අපි ගිහිල්ලත් ගස්වල ගඩා ගෙඩි අහිඳගෙන එනවා. මැරිච්ච සත්තුන්ගේ ඔය කෑලි අරව මේවා, ඊට පස්සේ ඔය කොටි සිංහයෝ කාලා ඉතුරු වෙච්ච සත්තුන්ගේ කෑලි අරෙම ඕවා එකතු කරගෙන උස්සගෙන එන එකට කරන්න. කවුරු හරි සෙට් එකක් ඉඳලා තියෙනවා. ඒ මේ මේවා කරේ තියාගෙන පයින්නම් යන්න බෑ බම්, මට නම් කම්මැලි කියන්න කවුරු හරි ඉඳලා තියෙනවා. ඒ හින්දා තමයි මිනිස්සු කොටන් දෙකක් බිම පෙරලලා කොටන් දෙක උඩ ලෑල්ලක් දාලා ඒක උඩ බඩු ටික තියාගෙන කොටන් දෙක පෙරල පෙරල තල්ලු කර කර යන පළවෙනි සරල යන්ත්‍රය
2: නිපදවන්නේ.
1: එහෙම නැත්තම් හැමෝම කම්මැලි නෑ. ටක්ගල් කඩිසරව ඩැකිටලා කඩිසරව ගිහිල්ලා කඩිසරව එනවනම් තාමත් ඉතින් උදේට කඩිසරව නැගිටලා කඩිසරව ගිහිල්ලා කඩිසරව මස් ගාත ටික එකතු කරගෙන ඉන්න තමයි
2: වෙන්නේ.
1: හැබැයි කම්මැලිකම අපිව තල්ලු කරනවා තව අඩියක් ඉස්සරහට තියන්න.
2: ඒක
1: කම්මැලිකමේ ලොකුම තේරුම තමයි මම මේ කියන්නේ මෙලෝ වැඩක් කරන්න බැරි වැඩ නොකර සිටීමේ කම්මැලියාව ගැන නෙවෙයි.
2: නෙවෙයි නෙවෙයි.
1: කම්මැලිකම තමයි අපිව තල්ලු කරන්නේ මේ වැඩේ කරන්න මීට වැඩිය ලේසි විදිහක් නැද්ද කියලා හිතන් අපිව තල්ලු කරන්නේ කම්මැලිකම. ඒ කම්මැලිකම තමයි ලෝකේ අද අපි ඉති කොච්චර දේවල් හදලා තියෙනවද
2: නේද? දැනට ඉන්නේ
1: ඉන්න තැන ඉඳන් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්. කම්මැලි විදියට ඉඳගෙන අඩුවෙන් එෆර්ට් එක දාලා වැඩියෙන් වැඩ කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ. අපේ කම්මැලිකමට පින් සිද්ධ වෙන්න
2: අනිවාර්යෙන්
1: අරින්න සැන්ඩි ඈනුමක්.

0: සිංහගිරි ඔගස්ට් බොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිල පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්
3: සතුට රස ගුණ මුසුමන කැමවල රස සුරකින
2: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන් ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආසකරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: රත්තරන් නැදෙන ස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
8: Light, Water, Phone
7: විලට සහනය මෙන්න
9: CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 011 4700 388 388 CDB රන්නය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
10: තාත්තයාද කේක් කන්නවත් ආවේ නෑනේ
11: මට උන වගේ සේන
10: ලින්ක් පස් පංගුව බමු
11: සෑහෙන වෙලාවක් යයිනේ
10: මොන ගත්තත් ඇම්බුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
11: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
12: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
13: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
14: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
4: හොඳ ළමයා 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සත
0: අගෝස්තු 14-15-16 Havelock City Mall එකේදී Havelock City Mall My Happy Place
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96
17: 98.2

0: මැලි වෙලා බෑමකලෝ.
1: ඇයි කම්මලි වෙලා බෑ කියන්නේ?
0: සල්ලි හොයන්න ඕනි.
1: සල්ලි හොයන්න ඒකත් සල්ලි සල්ලිවා කැමති දේකට කම්මැලි වෙලා හරි කම්මැලි නැතුව කම්මැලි වෙලා සල්ලි හොයන්න පුළුවන් ඈ.
0: ගෙදරින් ඉඳන් නිකන් මම කැමති ෆෝන් එක ඔබෝබා සල්ලි හොයන්න නිකන් අර සමහර මිනිස්සු කියන්නේ ගෙදර හොම නිකන් ඉන්නකොට බැංකුව පැත්තට සල්ලි වැටෙන
1: කම්මැලි විදියක් හොයාගන්න
0: කියලා.
1: ඒ කියන කම්මැලිකම එන්ටර්ටේන් කරනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. ඇත්තටම තමන් හම්බ කරන සල්ලි ටික කොහරි ඉන්වෙස්ට් කරලා ඒක පැසිව් ඉන්කම් එකක් බවට පෙරලා ගැනීමම එක්තරා විදිහකට අපේ කම්මැලිකම එන්ටර්ටේන් කිරීමක්. ඒක වැරදි නෑ. හරි විදිය හොයාගෙන හරි විදියට ඒ වැඩේ කරන්න පුළුවන් නම් ඒක සාර්ථක ගමනක්.
0: කොහොමද ඉතින් අර හරි විදිය තමයි හොයාගන්න ඕනේ මකල.
1: හරි විදිය හොයාගන්න මූල්‍ය කළමනාකරණය ගැන හොඳ දැනුමක් හොඳ දැක්මක් ඔයාට තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාට
0: මගේ මූණ බැලුවම පේනවද එහෙම දැක්මක් තියෙනවා කියලා.
1: නෑ පේන්නේ නෑනේ. ඔයාගේ මූණ බැලුවම පේනවා එහෙම දැක්මක් කොටලා කොවන්නවත් අමාරුයි. ඒත් යාදෙන්නේ නෑ කියලා. ඒ ඉදන් තමයි ඔයාව අමතක කරලා මේ වෙලාවේ මේක අහගෙන ඉන්න පිටිසුට තමයි මේ පණිවිඩය කියන්නේ. හරි. ඔගොල්ලන්ට පුළුවන් හරියට උනන්දුනොත් දවස් 60කකින් මූල්‍යමය වශයෙන් බුද්ධිමතෙක් බවට පත්
0: වෙන්න. Yes.
1: හරි. මේකට ඔගොල්ලන්ට කරන්න තියෙන්නේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් ආයතනය විසින් මෙහෙවන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට ඇතුළත් වෙන එක. මේකෙදි මුදල් කළමනාකරණය, කොටස්වලදබල ආයෝජනය, දේපල ආයෝජනය, රන් ආයෝජනය, ව්‍යවසායකත්වය, ඔන්ලයින් ආදායම් මාර්ග වගේ කාරණා ගණනාවක් ගැන ප්‍රායෝගික පාඩම් 106කින් සමන්විත වෙනවා මේ කෝස් එක. රොෂාන් ප්‍රනාන්දු, ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු තමයි මේ කෝස් එක මෙහෙවන්නේ. අගෝස්තු 30 වැඩේ පටන් ගන්නවා. ඔයගලන්ට පුළුවන් මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න මෙන්න මේ නම්බර් එක ලියාගන්න. 077 11 77 465. 077 11 77 465. මේක තමයි හොට්ලයින් නම්බර් එක. මේකට කෝල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හවස 5:00-7:00 අතර වෙලාවේදී ඔයාට මේකට WhatsApp කරන්නත් පුළුවන්.
0: සමහර කම්මැලි මිනිස්සු ඉන්නවා මකලෝ, තමන්ගේ වාහනේ විකුණන්න පුදුම කම්මැලිකමක් නේ තියෙන්නේ. Facebook එකේ දාන්නේ නැහැ. තැන් තැන්වල ඔය බ්‍රෝකර්ලාට කියලා එහෙම විකුණන්න යන්නේ
1: නැහැ. සමහරු මේ Facebook එකේ එහෙම දාලා වාහනේ විකුණනවා කියලා කෝල් එනකොට ආස කරන්න කම්මැලි.
0: කම්මැලි.
1: ආස කරන්නේ
0: නැහැ. නෑ. අම්මෝ මම කම්මැලි මිනිස්සු ඉන්නවා.
1: සමහරු ඉන්නවා කෝල් කළාම ආන්සර් කරනවා. ආන්සර් කරලා මේ අපි හෙට එන්නද වාහනේ බාද?
0: අනේ
1: හෙටනම් එන්න එපා මට කම්මැලි.
0: වාහනේ විකුණ ගන්න ඒත් කම්මැලි. ඒගොල්ලන්ට තමයි ඉතින් ඇත්තටම මාළුවේ පුංචි ගානිවස කොච්චර වටිනවද. ඒගොල්ලෝ හොයාගන්නේ කම්මැලි මිනිස්සු ඉක්මනටම හොයාගන්නවා. ඉක්මනට වාහනේ විකුණ ගන්න හොඳ ක්‍රමයක්.
1: දැන් බලන්න ඒ වගේ කම්මැලි මිනිස්සු ඉන්න හින්දානේ මාළුවේ පුංචි ගානිවස වගේ සිරා තැනක් හැදිලා
0: තියෙන. අනිවාර්යෙන් ඉතින්
1: දෙකට වැඩි.
0: එතන වාහනේ දැම්ම මම කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඒ වාහනේ ගන්න කවුරු හරි ආවට පස්සේ ඒගොල්ලෝ කෝල් එකක් දෙනවා. ඒක නම් කම්මැලි කියන්න එපා. කෝල් එක ගන්නවට නැත්නම් වාහනේ හැමදාම මාළුවේ පුංචි කාර්නිවසති. ඒකෙන් හින්දා මේගොල්ලෝ කෝල් කරනවා, විස්තර අහනවා, ගණන් කතා කරගන්නවා. ඒ ටිකත් අපිට වාහන හිමිකරුවත් එක්කම කතා කරගන්න පුළුවන්. අනිත් එක අපි වාහනයක් විකුණන්න දානකොට මාළුවේ පුංචි කාර්නිවස ඒගොල්ලෝ ගන්නෙත් හොඳට චෙක් කරලා අපිට නිකන් කැඩිච්ච වාහන දාන්න බෑ.
1: එතන සාමාන්‍ය වාහනයක් විකුණන්න බාර ගන්නකොට මූලික තත්ත්ව පරීක්ෂාවක් කරනවා. ඊට පස්සේ කවුරු හරි වාහනේ ගන්න යන

0: ัง
1: චාලි සැන්ඩි ඔයාලා දන්නවද ලෝකෙට කොහොමද කියලා මේ ඩිෂ්වොෂර් එක හැදුනේ?
2: ආ හරි, මට හිතනවා නිකන් කම්මැලිකමේ ප්‍රතිඵලයක්.

0: මෙහෙනම් ලංකාවේ නම් එච්චරම ඩිස්පෝසර්ස් පාවිච්චියක් නෑ තාම. තාම මේ මන් දකින්නේ ගොඩක් ඉතින් භාජන සහ පිඟං කෝප්ප අතින් පයින් හොදනවා තමයි. අතින් පයින් කිව්වට පයින් හොදන්නෙත් නෑ කවුරුත් අතට. පයින් ගහන තරහ ගියා බිම තියලා පයින් ගන්න ඇති. හැබැයි හොදන්නේ අතින්. හැබැයි ටික ලෝක දියුණු රටවල ඩිෂ්වෂර් කියලා එකක් පාවිච්චි වෙනවා.
1: ජපානේ වගේ රටවල.
0: ජපානේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ ආදී ඉතින් රටවල ගොඩක් පාවිච්චි. ලංකාවේ තියෙනව නැත්තේ නෑ. හැබැයි අර මේක පොදු භාවිතාවට අවිල්ලා අපි හිතමු දැන් වොෂින් මැෂින් එක තරම් ඩිෂ්වෂර් එක පාවිච්චියට අවිල්ලා නෑ. විශ්වසයක හැදෙන්නෙත් ඔය අනිත් ගොඩක් ඒවා වගේ කම්මැලිකම හින්දා තමයි.
1: කම්මැලිකම හින්දා.
0: ඔව්, ජොසෆින් කොච්රාන්. ජොසෆින් කොච්රාන්ගේ කම්මැලිකමෙන් තමයි විශ්වසයක හැදෙන්නේ. යා මේක 1800 ගණන්වල 1880 ගණන්වල තමයි මෙයා මේ විශ්වසයක හදන්නේ. ඒ කියන්නේ හරි කරදරයි මේ පිඟං කෝප්ප හොදනවා කියන්නේ. කරදර හින්දම එයා හදනවා ඒ වෙනුවෙන් මැෂින් එකක් මේ එයාට වැඩේ කරගන්න. පස්සේ 1893 වෙනකොට ඒක වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් තැනට එයාම ඩිවලප් කරනවා. 1893 ලෝක වෙළඳ ප්‍රදර්ශනයේදී මේක ප්‍රදර්ශනයට තියලා ඊට පස්සේ ඉතින් කාලෙත් එක්ක ඒක සාමාන්‍ය ගෙදර දොරේ භාවිතා වෙන භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. බලන්න එක මිනිස්සෙකුට හිතෙනවා කද්ද මේ හැමදෑම මේ අතින් මේ පිඟං හොදන එකේ තේරුම. මේක කරන්න මීට වැඩිය ලේසි විදියක් නැත්. පිඟං හොදන්න මට යන වෙලාව මට ඉතුරු කරගන්න විදියක් නැද්ද? යකෝ අපරාධ පිඟං හොදෝදින්න වෙලාවේ මං කකුල් දෙක උඩ තියාගෙන හස දිහා බලගෙන
1: පොඩ්ඩක් නිදාගන්න.
0: ඒක මීට වඩා වේගෙන්, මීට වඩා හොඳට, මීට වඩා ලේසියෙන් කරගන්න විදියක් නැද්ද කියලා එයා කල්පනා
1: කරනවා.
0: කල්පනා කරලදී යා
1: මැෂින් එක හදුවා.
0: අන්තිමට යා එහෙම කරන්න පුළුවන් විදිහක් හොයාගන්න. මං කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපි අතින් වැඩ කරන්නේ හිටියේ ඉස්සරම.
1: ඔව්.
0: මිනිස්සු දන්න හැමදේම, කරන්න ඕන හැමදේම අතින් කළේ. ඊට පස්සේ අපි අතින් කරනවට වඩා කාර්යක්ෂමව මේක කරන්න, කාලය ඉතුරු කරගන්න හිතලා අපි ඒකට හැදුවා විවිධ උපකරණ. උපකරණ වලින් කර කර හිටියේක තව ටික කාලයක් යනකොට අපි යන්ත්‍ර බවට පත් කරගන්න.
1: හරි.
0: උපකරණ අතරතර අතින් කරන්න එපා. ඒ වෙනුවට අපි කෙලින්ම මැෂින් වලට වැඩේ බාර දුන්නා. ඊට පස්සේ ආවා ස්වයංක්‍රීය යන්ත්‍ර වලින් අපි වැඩ කරන්න පටන් ගත්තා.
1: නිකන් බොත්තම කොබන් විතරයි තියෙන්නේ.
0: ඔව්. ඒ කියන්නේ අපි හිතමු දැන් ස්වයංක්‍රීය යන්ත්‍රය ඇවිල්ලා ඒක තව පහසු කරමින් ඒවට රිමෝට් පවා. අපි ගෙදර ටීවී එක බලබල ඉන්නකොට ඉස්සර නම් අපේ ගෙවල් වල ඉන්න පුංචි ළමයි තමයි රිමෝට් එක.
1: පුතේ ගිහින් අර channel එක මාරු කරා.
0: කිව්වද පුතා ගිහින් දෙක දාන්න.
1: අර ටීවී එකේ තියෙන ගොබනෝ.
0: ඔව්, ටකස් බකස් ටකස් තුකස් දාන්න දාන්න තියෙන. ඊට පස්සේ ටිකක් කළා බලන්න ඔන්න ඇඩ් යනවා. මේ පුතේ ටකල් හතර ටකල් ඉති අරුදුවන. ඉල හතර දාන්න. ඊට පස්සේ ආවා
1: රිමෝට් එක.
0: අපි ඉඳගත්ත තැන ඉඳගෙන ඔබනවා.
1: එච්චරද?
0: ඊට පස්සේ දැන් අපි AI යුගය දක්වා ඇවිල්ලා තියෙනවා. මේ හැම දියුණුවක්ම අපිට ඇවිල්ලා තියෙන්නේ. අපි හැමතිස්සෙම කල්පනා කරනවා ඒ මීඩර ලේසි විදියට ඒ වarde බ්‍රේක් ගන්න බලලා.
1: ඒ වගේ දැන් පොල් ගානකට මෙහෙම බරස් ගාන්න වෙයි.
0: දිවි බරස් අපේ මාමගේ කොට හිරමනේ.
1: හැබැයි දැන් හම් පොල්.
0: දැන් මම පොල් ගෑවේ අල්ලකට බොත්තමක බලන්න. වැඩේ අර හිතන්නකෝ අපි ටීවී එකට රිමෝට් එක හදාගෙන රිමෝට් එකේ බොත්තම ඔබන්න කම්මැලි කමේ අපි ටීවී එකට වොයිස් ඇසිස්ටන්ට් හදාගත්තා. හිතන්න මොනතරම් පොඩි වැඩක් අපිට කරන්න දෙන්නේ. මෙහෙම කුටුවේ ඉඳගෙන රිමෝට් එක හැම එක ඇගිල්ල වැඩ කරද්දි ඒකට කම්මැලි හින්දා අපි හදලා දිනන වොයිස් ඇසිස්ටන්ට්.
1: ඒ අතින් ගත්තාම මිනිස්සු කියන්නේ පුදුම කම්මැලි ජාතියක්.
0: ඒකම තමයි අපේ දියුණුව. අපේ කම්මැලි කමට
1: ජය වේවා.
2: හද ගැස්මට සියත
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික් කතා කරන සත්තු, දුම්
4: පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජි ආ තේක බඩුවල ලස්සන
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
8: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාස සිංගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංගිරි ප්‍රදර්ශන ගරවලින් අගෝස්තු 15 දක්වා පමණයි. පර්ස්ගේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම Mastermind Roshan YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න අනාගතේ ගොඩනගන්න.
9: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න Pick Me Truck. නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
10: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: නමස්තේ.
13: නමස්තේ.
12: Indian vibe එකට ආදරය කරන හැමෝටමයි මේ invitation එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
11: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතා වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පොහොට්ටු මහලේකම් උසාවියට කංචිපාණිගේ ජාතියෙකුට මාලිගාවත්තේදී වෙඩි රත්නලානේ සයිමා ඇතුළු තුන්දෙනෙකු කටුනායකට සෙව්වන්දි රිමාන්ඩ් සජිත්ගෙන් අදත් චෝදනා
3: මේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කරයි කියන අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ නැහැ.
0: වැඩි විස්තර සවස 6:30 සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2

0: 라당.
1: 감멜리 감어
2: 감멜리 골라네.
1: 감멜리 감어 ගැන තව විස්තර කියන්න
2: එහෙම කවයක් තියෙනවද මකල? 감멜리 골라네 පොල් කටුව ගැන තිනේ මොකක් හරි එහෙම මොකක් හරි මම මතකයි ඉස්සර ඉගෙන ගත්තා
1: මතක තියාගන්න කම්මැලි වෙන්නේ ඉස්සර ඉගෙන ගත්තා ඉගෙන ගන්න වෙලාව එහෙම කම්මැලි කමේ මං හිටියේ මට මතක ඔච්චරයි
2: 감멜리 골라네 පොල් කටුව ගැන තිනේ පළයව
1: හිඟමනේ
2: ඊළඟට මතේ
1: ඊළඟට මන් දන්නේ ඔයාරේ කවි අරක්
2: හරි හරි එහෙම කවියක් තියෙනවා ඉතින් කම්මැලිකම ගැන
1: මගේ කම්මැලි කමට මට පද තුරයි මතකේ කවිය තුන පද කවියද කවුලි තුරා
2: ඕකේ
1: කම්මැලි කම ගැන තව උගත් දේවල් කියන්න තියෙනවා ඒ වුණාට මට ඔක්කොම කියන්න කම්මැලි මට සේරම කියන්න කම්මැලි
2: පුළුවන් තරම් කියනවා
1: ඉතින් පුළුවන් ටිකක් මං කියන්නම් ඔයාලට අහගෙන ඉන්න කම්බැලි ඇති පුළුවන් ටිකක් අල්ලගන්න මේක මාර වැඩක් තියෙන එක අපි සෑහෙන ඈත කාලෙක ඉඳන් සෑහෙන මහන්සි වෙලා විවිධ දේවල් හදලා තියෙනවා මේ අපිට නිකන් ඉන්න උදාහරණයක් හැටියට අපි පයින් යන්න අකමැති හින්දා වාහන හදලා තියෙනවා අපි පයින් යන්නේ නැහැ අපි යන්නේ වාහන
2: පඩිපෙලේ යන්න අකමැති හින්දා ලිෆ්ට් එක හදලා තියෙනවා
1: එස්කලේටර්
2: එක හදලා තියෙනවා
1: ඒ ඔක්කොම හදලා දැන් අපි පයින් යන්න වාහනේ හදාගෙන වාහනේ යනවා ඊට පස්සේ අපිට හිතෙනවා අඩේ අපි පයින් යන්නෙම නෑනේ කියලා අපි හදලා ට්‍රෙඩ්මිල් එක මෙයා කල්පනා කරන්නේ ඒක හරි මාන්නවිකයි නේද ඒක නේ අපි අපිට පයින් යන්න බැරි හින්දා අපි වාහනේ හදනවා වාහනේම යන හින්දා අපිට පයින් යන්න වෙලාවක් හම්බෙන්නේ නැති හින්දා
2: කඩ හදනවා
1: අපි ජිම් එකක් හදලා ජිම් එක ඇතුලේ හදනවා ට්‍රෙඩ්මිල් එක අපි ගෙදර ඉඳන් වාහනේ නැගලා මොකද අපි ජිම් එකට යන්න කම්මැලි පයින් එහෙනම් අපි ගෙදර ඉඳන් වාහනේ නැගලා ජිම් එකට ගිහිල්ලා ජිම් එකේ ට්‍රෙඩ්මිල් එකේ පයින් ගිහිල්ලා ඊට පස්සේ ආයි වාහනේ නැගලා ගෙදර
2: අන්න එතන තමයි ලස්සන
1: කැලමකට සෙන්ඩි අපි මේ නතර සමයේ තේරු වැද්ද
2: දැන් වැඩට යන එක නම් කමන්නේ කියමුකෝ වාහනේ ජිම් එකට යන්නත්
1: වාහනේ ගිහින් ජිම් එකේ ට්‍රෙඩ්මිල් එකේ පයින් දුවලා ආයි වාහනේ නැගලා ගෙදර අනේ මං
2: අයියෝ මොකද්ද මේ ජීවිතේ
1: මොකද්ද මේ අපි පඩිපෙළ නගින්න කම්මැලි කමට අපි හදලා තියෙනවා එස්කලේටර් පඩිපෙළේ අපි හිටගෙන ඉන්නවා පඩිපෙළ අපිවත් අරගෙන
2: නගිනවා
1: එහෙම කරලා මේකත් හදලා තවර්ලා ජිම් එක තියෙන තුන්වෙනි තට්ටුවේ අපි එස්කලේටර් එකේ තමයි ජිම් එකට යන්නේ අපි හිටගෙන ඉන්නවා එස්කලේටර් එක පියාඹන පඩිපෙළ අපිවත් අරගෙන ගාල උඩ තට්ටුවට යනවා අපි ගිහලා ජිම් එක ඇතුළට ජිම් එකේ ස්ටෙයා මැෂින් එක පදිනවා පඩිදගිනවා ඒක පදලා ආයි ඇවිල්ලා එස්කලේටර් එකේ හිටගෙන අනේ වන්ද අපිට අපේ කම්මැලිකම හරියට සමහර තැන්වලදී
2: මෝඩකම වගේ
1: ඔය ඒක හරියට ફોකස් කරගන්න බැරි වෙලා තියෙනවා අපි මේ කම්මැලිකමෙන් මොනවද කරන්නේ ඔන්න ඔබ වැටේ

0: වාහනයක් ගන්ඩ හොයනකොට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වාහන බලන්ඩ යන එක. ගහරිමේ ඔලුවට කරදර වැඩක්.
1: මන්නම් කැමති මගලෝ එක තැනකට ගිහිල්ලා නිදහසේ වාහනේ බල ආයි තව තැනකට යනවා කියනකොට නික.
0: ඔව් මේ ඔයා නම් වැඩිය කැමති
1: ලෝකෙ
0: විකුණන්න තියෙන වාහන ටික ඔයා ළඟට ඇවිල්ලා පෙන්නලා යනවා.
1: එහෙම
0: හිතන කට්ටිය ඉන්නේ විකුණන්න තියෙන වාහනේ මට ගෙදෙට්ට ඇවිල්ලා පෙන්නනවනම් ෂොක් කියලා. එහෙම වුන් වාහන ගන්න එපා. හරි. ඔය ඉන්න හැටි ඉන්න එකයි ඇත්තේ. හැබැයි ඇත්තටම වාහනයක් ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් යන්න මාළඹේ පුංචි කාර් නිවසට.
1: Yes yes යන්න යන්න. එතන ඉතින් වාහන තියෙනවා 400ක් විතර. ආයේ වෙන තැනකට යන්න ඕනේ නැහැ වාහනයක් බලන්න. මොකද ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක් තියෙනවා. ඒ ඒකකයට දාලා, ඒ කියන්නේ හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා. හොඳට වාහනේ එහා පැත්ත බලනවා, බිම බලනවා, උඩ යනවා. මම දකුණ හැම පැත්තම බල බල බල බල වාහනේ චෙක් කරනවා.
0: ඒක වාහනේ වාදේ.
1: වාහනේ විකුණන්න පුළුවන් නම් විතරයි දාන්නේ. ඉතින් ඒ වගේ වාහන 400ක් තමයි මාළඹ පුංචි කා නිවසේ තියෙන්නේ. අනිත් එක තමයි වාහනයක් ගන්න ගියාට පස්සේ ඒගොල්ලන්ගේ ලීසින් පාසුකම් තියෙනවා, තක්සේරු සේවා තියෙනවා, තවමනා තියෙන ඉන්ෂුරන්ස් පාසුකම් තියෙනවා. ඒ ටිකත් කරගෙන වාහනය අරගෙන ගෙදර එන්න. එච්චරයි
0: එච්චරයි
1: පුංචිකාර් නිවස වාහන උද්‍යානය පුංචිකාර් හන්දිය පුංචිකාර් පර්මාලවේ. වාහනයක් ගන්නත් ඉතින් සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕනේ මකලෝ. දැන් මේ අන තත්ත්වෙත් එක මට තේරෙන්නේ නැහැ මට හම් වෙන පඩිය මම කොහොමද ඉතුරු කරන්නේ. තව කොහේරි ඉන්වෙස්ට් කරන්න ඕනද, වාහනයක් ගන්න ඕනේ, රත්තරන් බට් ටිකක් ගන්න ඕනේ, ඉඩමක් ගන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, වෙඩින් එකක් ගන්න ඕනේ,
0: රටක් අල්ල ගන්න ඕනේ නැද්ද? මාර වැඩ ටිකක් දෙන්න දුවාට කරන්න දෙන්න.
1: ඇත්තට මාත් කල්පනා කරේ පුදුම වැඩ ගොඩක් දෙන්නේ.
0: අහල පහල දින පොඩි රටක් යටත් කරගන්න ඒ වගේ වැඩක් නැද්ද වැඩ ලිස්ට් එක?
1: මට කම්මැලි.
0: මේ ඔහොම අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරකට සල්ලි ඕනේ, සල්ලි ටිකක් එකතු කරලා මේක කරනවා, ඊට පස්සේ අරක විකුණලා මේක ගන්නවා වගේ හිතේ තින්නා ඉන්නවනේ. ඔය මෙලෝ දෙයක් කරගන්න. මූල්‍ය එහෙම නැත්තම් ධනය වක්කම කියන්නේ හරියට ඉගෙනගෙන කල්පනාකරණය කරන්න ඕන දෙයක්.
1: තිතටනේ
0: තිතට. අන්න ඒ වගේ දෙයක් ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න කරන තෝරා ගැනීමත් ඉතාම නිවැරදි තෝරා ගැනීමක් වෙන්න ඕනේ. හරියට නිකන් මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් වගේ, එහෙම නැත්නම් ડોક્ટર රොෂාන් ෆර්නෑන්ඩෝගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක වගේ හරි තෝරා ගැනීමක් කරන්න ඕනේ. මම මේක මේ හරි තෝරා ගැනීමක් කියලා කියන්නේ ડોક્ટર රොෂාන් ෆර්නෑන්ඩෝ කියලා කියන්නේ මේ ශේත්‍රයේ සම්මාන ලාභී. මාස්ටර් මයින්ඩ් රොෂාන් කියන YouTube නාලිකාව 2025 අවුරුද්දේ වසරේ හොඳම අධ්‍යාපනික යූටියුබ් නාලිකාවට සම්මාන දිනාගෙන තියෙනවා ඒෂියා මිරකල්ස් අවෝඩ් සෙරමනි එකේදී. ඊට පස්සේ මෝස්ට් ඉන්ස්පයරින් මෙන්ටර් ෆෝ යූත් ඔන්ටර්ප්‍රනර්ෂිප් ඇන් මයින්ඩ් සෙට් ලන්ඩන් බිස්නස් කවුන්සිල් එකෙන් තමයි මේ සම්මාන දීලා තියෙන්නේ. ඒකත් එයා දිනාගෙන තියෙනවා. අයිකොනික් අවෝඩ්ස් එකේ මූල්‍ය සහ ව්‍යවසායකත්වය පිළිබඳ ජනප්‍රියම යූටියුබ් නාලිකාව හැටියට එයාගේ යූටියුබ් එක සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් අහලින් පහලින් ලෝකෙ පුරා හැම තැනකින්ම මොකද්ද කියන්නේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා, ප්‍රූෆ් හම්බෙලා තියෙනවා ආචාර්ය රොෂාන් ප්‍රනාන්දුගේ මේ කෝස් එක හොඳයි කියලා. ඉතින් ඒ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේ දවස්වල අගෝස්තු 30 තමයි කෝස් එක පටන් ගන්න. 077-11-77-465 කෝල් එකක් දෙන්න. නැත්තම් හවස 5-7 අතර 077-11-77-465 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.
1: හම සහයයි විනාඩි 17යි දැන් වෙලාව.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192492 0.7192377.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: විදුලි
1: උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 350ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
11: නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
12: Matakada Singa Big Bonanza.
13: 60% discount karagena
12: me avudde thawa.
13: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
14: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
15: ඔබගේ ආයදුම් පත්‍රය මැතික තීක ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0816 500 500කට WhatsApp කරන්න.
16: Siyata Between Lady Miss World Sri Lanka 2026.
15: Title sponsor.
17: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දෙදු.
18: 98.2 98.4
19: දෙනම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි.

0: ัง
1: අම්මා මගලෝ දැනන් කම්මැලි දෙයක් මල
2: ගෙදරයන් ගෙදරයන් කලින් ගෙදරයන් කලින් කම්මැලි කමකට තව පොඩ්ඩක් මේ කම්මැලි කමෙන් කියලා යමු.
1: හරි.
2: ඔයා දන්නවද අපි ඉස්සෙල්ලා කතා වුණේ මේ අපි පයින් යන්න බැරුවට වාහනේ හදලා ඊට පස්සේ ඇවිදින්න ඕනාවට ට්‍රෙඩ්මිල් එකක් හදලා තියෙනවා.
1: Yes.
2: ඒ කියන්නේ අපි මේවා ගැන කොච්චර කම්මැලි විදිහට බලනවද කියනවනම් ඔයා දැකලා තියෙනවද අර මේ බඩ අඩු කරන බෙල්ට් එක? ඒ කියන්නේ ඒක මෙහෙම
1: දාගත්තාම
2: බෙල්ට් එක වයිබ්‍රේට් වෙනවා. අපි මොකක් කරන්න ඕනේ නැහැ. බෙල්ට් එක ඩ්‍රර් ගාලා වයිබ්‍රේට් වෙලා අපේ බඩ අඩුවේ කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ.
1: ඒ
2: කියන්නේ එක්සර්සයිස් කරන්න ව්‍යායාම කරන්න කම්මැලි. ඒ වෙනුවට අපි ඉඳගෙන ඉන්න ගමන් අපේ මසල් එක ව්‍යායාම කරවන මොකක් හරි හදන්න බැරිද කියලා එහෙම ඒවත් අපි හදාගෙන දෙන ඉතින් මෙහෙමයි මේ කම්මැලිකම කියන එක අපිව ලීඩ් කරනවා ඕන නැති දේවල් හදන්නත් අපිව ලීඩ් කරනවා හැබැයි ඒ වගේම
1: හොඳ සොයා ගැනීම වලටත්
2: වටිනා සොයා ගැනීම අපේ ප්‍රගමණයට අතිශයින් දායක වෙච්ච සොයා ගැනීම ගණනාවකට හේතු වෙලා තියෙන්නේ මේ කම්මැලිකම කියන එක. අනිත් එක තමයි ওই කම්මැලිකමට විරුද්ධව කියන අනිත් පැත්ත හිතන හුඟදෙනෙක් හිතන්න පුළුවන් මේ කම්මැලි වෙලා හරියන්නේ නැහැ මිනිහෙක් වුණාම බිසි වෙන්න ඕනේ
1: කියලා.
2: හැමතිස්සෙම
1: වැඩ කරන්න
2: ඕනේ. වලිගෙට ගිනි තිබ්බ හනුමන්ත වගේ වැඩ කර කර එහෙම දුවන්න ඕනේ මිනිහෙක් වුණාම කියලා. හැබැයි සාවධානව ලෝකෙ දිහා බැලුවොත් එහෙම පේනවා සැන්ඩි බිසි හැමෝම සාර්ථක නැහැ. කියන්නේ බිසි වීම සහ සාර්ථකත්වය අතර හැමතිස්සෙම සමාන සම්බන්ධයක් තියෙනවා කියලා පේන්න නැහැ.
1: සාර්ථක වුණ හැමෝමත්
2: නෑ. සමහරු ඇත්තටම ඉතාම ඉහළ සාර්ථකත්වයක් ළඟා කරගෙන තියෙන කට්ටිය තේරුමක් නැතුව හැම වෙලාවෙම බොරුවට බිසි වෙලා අපි කියන්නේ අර කඩදාසි ලිපේ දාලා වගේ අතට ගියා එතන ටග්ගාලා ටික් කළා ඊට පස්සේ ටග්ගාලා ලිපේ තියෙන කඩදාසිය ගන්න දිව්වා ඊට පස්සේ කේතලේ ලිපෙන් තිබ්බ ආයෙ දිව්වා තව පක්කර වැඩක් කළා කේතලේ බාන්න දිව්වා. එහෙම ගොඩක් ලෝකේ සාර්ථක වෙලා තියෙන මිනිස්සු විදිහක් හොයාගෙන තියෙනවා නිවි හැනේ වැඩ කරන්න. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරගෙන තියනවා වැඩ කරන කාලය වැඩි කරගන්නවට වඩා පොඩි කාලයයි වැඩේට දාන්නේ පොඩි එෆර්ට් එකයි දාන්නේ. හැබැයි ඒ දාන පොඩි එෆර්ට් එකෙන් ලොකු ප්‍රතිඵලයක් එන විදිහට එයා තමන්ගේ වැඩ ටික ස්ට්‍රක්චර් කරගෙන
1: තියෙනවා. අනිවාර්යයෙන්.
2: ඒක කරගන්නත් පොඩි කම්මැලිකමක් ඕනේ. හැමතිස්සෙම විවේකය හොයන්න ඕනේ. සාර්ථකත්වයේ රහස බිසි වීමම නෙවෙයි සමහර විට කාලය වඩා හොඳින් කලමනාකරණය කරගෙන ඔබේ කම්මැලිකමත් රැකගෙන ඔබේ විවේකයත් රැකගෙන වඩා හොඳ වැඩක් කරන්න කොහොමද කියලා හිතන්න.
1: දැන් කට්ටියන්න ලාඩන් එකේ කිව්වා මකලෝ කම්මැලි වෙන්න
2: කියලා. කම්මැලි වෙයන් කියලා කිව්වා. මම මෙතනම කාරක නවත් එකට බුදිය ගන්නවා. අපිට කියන්න නම් එපා. ඕවට උත්තර හොයන්නයි ඕවට උපදෙස් දෙන්නයි අපිට කම්මැලි.
1: අපි යනවා දැන් ඇති අප්ප කම්මැලි.
2: වං මක්කලෝ
1: මන් සන්නේ
2: යමන්තා.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම කෙරෙහි රජ්‍ය අවධානය. පොහොට්ටු මහලේ කමුසාවියට කංචිපාණිගේ ජාතියෙකුට මාලිගාවත්තේදී වෙඩි. සෙව්වන්දි රිමාන්ඩ්. උසස් පෙළ ප්‍රතිඵල වසර අවසානයට පෙර.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 011 887 666.
1: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේ කම්සාගර කාර්යවසම් මේ වන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් තිබෙනවා. සාගර කාර්යවසම් අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයකට අදාළවයි. සාගර කාර්යවසම් පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශ පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා. එම කාර්යංශයේ විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම, ජනාධිපතිවරයා මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මතයි. මේ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ එම ප්‍රකාශය.
4: වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නැහැ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවට.
1: මාලිගාවත්ත BCC පාලමාසන්නේ අද සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කරනු ලැබුවේ අද දහවල්. මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපාණි ඉම්රාන්ගේ ජාතියෙකු බව පරීක්ෂණවලදී අනාවරණ වුණා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටහස්සේ පැවසුවේ. වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 27ක් සිදුව තිබෙනවා. වෙඩිතැබීම්වලින් මියගිය සංඛ්‍යාව 17 දෙනෙක්. පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මැලේසියාවේදී අත්අඩංගුවටගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞශල්‍ය හෙවත් රත්මලානේ සයිමා ඇතුළු සැකකරුවන් 3 දෙනා අද පස්වරුවේ දිවයිනට රැගෙනු ලැබුවා. කටුනායක ගුවන්තොටුපළ සියත වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන් ඔවුන් පස්වරු 4:30 පමණ දිවයිනට රැගෙන ආ බවයි. අත්අඩංගුවටගත් ධනුෂ්ක කෞශල්‍ය හෙවත් රත්මලානේ සයිමා නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපාණි ඉම්රාන්ගේ සමීපතමයෙක්. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් සහ එරට පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් මෙරටට රැගෙනීම සඳහා මැලේසියා බලාපිටත්ව ගියේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු කණ්ඩායමක්. මේ අතර ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන මෙතෙක් රැඳුම් භාරයේ රඳවා සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ ඇය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කොළඹ අපරාධ කොට්ටහස්සේ විසින් සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද එහිදී පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. මේ අතර මද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබෙනවා. එම මෙහෙයුම් සභාව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්ුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මද්‍රව්‍ය පාලනය සහ ඇප ලබාදීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධනය කර දැනටමත් අවසන් අදීරේ පවතින අතර එය කඩිනමින් ගැසට් කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද එහිදී ප්‍රකාශයට පත් කළා.
5: ඉ
1: ඊශ්‍රායිල රැකියා සඳහා පිටත්වයාමට නොහැකිව විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක් වෙමින්.
5: මේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කරයි කියන අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ නැහැ. අපේ රටේ අපනයන ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය වෙන්නේ නැහැ. අපේ රටේ අපනයන වලට තිබෙන ගමනාන්තයන් වැඩි දියුණු වෙන්නේ නැහැ. අපේ රටට ඩොලර් රේණක වැඩි වෙන්නේ නැහැ. නැගද බලන්න විදේශ රැකියාවකට යන්න බැරුව වෙබ් එකේ ඉන්නවා. ඊශ්‍රායෙල් රැකියා යන අයගේ අර වෙබ් එකේ නාමලයකනේ 3500ක් ඉන්නවා යන්න බැරුව. මොකද මේ රජයේ කැමති 145 මාවතෙන් යවන්න. 104 මාවතෙන් නෙවෙයි.
1: සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා පොලිසිය ප්‍රමාණවත් පියවරගෙන ඇද්දැයි ගැටලුවක් පවතින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
6: පැත්තකින් සංවිධානාත්මක අපරාධ වැඩි වෙනවා. හැබැයි පොලිස්පතිවරයා හෝ පොලිසිය ඒව වළක්වන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවාද? හැබැයි තවත් පැත්තකින් පක්ෂයේ මහලේකම්වරයා සාගරකාරී වශයෙන් මහත්මයා ප්‍රකාශයක් කරාම ඉතාමත් වේගෙන් පරීක්ෂණ කටයුතු කරලා කටයුතු දෙන්නත් එන්න කියනවා.
1: ආණ්ඩුව ජනතා අපේක්ෂා ඉටු නොකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ කියා සිටි.
7: ඊයේ පෙරේද මං අහගෙන කියනවා 60,000කින් පඩි වැඩි කරගන්න. ඒ කිසිම දෙයක් ගන්න නැතුව ඒවා මහජන සුභසිද්ධිය වෙනුවෙන් යොදවනවා කියලා තමයි 105කට කිට්ටු පඩියක් ගන්න. අද ආණ්ඩුව කරන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ පැත්තකින් තියලා ආණ්ඩුව තියාගන්න ඕන දේවල් කරනවා මතක තියාගන්න.
1: ව්‍යවස්ථා සංශෝධන කෙනීමට ආණ්ඩුවට ජනවරමක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසුවේ.
8: එතකොට ජනවර්ම තියෙන්නේ ව්‍යවස්ථාවට පැලස්තර ගෙනල්ලා 2, 23, 24, 25 යන ආදීට තවත් සංශෝධන ගේන නෙවෙයි. ජනවර්ම තියෙන්නේ ව්‍යවස්ථාවක් ගෙන. එතකොට ජනවර්මට පිටුපාමින් තමයි මේ ව්‍යවස්ථාවට පැලස්තර ගේනවා නම් ගේන.
1: විපක්ෂය අවබෝධයෙන් තොරව ප්‍රකාශ කරන බවයි නියෝජ්‍ය මාත්‍ය එරංග ගුණසේකර කියා සිටියේ.
9: උදේට ඒගොල්ලන්ට නරක නරක හීන පේනවා. මොකද රෑට මං හිතන්නේ මේ හරියට නිින්ද යන්නේ නැහැ. ඒ නිසා උදේ නැගිට්ටට පස්සේ මයික් එකක් දැක්කට පස්සේ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අතට අහුනේ එක එක මගුල් කියවනවා. ඒ නිසා දැක්කනේ පොට්ටුවේ ලේකම් කියපු කතාවනේ.
1: ආණ්ඩුව සිදු කළ වංචා පිළිබඳ තොරතුරු විපක්ෂය සතුව පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළේ.
10: කන්ටේනර් 323 පන්නපු අය ඒ තොරතුරු විපක්ෂයේ සතුව තියෙන බව වුන් දන්නා. ගල්ලඟුරු නැව් 30ක් ගිලපු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ සියලු තොරතුරු අප සතුව තියෙනවා. ට්‍රයිඩන්ට් චෙම්පා එකෙක්, ටරන් ජොට් එක, පොටෙන්ෂියා එක කරපු ගණදෙන්න. අපි බලාගෙන ඉන්නවා මේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂමේ වාර්තාව එනකම්. සියල්ල හෙලි කරන්න. ගල්ලඟුරු නැව් 30. ඊළඟට ඩීසල් නැව් 2ක් ගිල්ලා. ඒ පිළිබඳ පැමිණිල්ලක් අපි කරලා තියෙනවා.
1: උසස් පෙළ විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 2532 අද ආරම්භ වුණා. මෙවර උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310 දිනෙක්. සැප්තැම්බර් මස 5 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ උසස් පෙළ ප්‍රතිඵල මෙම වසර අවසානයට පෙර නිකුත් කරන බවයි. ඊයේ පැවති පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් තුළ නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජෙනරාල් වරිය පැවසුවා.
11: ශිෂ්‍යත්ව විභාගයේ අගයීම් කටයුතු අගෝස්තු මාසයේ 20 වෙනිදා ආරම්භ වෙනවා. අගෝස්තු 25 වෙනිදා අගයීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කළ තිබෙනවා. ඒ අනුව විභාගයේ පවත්තා මාසයක් ඇතුළත ප්‍රතිඵල ලබා දීමට තමයි සැලසුම් කළ තිබෙන්නේ.
1: කෑගල්ල ප්‍රදේශයේ පාසලක එක් විභාග ශාලාවක සිසුන් සඳහා ප්‍රමාද වී පළමු ප්‍රශ්න පත්‍රය ලබා දුන් බවට චෝදනාවක් එල්ල වුණා. විභාගයට මුහුණ දුන් සිසුන් සඳහන් කළේ ප්‍රශ්න පත්‍රය තමන් වෙත ලබා දීමේ නියමිත වේලාව පෙරවරු 11:15 වුවද ගුරුවරුන් විසින් තමන් වෙත ප්‍රශ්න පත්‍රය ලබා දුන්නේ පෙරවරු 11:30 බවයි. තමන්ට නියමිත පැයක කාලය ලබා නොදී ප්‍රශ්න පත්‍රය 10:12:15 එකතු කළ බවද සිසුන් චෝදනා කළා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
11: ඒ පිළිබඳව කෑගල කලාප අධ්‍යාපන කාර්යාලය මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කළ තිබෙන්නේ.
1: නිසි පරිදි ගණනය කිරීම සිදු කළහොත් ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු ආනයනයේ පාඩුව මිලියන 14,000කට අධික බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා පවසනවා. ඔහු සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු භාවිතය හේතුවෙන් රුපියල් මිලියන 8,536ක අතිරේක විදුලිය මිලදී ගැනීමට සිදු ඇති බවයි.
12: අපේ කමිටුව හැමුවේ ලිඛිතව පෙන්වුවේ ජනවාරි 1 වෙනිදා ඉඳලා ජූනි මාසේ 30 වෙනිදා වෙනකම් මිලියන 8,536ක අතිරේක විදුලිය මිලදී ගැනීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ පාඩුව. අත්ත වශයෙන්ම මේ බාල ගල්ලංගුරු නිසා කිලෝ කැලරි 5900 උත්පාදනය නොවීමෙන් ඉඟවන විදුලිය ෆර්නස් සහ ඩීසල් ඔයිල් තියෙන බලාගාරවල මිලදීගෙන තියෙන්නේ. එතකොට ඩීසල් ලීටරයක අත්ත ගාන රුපියල් 700 ගාණක්. නමුත් දැනට මාකට් ප්‍රයිස් එක අනුව තමයි මේක හදලා තියෙන්නේ. ඒ අනුව දැනට මාකට් එකේ තියෙන මිල අනුව තමයි 8536. එතකොට අත්ත වශයෙන්ම ඒකේ ගාණ හැදෙන්න ඕන රුපියල් 700 ගාණට තියෙන අත්ත ගාණ අනුව. එහෙම බැලුවොත් එහෙම ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් 12 දක්වා මේක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව මිලියන 14,000කට අධික ප්‍රමාණයක පාඩුවක් මේකේ තියෙනවා.
1: පසුගිය සමයේදී මෙරටට ආනයනය කළ ගල්ලංගුරු ප්‍රමිතියෙන් තොර බව අවස්ථා කිහිපයකදී අනාවරණ වීම හේතුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවද ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා 2025-2026 වාරයේදී සිදු කළ ගල්ලඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් විශේෂ විගණන වාර්තාවක් නිකුත් කළේ 2026 අප්‍රියල් මස මුල් භාගයේදී. ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු ආනයනය හේතුවෙන් සිදු ඇති ඇස්තමේන්තුගත අලාභය රුපියල් මිලියන 2,237.7 ලෙස එම වාර්තාව මගින් අනාවරණ කරනු ලැබුවා. මේ අතර බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ මේ වන විට රට තුළ කිසිදු ගල්ලඟුරු හිඟයක් නොමැති බවයි. ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් තවත් ගල්ලඟුරු නෞකාවක් හරවා යැවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
13: විදුලි සැපයීමට අවශ්‍ය වන ගල්ලඟුරු සැප්තැම්බර් මාසයේ පළවෙනි සතිය දක්වා ප්‍රමාණවත්ව තියෙනවා. විශේෂයෙන් අර හදිසි මිලදී ගැනීමවලදී ලබාගත් නැව් පහෙන් පස්වන නැව ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් නිසා නැවත හරවා යැව්වා. ඒ අය පොරොන්දු වෙලා තියෙනවා අගෝස්තු මාසේ 28 වෙනකොට හරවා යැවූ ප්‍රතික්ෂේප වූ නැව් වෙනුවට වෙනත් නැවක් අරගෙන එනවා කියලා. එතකොට ඒකත් ලැබුණන් පස්සේ අපිට ගල්ලඟුරු වල ගැටලුවක් පවතින්නේ නැහැ.
1: මේ අතර ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම මේ වන විට පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි ලබාගෙන තිබෙනවා. ගල්ලඟුරු සමාගමේ හිටපු සාමාන්‍ය අධිකාරී නාමල් හේවගේ ඇතුළු කිහිප දෙනෙකුගෙන් අද ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. ලබන මාසයේදී ගොවීන් සමග අනුරාධපුරයේ වටලන බව රජරට පොදුජන ගොවි එකමුතුව පවසනවා. එහි සභාපති කේ විජේවීර සඳහන් කළේ විසදහා නිශ්චිත මිලක් ලබා දිය යුතු බවයි.
14: දැන් කරන්න ඕන දේ දැන් කරන්න ඕන. එක හෙට කරලා වැඩක් නෑ මාත්‍යෝ. හෙට කරාම ගොවියා බඩගින්නේ මැරෙනවා. නාමල් කරුණාරත්න ඊයේ කියන කතාව ඇතුලේ සමස්ත කුෂිකර්මයෙන්ම අගාධයට ඇදලා මේ වැඩපිළිවෙලක් නැති නායකයෝ බවට ඔයගොල්ලෝ පත් වෙලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා ලබන කන්නට මේ කන්නේ ප්‍රශ්න ඇදගෙන යන්න එපා. සැප්තැම්බර් මාසේ වෙනකොට විශාල ගොවි ජනකායක් එක්ක අනුරාධපුර නගරේ වටලලා මේ ප්‍රශ්නේ විසඳන්න එනවා. එදාට නාමල් කරුණාරත් නැවතුමෝ උත්තර දෙන්න බලාගෙන ඉන්න ඔබතුමා.
1: මේ වන විට වී අලවි මණ්ඩලය මිලදීගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 23,000ක්. වී ගබඩා 100කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා විවෘතයි. ගොවීන් මුහුණ පා සිටින ගැටලු රැසක් ලබන කන්නේ වන විට විසඳාගත හැකිවනු ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
15: ඔය කියන්නේ 90-80 කියලා කියන්නේ ගොවියා ප්‍රමිතියෙන් තොරවි, ඒ කියන්නේ 114 දක්වා තෙතබර ඉවත් කරපු නැතිවි. එතකොට ඒවා 120ට කවුරුත් ගන්න නැහැ, රජය ගන්නෙත් නැහැනේ. දැන් මේ අවුරුද්දේ ඩයර් 50ක් අපි හයිකරන්න සල්සුම් කරලා තියෙනවා රජයේ විතර ලක්ෂ 5000ක් වෙන් කරලා තියෙනවා ඒ වෙනුවෙන්. එතකොට ඉදිරි කාලය තුල තවත් අපි ඩයර් සවි කරනවා. ඒ අනුව ගොවි ජනතාවට වීතික වේලා ගැනීමට අදාළ පහසුකම් ලැබෙනවා. අපි හිතනවා ලබන කන්නේ අස්සුණු නෙලනකොට මේ තියෙන ගැටලු සැලකුතු ප්‍රමාණයක් නිරාකරණය කරන්න පුළුවන්.
1: මේ අතර මෙරට ප්‍රධාන ජලාශවල සමස්ත ජලධාරිතාව 36.3% මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශවල ජලධාරිතාව

0: of the town.
1: මනමේ සිංහබාහුවගේ නාට්‍යත් එක්ක ලංකාවේ වේදිකාවේ අලුත් යුගයක් පටන් ගත්ත
2: මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ 30 වෙනි ගුණානුස්මරණ වෙනුවෙන් විශේෂ වැඩක් සංවිධානය වෙනවා.
3: ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ.
1: අපිට ඒ ගැන විස්තර කිව්වේ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය.
4: සරච්චන්ද්‍ර මහත්මයා නැති වෙලා මේ අගෝස්තු 16 වෙනිදා අවුරුදු 30ක් වෙනවා. ඒක මොක් කරගෙන අවුරුද්දකට සැරයක් අඩු මිලකට නාට්‍ය පෙන්වනවා. ඒ පාර දවස් 10ක් අපි මේව කරනවා බොරැල්ලේ YMB එකේ.
2: කවුද මේ වැඩේට උදව් කරන්නේ?
4: මම වැඩිම මගේ නළුලිලිය තමයි වැදගත්. මේ නළුලිලිය තමයි සරච්චන්ද්‍ර මහත්තයාගේ නළුලිලිය තියෙන සරච්චන්ද්‍ර මහත්තයා හරියට නඩු කරනවා. මට පළ කරනවා ඒගොල්ලන්ගේ උනන්දු උත්සාහය තමයි මේ දිගටම යන්නේ.
1: මොන වගේ නාට්‍යද බලන්න පුළුවන්?
4: මනේ මේ සිංහබාහු, මහාසාර, එදවගේ මෙලවව කදාවරු, හස්තිකාන්ත මන්තරේ, වෙල්ලුවෙන් කියලා හොඳ ලස්සන නාට්‍යයක් සරච්චන්ද්‍ර මහත්තයාගේ. ඒක මම ඒ විදිහටම හරි ගත්තා තියෙනවා.
2: අගෝස්තු 16 ඉඳන් 25 වෙනකම් අවස 6:45 බොරැල්ල YMBA හෝල් එකේ තමයි මේ වැඩේ තියෙන්නේ.
0: Talk of the town.
2: මේ අගෝස්තු මාසේ මියුසික් ඉන්ඩස්ට්‍රියකට සර්ප්‍රයිස් සීසන් එකක් වෙනවා කියලා තමයි බිල්බෝඩ් එක කියන්නේ.
1: Normally album එකක් එන්න කලින් මාස ගණන් ටීසර්ස්, ට්‍රැක් ලිස්ට්, ට්‍රේලර්ස් රිලීස් කරන එක තමයි ආටිස්ට්ලගේ පුරුද්ද වෙලා තිබ්බේ.
2: හැබැයි දැන් ඒ ගේම් එක වෙනස් වෙලා බිල්බෝඩ් එකට අනුව මේ මාසේ ලෝකේ ෆේමස් ආටිස්ට්ලා තමන්ගේ අලුත් ඇල්බම් කිසිම ලොකු අනවුස්මන්ට් එකක් නැතුව ඕනම වෙලාවක රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
1: ලැටින් මියුසික් ඉන්ඩස්ට්‍රියකෙත් කාරෝල් හී වගේ සුපර්ස්ටාර්ස්ලා මේ විදිහට සර්ප්‍රයිස් ඇල්බම් රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
2: ෆෑන්ස්ලා අතර එක පාර වෛරල් වේව් එකක් හදන්න මේ වැඩේ කරනවා කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.
5: හද ගැස්මට සියත.
6: සමහරු මේ නිසා ප්‍රධාන වේල් තුනට අමතරව තව අමතර වේල් කිහිපයක්ම ආහාර ගන්නවා. මේ විදිහට නිතර නිතර බඩගිනි වීමට ඔබට හේතු කිහිපයක්ම තියෙන පුළුවන්. ඒ අතර දියවැඩියා වැනි රෝගී තත්ත්වයනුත් තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව පවතින හෝමෝන තත්ත්වයන් වල ඇතිවන වෙනස් වීම නිසා ගැස්ට්‍රයිටිස්, ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වැනි රෝගී තත්ත්වයනුත් ඊට අමතරව යම් මානසික රෝගී තත්ත්වයනුත් ඔබ දැනටමත් ගන්න යම් ඖෂධ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔබට මේ ආකාරයෙන් නිතර නිතර බඩගිනි ඇති වෙනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මේ තත්ත්වය නොසලකා හැරීමෙන් සිරුරේ බර වැඩිවීමත් ඊට අමතරව වෙනත් යම් රෝගාබාධ නිසා ඇති වෙන සංකූලතාවයනුත් ඇති වෙන්න පුළුවන්.
7: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
8: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
12: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි, අයිවා, ෂාප්, LMG තේක්ක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
11: යාගේ නම සීතා. සීතා මට කෑගස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
12: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: Big big dinumai bonanza bonanza
15: සතිපතා ස්කූල්

0: දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේත සර්හෝ විකල්පවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: නමස්තේ.
3: නමස්තේ.
2: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
5: කොහොමද තරහ?
6: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: සමහරු එන්නේ සද්ද ඇහලා.
10: තව සමහරු එන්නේ සුවඳට.
9: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
10: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ.
11: Down South එන්න ඕනේ.
10: Go International Expo 2026.
12: Motor Show,
10: Lifestyle Expo,
12: Construction Expo,
10: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
12: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
10: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM.
13: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
14: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ
15: නැහැ.
13: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
14: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
13: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
16: අවිසා වේලට 98.4

රාත්‍රී 7යි විනාඩි 9යි. ඔන්න ඔයා බලන් හිටිය ආදරණීය පෑදක. වීකෙන්ඩ් එක කොහොමද ඉතින්? වීකෙන්ඩ් එක විතරක් නෙවෙයි. අද දවසෙත් ඔයා අලුත් විදිහට පැද ගොඩක් පටන් ගන්න ඇති. නැත්නම් ඩිලේ වෙලා තිබ්බ දේවල් ආයෙම හරියට කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඇති. ජීවත් වෙද්දී අපිට ගොඩාක් දේවල් කරන්න වෙනවනේ නේද? ඒ අස්සෙම කෙනෙක්ගේ හිතේ ආදරයක් ඇතිවෙන්නෙත් නිදහසේ ඉද්දි විතරක්ම නෙමෙයි. ගොඩාක් රෂ් එකේ ඉද්දී, ගොඩාක් වැඩවලට ෆෝකස් කරගෙන ඉද්දී, එකපාර එක ඉංගියකින් එක හිනාවකින් කෙනෙක්ගේ හිතේ ආදරේ ඇතිවෙන්නත් පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔයත් එහෙමද? ආදරය මේ ලෝකේ මං හිතන විදිහට ගොඩක් සින්දු, කවි, පොත්, කතා, ආදරේ දුක ගැන වගේම සතුටු ආදරයක් ගැනත් ඕන තරම් ලියවිලා ඇති. හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සාර්ථක ජීවිතයක් වගේම හොඳ ලස්සන විශ්වසනීය ආදරයක් ලබන්න. හීන ගොඩාක් ඇති මේ ලෝකේ ඔයාට. තනියම නෙමෙයි, එයත් එක්ක හැබෑ කරගන්න, එහෙම නේද? එන්න ආදරයේ රසතැන්, ආදරයේ ආදරණීය මතක, ආදරයේ අනාගතය, මේ හැම දෙයක්ම ආදරය. ආදරේ නම් කියන්න පරක්කු වෙන්න එපා. ආදරේ නම් ලියන්න පරක්කු වෙන්නත් එපා. ආදරේ නම් හිනා වෙලා ඉන්න අමතක කරන්නත් එපා. හොඳද? පැය දෙකක් තියෙනවා විශ්මිතයි ඔයාටයි ආදරේ ගැන විතරක්ම කතා කරන්න. අහන් ඉන්න ගමන් මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා.

0: සියතාදරයක් අහන් ඉන්න වෙලාව රාත්‍රී 7:15.
1: හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ගෝවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
3: වියලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා 120 මදි කියලා කියන.
4: අද ගෝවියට කර කියා ගන්න දෙයක් නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඇතුලේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉන්නවා, එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඉන්නවා.
6: ඒක බය වෙලා තියෙන. ඒක මරු කියවන. එක දවසක්වත් අහිංසක මිනිසුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕකෝ.
7: පචමදිවට හොරු ඉන්න ආණ්ඩුව
8: එල්ලයට හරියට පහර දෙමින් යනවා.
1: සෑම දිනකම උදෑසන 6:00 ඉතිහ 10:00 12:00 සවස 6:00 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
10: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
13: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
14: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
17: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
18: අවන්ස් ටිකෙන් ටික පේ.
19: සිරිවෝඩ් සමාජිකයන් සදහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි. දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගෙල්ස් ෆුඩ් සිටි.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
3: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
4: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: una da su du kotigena e disney
1: danen anna සතියේ දවස් වල හවස දෙකට
2: theater hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: theater tele dipaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සම්මතන ඇති සම්මත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත TV තුලින්.

හතයි විනාඩි 29යි. කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. මං හරි අකමැති ආදරය ගැන කතා කරන්න. ආදරය කියන වචනෙටත් මං වෛර කරනවා. එහෙම කෙනෙක්ට හිතෙද්දී තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ලෝකෙ මං කතා කරන්න කැමැතිම මාතෘකාව, අහන්න කැමැතිම වචනය, හිතන්න කැමැතිම කතාව අපේ ආදරේ කතාව කියලා. දන්නවද, කොච්චර රිද්දුවත් මිනිස්සු දැනුණු කෙනාට නොසෑහෙන්න ආදරේ කළා. ඒක හිතලා වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන්. එයා දන්නෙත් නෑ එයා කියන දේවල් වලට අපේ හිත කොච්චර රිදෙනවද කියලා. හැබැයි කොච්චර අපේ හිත රිදුනත් මිනිස්සු අපිට කෙනෙක්ව දැනුනොත්, ඒක කෙනාට ආදරේ හිතුනොත්, ඒක හිතුණා විතරක්ම නෙමෙයි, ඒක අපේ මුළු ආත්මෙම කරගන්න පටන් ගන්නවා. අපි නොසෑහෙන්න ආදරේ කරනවා. සමහරක් විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අත්හැරීමත් ආදරේද කියලා, බලන් ඉන්න එකත් ආදරේද කියලා. ඒ හැමදේම පැත්තකින් තියලා එක තැනක ඔළුව නතර වුණොත් හිතේ තියාගන්න ඔයාගේ මතක ගොඩාක් ඇති. කොච්චර වුණත් මේ මතක සුන්දරයි නේද කියලා හිතන ඒ හැම මතකයක්ම හිතේ තියාගෙන සතුටින් ජීවත් වෙන්න දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නව නේද? තව දෙයක් තමයි, හොඳට තේරුම් අරන් ඉන්න දෙයක් තමයි, ඇත්තම ආදරය කියන්නේ හැමතාම තමන්ලගින් බලෙන් තියාගෙන ඉන්නේ නැතිව සැනසීමේ ආදරය කරන්න, සැනසීම ජීවත් වෙන්න නිදහස ලබා දෙන එක. කොහේ කොතන කොහොම හිටියත් සතුටින් ඉන්නක තමයි වැදගත්. මං හරිද? කොච්චර රිද්දුවත් මිනිස්සු දැනුණ කෙනාට නොසෑහෙන්න ආදරය කරා. ඔබටත් ඇති ගොඩාක් දේවල් මේ ගැන ලියන්නනේ. 0711 98 2 98 4 අපේ වට්සප් නම්බකට හරි ආදරේ කවුන්සියත FM අපේ ෆේස්බුක් පේජ් එක පැත්තට ඇවිත් ඔබට දැනෙන දේ 9ට කලින් ලියන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඉනවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
19: real mapat experience එකකට නැල්වත්ත බට
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
3: satutrasa gunamus vena kemala rasa surakena
1: kufray rbd poltel hata wasarakata wedi vishwasen
14: mulu pawulatama mage ganatama oba asa karana sappa nindaka soya medewa evith yanne enna valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
10: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena bajaj vigo electric 3 roda rataya david peeris e mobility wetin 0114700550
6: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
9: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
13: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
19: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
15: සමහරු එන්නේ සද්ද අහලා.
4: තව සමහරු එන්නේ සුවඳට.
15: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
4: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
8: Down South in the morning.
4: Go International Expo 2026.
16: Motor Show,
4: Lifestyle Expo,
16: Construction Expo,
4: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
16: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
4: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
17: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

දරාගන්න බැරි විදිහට ආදරේ දීලා, හිතාගන්න බැරි වෙලාවක හිතාගන්නවත් බැරි විදිහකට අතරමං කරලා දාත්තේ, මිනිස්සු අඳන්නේ නැතුව වෙන මොනා කරන්නද? මෙහෙමයි, දෙයක් වුණොත් ඒ වෙලාව ඔයාට අඳන්න ඕනේ නම් අඳන්න. මං කියන්නේ අඳන්න නැතුව ඉන්න, ඔහොම හැසිරෙන්න ඕනේ නෑ. කන්න බැරි වෙයි, බඩ පිරිලා වගේ දැනෙයි, වෙන මුකුත් හිතෙන්නේ නැහැ. අඳනවම තමයි. මොකද ඔයා පන වගේ ආදරේ කරලා කරලා මතක ගොඩාක් එක්ක ගොඩාක් දුරාවට පස්සේ එහෙම වුණොත් ඒ දේ හිර කරගෙන ඉන්න එපා. ඔයා ගොඩාක් ආදරේ කළා නම් ඔයාගේ ළඟින් ඔයාටම දැනෙන විදිහට ජීවත් වුණා නම් එක පාරටම දේවල් නැතුව ගියොත් ඇත්ත ඔයා ගොඩක් වැටෙන්න පුළුවන්. හැබැයි මේක තමයි ජීවිතේ. ඒ වැටෙන කෙනාටම තමයි ආයෙ නැගිටින්න ශක්තිය එයා ළඟම තියෙන්නේ. පණ අරගෙන ආදරේ කරලා දාලා යන්න සමහරක් අයට පුළුවන් වුණාට, ආදරණීය හිතකට ඒ දේ කරන්න කොහොමටවත් බැහැ. සමහරක් විට ආදරේ කහන් ඉන්න ඔයා මේ වෙලාවේ ඔය වගේ දේවල් ගොඩාක් එක්ක ජීවිතේ සටන් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි දන්නවද, මේ ලෝකේ ලස්සනම හදවත තියෙන්නේ ඔයාට. ඉතින් පරක්කු වෙලා හරි ඔයා ළඟට වසන්තය එනවා එනවා එනවා එනවාමයි. අද මට කතා කරන්න හිතුනේ කොච්චර ඍතුවත් මිනිස්සු දැනුණ කෙනාට නොසෑහෙන්න ආතරේ කළා. අවංකවම නේද? එහෙම කියද්දී අපේ මාලි ලියලා තියෙන WhatsApp එකට මැසේජ් එකක් මෙන්න මේ විදිහට. විඳපු ආතරේ සුන්දර මතක සටහන්, දුක සතුට, පෑරුණු හදකැස්ම, ඒ හැම දෙයටම ලං වෙන්න මටත් හොරෙන් පුරුදු කළේ සියත ඔයා ළමයි කියලා. මන්නම් කියන්නේ ලස්සන දේවල් කවමදාක්වත් අමතක කරන්න එපා. හැබැයි හිත පෑරෙන දෙයක් තියෙනවා නම් කරුණා කරලා ඒ දේ අත්හරින්න අපි පුරුදු වෙමු. යන්න හදන්නේ අද රේකවුන් සියත FM අපේ Facebook page එකට. කොච්චර රිද්දුවත් මිනිස්සු දැනුණ කෙනාව එකෙනාට නොසෑහෙන්න ආතරේ කළා. ඉසුරු මංචනායක ලියනවා, ඊයත් අතත් හෙටත් ආතරේ කරන අය පණ නැහැ කෙන ආතරේ කරනවා. අයිතියක් නොදැනෙන, වටිනාකමක් නොදෙන අයත් ඒ අස්සේ තනි වෙලා දුක් විඳිනවා. ඔව්, ආදරේ එහෙමයි. රිදෙන්න රිදෙන්න වැඩිපුර ආදරේ දැනෙන, රිද්දෙන කෙනාට නොදැනෙන ඒ ආදරේ. චමිල තරංග කියනවා, කොච්චර රිද්දුනත් පිච්චුනත් පිච්චි පිච්චි හිතට දැනුන ආදරේ කරන එයාව නේද කියලා. ඇත්ත ඉතින්, එක්කෙනෙක්ට මේ විදිහට අපි ආදරේ කරද්දී අපිට ඕනේ යාවම විතරයි. අපි ජීවත් වෙන්නේ ඒ මතක එක්ක විතරයි. හැබැයි ජීවිතේ වෙලාවක් ලැබුණොත් ඔයාට ඔයාගේ වටිනාකම තවත් දැනගෙන ජීවත් වෙන්න එකට දෙපාරක් හිතන්න එපා. එතන සිත ආදරේ කහන් ඉන්න වෙලාව රාත්‍රී 7:56.

0: රාත්‍රී 7යි විනාඩි 56යි.
1: හද ගැස්මට සියත. සියත පත්තරේ විතසා.
2: හිරගෙවල් දවයක් කෝටි එකහමාරට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා. පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් 6ක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් 4ක අලුත් වැඩිය අසන් නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදී. යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ 1948 එහෙම දන්නේ නැති යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ.
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: සිංගිරි ඕගස් මොනන්සා, Samsung, Hisense, Panasonic, Kambi අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 15 දක්වා පමණ
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
10: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බුරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නා. Double decker, double delight, double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ girl friends ල දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
11: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිමලාරේ චාප්කාරේ.
1: තිලක වර්ධන textiles. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
12: කිරිපත්කඩ රන් කෙරළ ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
13: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකට කෙනෙක්.
13: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2 කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
13: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
14: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
12: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
14: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
12: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
14: දිනන ක්‍රිකට් නම්

රාත්‍රී 8යි විනාඩි 11යි. නුඹ තරං වෙන කෙනෙක් මං ගැන කොහොමද දන්නේ? ඔයා තරං මට ආදරය කරපු කෙනෙක් තව කොහෙද ඉන්නේ? ඔයාගෙන් තරං ආදරේ ලැබුණු කෙනෙක් මේ ලෝකේ තව ඉන්නවද? ආදරේ මිනිස්සුන්ට ඕනේ. නිදහසේ ජීවත් වෙන්න වගේම තමයි ලස්සන ආදරයක් එක්ක එමනසුන්ගේ ජීවිතේ ගමන ලස්සනට යන්න. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයා මට නිකම්ම මතකයක් නෙවෙයි, මතක වෙන්න හේතුවක්. මතක කියන්නේම කාලෙත් එක්ක ටිකින් ටික අපි ළඟින් ඈත් වෙලා ගිය දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා කාලෙ ගියත් අඩු නොවෙන, පරණ වෙන්නේ නැති ලස්සන හැඟීමක්, ඒ වගේම සුන්දර මතකයක්. දවස් ගණන් හම් වෙලා කතා කරලා හිනා වෙලා නිකම්ම ඉවර වෙච්ච කතාවක් නෙවෙයි. එහෙම ආදර කතා ඕන තරම් මේ ලෝකෙ තියෙනවා. මට පේන්න තියෙනවා, මට ඇහෙන්න තියෙනවා එහෙම ආදර කතාවක් ඔයා ළඟත් ඇති. මොකද කෙනෙක් මට කිව්වා ආදරයට සීමාවක් නැහැ කියලා. එන්න සියත ආදරයක හංග ඉන්න දෙවනි පය රෑ 9 වෙනකන් ඔයාට වෙලාව තියෙනවා. ආදරේ රසතන් වගේම ඔයා කැමති දේවල් කැමති විදිහට විශ්මිතක බෙදා ගන්න. හැබැයි අකමැති නම් මැසේජස් එවන්න එපා. අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාන්න. ආදරේට සීමාවක් නෑලුනේ.

0: දැන් වෙලා රාත්‍රී 8යි විනාඩි 16යි.
1: හද ගැස්මට සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
5: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
7: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
8: අයිබෝවන්, මම අනදු ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
5: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0.716 516 501 WhatsApp කරන්න.
7: සියත Between Lady Miss World Sri Lanka 2026.
5: Title sponsor.
9: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිවි.
10: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්.
13: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත TV තුලින්.

රාත්‍රී 8:00 විනාඩි 28යි දැන් වෙලාව. WhatsApp messages වලට කලින් දෙයක් කියන්න ඕනේ ඔයාට. හිතරේ දිලනම් ඉන්නේ. ඒකන වැඩේ හිතන්න එපා. හැබැයි ඔයා ගොඩක් දුකින් නම් ඉන්නේ. අඬන්න ඕනේ නම් අඬන්න. හිනා වෙන්න ඕනේ නම් හිනා වෙන්න. මොකද ගොඩක් සතුටින් ඉන්නා වගේම ගොඩක් දුකින් හිටපු අයට ලස්සනට ලියන්න පුළුවන්. එහෙම නේද? ආදරය කරනා වගේම තමයි ආදරණීය හිතවලට වචන ලස්සනට ගලපන්න පුළුවන්. කොච්චර රිද්දුවත් මිනිස්සු දැනුණ කෙනාට නොසෑහෙන්න ආදරය කළා. එහෙම කියද්දී අපේ චකත් ඉතින් වෙනද වගේම මතක් වෙන්නේ මට ලියන්නනේ මං ගැන ලියන්න. චකත් කියලා තියෙනවා, ජීවිතේ ලස්සන තැන් මතක් කරන රාත්‍රියේ ආදරේ සුවඳ ලොවට දැනෙන මේ රාත්‍රියේ සිහින ලොවට එක මොහොතින් කැඳවාගෙන යාත්‍රියේ විශ්මි ඔයා සඳක් වෙලා පායයි මේ රාත්‍රියේ සියත ආදරේක. ඔව්, විශ්මිට දෙන මේ ආදරයට ගොඩක් ස්තුතියි ජගත්. එතකොට ඔයා හන්දින්න KTH. හොඳයි හොඳයි, බොහොම ස්තුතියි KTH. එතකොට සති එකහමාරකට පස්සේ මං හරිනම් නේ ඉෂූ ලියනවා මෙන්න මේ විදිහට. මොන තරම් කල් ගෙවුනත් දන්නවද, ඔයා කියන මනුස්සයව මට තවමත් අමතක කරන්න බැරි වුණා. අවුරුදුම කීයක්ද? ඉස්සර ඔයා කාව ගෙවපු තවස්, අපි කතා කරපු දේවල්, අපේ බලාපොරොත්තු, මේ සේරම මම අත සපුර ගන්නවා. ඒත් එතන ඔයා වෙනුවට වෙන කෙනෙක් නතර වෙලා. ඔයාගේ හිනාව, ඔයාගේ ආදරණීය වැළඳ ගැනීම, ඔය සීතල ඇඟිලිවල තිබුණු සැනසීම මට අතත් මතකයි. සසරේ කවදම හරි මුණ ගැහෙයි නේද? එතාටවත් මාවත් තරගන්න එපා හොඳද කියලා තමයි ඉෂූ ලියලා තියෙන්නේ. අපි හැමෝටම එක එක විදිහ මතක තියෙනවා. හැබැයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මනස නිදහස්ව ආදරය කරන්න. මනස නිදහස්ව ආදරේ විඳින්න. ආදරේ නම් කියන්න එකපාර අත්හරින්න එපා. කතා කරලා ඉන්න. මොකද හැමදේටම විසඳුමක් තියෙන්නත් පුළුවන්.

0: turn 98.2 and 98.4.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
4: සමහරු එන්නේ සද්ද අහලා.
5: තව සමහරු එන්නේ සුවඳට.
4: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
5: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
6: Motor Show,
5: Lifestyle Expo,
6: Construction Expo,
5: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
6: අගෝස්තු 14-15 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී
5: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

රාත්‍රී 8යි විනාඩි 46යි දැන් වෙලාව. කෙනෙක් ගැන අපිට හිතුනොත්, කෙනෙක්ට ආදරේ දැනුනොත්, ඒ කෙනා ගැන විශ්වාසයක් ඇති වුනොත්, ඒ කෙනා හින්දා ජීවිත නාස හිතුනොත්, මේ ලෝකෙ ඉන්න හැම ආදරණීය හිතක්ම ගොඩාක් සතුටින් ඉඳි. එහෙම නේද? මොකද ආදරේ ලබන්න, ආදරේ කරන්න ඔයා සුදුසුයි. හැබැයි අදට මට ආදරේ ගැන කතා කරන්න වෙලාව තමයි දැන් ඉවර වෙන්නේ. චන්ද්‍රාන්ට කියලා තියෙනවා පුළුවන් නම් මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා. මට අද වෙලාව මදිනේ. මං හෙට ට්‍රයි කරන්නම්. හැබැයි සියතහගෙන හිටියොත් ඊළඟ පැයේ හරි ඊට පස්සේ පැයේ හරි අනිවාර්යයෙන්ම ඔහුගේ සින්දුවක් ඔයාට අහන්න ලැබෙනවාමයි. ඒක පොරොන්දුවක්. මාත් ඔයාට ගොඩක් ආදරේ. ස්තුතියි හැමතාමත් ආදරේ කාගෙන ඉඳලා මැසේජ් එකක් දානවට. එතකොට තව කට්ටියට ප්‍රශ්න තියෙනවනේ. අපි සින්දුවක් ඉල්ලුවොත් තමයි දෙන්නේ නැත්තේ. අහන් ඉන්නවා මැසේජස් එවලා චුට්ටක් අනිත් මැසේජස් එක්කව පහලට ගියේ කමම්ම චුට්ටක් ඉතින් ඩිලේ වෙනා රීඩ් කරන්න. එතකොට ඩිලීට් එවරිවන් කරගන්නවා මැසේජස්. ඒව ඉතින් මං ගණන් ගන්නේ නෑ ඉතින්. මොකද ඔයා බලාපොරොත්තු වෙන වෙලාවේ ඔයාට රිප්ලයි එකක් ඇවිත් නෑනේ. ඔයාගේ පැත්තෙන් ඔයා හරි. හැබැයි මගේ පැත්තෙන් මමත් හරි. හරි හරි අපි මෙහෙම නිතින් සින්දු ප්ලේ කරන්නේ. දැන් හිතන්නකෝ ඒ ආටිස්ගෙම සින්දුවක් මේ පැයේ ප්ලේ කරනවා. ඔයා ඉල්ලන්නේ ඊළඟ පැයේ. එතකොට අර ආටිස් රිපීට් වෙන්නේ නැති වෙන්න ලස්සනට තමයි ප්ලේ කරන්නේ. හැබැයි ඔයා සින්දුවක් ඉල්ලුවොත් ඒක හොඳට අපිට මතකේ තියාගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් දවසක පුළුවන් නම් එවෙලෙම හරි අනිවාර්යෙන් ප්ලේ කරනවා. ස්තුතියි හැමදාමත් සිත ආදරයක අහන් ඉන්නවට. පැහැදිලි කිරීම අදට අවසන්. ආයෙත් හිතෙයි ආදරය ගැන කතා කරන්න, ඒ ලස්සන ගැන කතා කරන්න. විශ්මි යනවා හෙට රෑ 7 වෙද්දි. තව කට්ටියකට මං ගැන තව ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නවලටත් උත්තර ඒ දෙවලුත් හෙට කියන්න.

0: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
1: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
2: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හැන්ඩි ඉර බහැගෙන යන සිසිල ගලන හැන්දෑව.
4: රාස්සිකේ අවුව වැටිලා.
3: ඒ වැටිච්ච රාස්සිකේ අවුව ටිකක් ඇහිඳගෙන. වැටිලා කියලා කිව්ව රාස්සිට කිව්වද?
4: වැටිලා කියලා.
3: මත්තන්ද තු යද්ද? ඔයත් ඔහොමයි රාස්සි වගේ වයි ඔය යන යන මොනහරි වට්ටගෙන යනවා රේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74 සිංහගිරි august bonanza samsung hisense panasonic cambia තුල සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
8: big big dinumai bonanza bonanza
9: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් big racer හෝ big lighter වල ඇති escort dunkier 23:43 දැන්ම sms කර දවටනේ ළඟ තබා ගන්න
10: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන
6: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
10: අසල් වෙසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
6: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
10: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මන්නම් හිතන්නේ නැහැ.
11: දකින හිින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
6: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: හද ගැස්මට සියත.
1: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩියතුල් ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
2: Hi, I'm Shania, foreign campus.

0: Anna, da su duko tigena e Disney.
1: Denin Anna. Sati etavasla havas dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
11: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
12: අයිබෝවන් මම අනදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
13: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0.716 516 500 WhatsApp කරන්න.
11: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
14: ටයිටල් ස්පොන්සර්.
15: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්න. බිග් ට්වින් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
8: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: අනුග්‍රහය
1: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
2: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
11: ඕනම කැම temperature කරගන්නට නියම බටල්වත්ත බට.
12: Realme Pat experience එකකට නැල්වත්ත බට.
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
14: satutu rasaguna musvena kemala rasa surakena
15: coco fry rbd poltel hata wasarakata wedi vishwasen
16: mulu pawulatama mage ganatama oba asa karana sappa nindaka soya vedivo evith yanne enna valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
17: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena bajaj vigo electric 3 roda rataya david piris e mobility wetin 0114700550
18: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමක් අමතන්න 0115880400 එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
19: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
20: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
21: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
22: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න අගෝස්තු 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්
23: සමහරු එන්නේ සද්ද අහලා.
24: තව සමහරු එන්නේ සුවඳට.
25: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
24: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
26: Motor Show,
24: Lifestyle Expo,
26: Construction Expo,
24: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
26: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
24: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
27: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM
28: 98.2 98.4 දිව

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 50යි. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: හිරගෙවල් දවයක් කෝටි එකහමාරට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා. පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් 6ක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් 4ක අලුත් අඩිය අසහ නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදී. යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ 1948 එහෙම දන්නේ නැති යන්ත්‍ර මිලදී අරන්
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: හැන්දි ඉර බහැගෙන යන සිසිල ගලන හැන්දෑව.
7: රාස්සිකේ අවුව වැටිලා.
6: ඒ වැටිච්ච රාස්සිකේ අවුව ටිකක් ඇහිඳගෙන. වැටිලා කියලා කිව්ව රාස්සිට කිව්වද?
7: වැටිලා.
6: රාස්සි වගේ වයෝ යන යන මොනහරි වට්ටගෙන යනවා රේ. පොඩි කාලෙම මොලේ වට්ටගෙන.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874. සිංහගිරි ඕගස් මොනන්සා, Samsung, Hisense, Panasonic, Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM

0: අපේ ග්‍රවුන්් එක අපෙන් දිනු මුදුරගන්න ලේසි වෙන්නේ නෑ.
1: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරග දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය.
0: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
1: දිනන ක්‍රිකට් නම්

ගීතයයි. මම ගායන ශිල්පියෙක්. ඒ වගේම සංගීතය අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කෙනෙක්. තවත් පැත්තකින් මට සිංදු ලියන්නත් පුළුවන්. මම අවුරුදු 47ක් පමණ ඔබත් එක්ක මේ සංගීත ශාස්ත්‍රයේ ඔබගේ ගායන ශිල්පියෙක් හැටියට ඉන්නවා. ඉතින් රෑ 10යි ගී 10යි එක්ක එකතු වෙන මම ඔබ ආදරය කරන චන්ද්‍රසේන හෙට්ටිය ආරච්චි. මම තෝරන 10 වෙනි ගීතය තමයි මිල්ටන් මල්වාරච්චි මහත්මයා ගායනා කරපු, අපි පුංචි කාලේ අහපු මේ ගීතය තවමත් මගේ කනේ රැවදෙනවා. එදා ඉඳන් මේ ගීතය මම ගොඩක් ආදරේ කරා. පියාපත් සලා මම ඔබ සොයා මිරයේ, නව අතන මගේ ඔබේ හද තුලයි සොඳරේ. දැන් මේ ගීතවල ඇත්තටම පුදුම රසයක් තියෙන්නේ. මේ රසය නිසා මේ ගීත හැමදාම තරුණ භාවයට පත් වෙනවා. ඒ ගීතයේ තියෙන සංගීත රසය, පද්‍ය රසය සහ ගායන රසය, මේ තුනම එකතු වෙලා මිල්ටන් මල්වාරච්චි මහත්මයා ගායනා කරපු සුන්දර ගීතයක් මේක. මම මේ ගීතය ඉස්සෙල්ලාම ඇහුවේ මගේ පුංචිම කාලේ. එතකොට මට අවුරුදු 8ක් විතර ඇති. හැබැයි කාලයක් යනකොට මේ ගීතේ තේරුම දැනගත්තට පස්සේ මගේ යාළුවන් ඇවිල්ලා මට කියනවා, මේ ගීතේ හරි ලස්සනයි, මේ ගීතයේ තියෙන අද්දකින් මමත් විඳලා තියෙනවා කියලා. එයාලගේ ආදර සම්බන්ධකම් එක එකතුච්ච දේවල්. ඉතින් කොහොම නමුත් මට මේ ගැන

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: මීළඟට මන් තෝරගත්ත ගීතය කරුණාරත්න දියුල්ගනි මහත්මයාගේ ගීතය. අපේ ආදරණීය ගායන ශිල්පියෙක්, බොහොම සුන්දර කටහඬක් තියෙන ලස්සන නිර්මාණ ඔබට ඉදිරිපත් කරන ගායන ශිල්පියෙක් තමයි කරුණාරත්න දියුල්ගනි කියන්නේ. ඉතින් එතුමා ගායනා කරපු ගීත ගුණක් තියෙනවා. මේ තුලින් ආස ගීතයක් තමයි ඔබ මා හමුවන මේ ඉර හඳයට කියන ගීතය. මම මේ ගීතය ගොඩක් ආදරය කරනවා. මොකද මම මේ ගීතය මගේ ගෙදරදී මම තනියම සින්දු කියනකොට, කැරක එක දාගෙන එහෙම සින්දු කියනකොට, සහ මම පුහුණුවීම් කරන අවස්ථාවලත් මම මේ ගීතය මුමුණනවා. ඉතින් අපි හමු මේ ගීතය ඔබ මා හමුවන මේ ඉර හඳයට.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: ඊළඟට තෝරගන්න ගීතයත් බොහොම ලස්සන ගීතයක්. මේ ගීතය ගොඩක් පෙම්බැන්දෙත් ඒ කාලේ. මේ ගීතය තියෙන චිත්‍රපටය ජනක සහ මංජු ෆිල්ම් එකේ ගීතයක්. මේ ගීතය ගායනා කරේ ටීම් ජයරත් මහත්මයා. මේකේ ලස්සන කතාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ගීතය හොයාගන්න අහන්න යන්න මේ චිත්‍රපටය බලන්න යන්න මට පුදුම ආසාවක් තිබුණා. හැබැයි මගේ අතේ එදා මට මුදල් තිබුණේ නැහැ. ඒ කියන්නේ චිත්‍රපටය බලන්න 155ක් තමයි ඕනේ. ඉතින් 155ක් නැතුව මං ඇවිද හිටියා. හවස වෙනකල්ම හිටියා. 155 හොයාගන්න බැරුව නම් මම මොකද දන්නවද කිරුවේ? ගෙදර තුනක් පුවක් ගහ නැග්ගා. පුවක් ගහට බඩ ගාගෙන නැගලා කොහොම හරි ඒක ගහේ මිදලා පුවක් ඉත දෙකක් කඩාගත්තා. එట్లా ඒ දෙක විකුණලා 155ක් අරගෙන තමයි මේ ජනක සහ මංජු කියන චිත්‍රපටය නරඹන්න ගියේ. හැබැයි එදා මේ ගීතය අහලා මං හරි සතුටක් ලැබුවා. ඊට පස්සේ නැවත නැවතත් මම මේ ගීතය අහන්න ඕන හින්දා චිත්‍රපටය කීප පාරක් නරඹුවා. ඒ කෝමා පෙතු ඔබේ

0: විමසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
1: අඩන්නේයි සුදු මැණිකේ. අපිට ජීවිතයේ සුදු මැණිකලා කොතරම් හම්බෙලා ඇද්ද? ඒ වගේම මම නම් අඬලා නැහැ සුදු මැණිකලා හින්දා. මං අඬපු එකම මැණික තමයි මගේ දෝණි. මගේ සුදු මැණික එයා විවාහ වෙලා එයා කැනඩාවට ගියා. ඉතින් එදා මට හරි දුක දැනුණා. හැබැයි සුදු මැණිකලා අපිට කොච්චරක් ඉන්නවද කියලා මං කිව්වේ ඒකයි. ආදරේ පැත්තෙන් සුදු මැණිකලා ඉන්නවා. හැබැයි ඒවා අපිට ගලප ගන්නවත් බැරි වුණා, ගලප ගත්තෙත් නැහැ. හැබැයි මට සුදු මැණිකක් හම්බුණා. එදා ඉඳලා මං සුදු මැණිකත් එක්ක තව ජීවත් වෙනවා. ඒ සුදු මැණික දීපු මැණිකක් තමයි මගේ දෝණි. ඉතින් මේ ගීතේ ආදරය කරේ ඇත්තටම මේ සුදු මැණික කියන කතන්දරය නිසා තමයි. හැබැයි මම පුංචි කාලේදී මේ ගීතය අහගත්තේ මේ ගීතයේ තියෙන ශබ්ද රසය. මේක මේ හින්දි තනුවක්. මේ හින්දි තනුව බොහොම රසවත්. කෙනෙකුට හදවතට දැනෙනවා. අහගෙන ඉන්න පුළුවන්. දැන් ජෝතිපාල මහත්මයා තමයි අපි ආදරණීය ගාන ශිල්පියා තමයි මේ ගීතය ගායනා කරේ. හැබැයි එයා ඒ තනුවට කිසිම හානියක් නොවන විදිහට සහ ඒ සංගීතය කරපු සංගීත අධ්‍යක්ෂවරු ඒ නිර්මාණයට ලොකු ගෞරවයක් දීලා තියෙනවා. හින්දුස්ථානි සංගීතය වුණත් බොහොම ලස්සනට අපේ කට්ටිය එකතු වෙලා මේ වැඩේ හොඳට කරලා තියෙනවා. බොහොම සුන්දර ගීතයක් අඬන්නේයි සුදු මැණිකේ කියන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුන්දුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: සිතින් ඇදලා තියෙනවද? මගේ හිතින් නම් ඇදල නෑ කවුරුවත්. සිතින් ඇදගත් එක්කෙනා ළඟ තමයි දැන් ඉන්නේ. බොහොම ලස්සන ගීතයක් මේක. මේ චන්ද්‍රසේන ආරච්චි අපේ ආදරණීය ගායන ශිල්පියා ගායනා කරපු සිතින් නදිනවා කියන ගීතය. මේ ගීතයට, මේ තනුවට, මේ සංගීතයට, පද රචනයට මං හරි කැමතියි. හේතුව මේ ගායන ශිල්පියාගේ හඬ පෞරුෂය බොහොම හරි ලයන්විතයි. කෙනෙකුගේ හදවතට සමීප වෙන හඬක් තියෙන. ඒ වගේ මේ ගීතයේ එයාගේ හඬේ පොඩි ලසර නැලවිල්ලක් තියෙනවා. උස් පහත් කිරිල්ලක් තියෙනවා. මේ කර්තව්‍ය හැම ගායකකුටම කරන්න බෑ. කෙරෙන්නේ නෑ. කරන්න උත්සාහ කළත් කරන්නත් බෑ. ඒක එක්කෙනාට ආවේනික වෙච්ච ශෛලි තියෙනවා හඬේ. ඉතින් ඒ අතින් චන්දන ලියනාච්චි කියන්නේ කාලාන්තරයක් මේ රටේ පැවතෙන, ඉදිරිටත් පවතින බොහොම සුන්දර ගායන ශිල්පියෙක්. ගායපු ගාපු හැම ගීතයක්ම බොහොම ජනප්‍රිය වුණා. ඉස්සරහටත් එහෙම වෙයි. ඉතින් සිතින් නදිනවා ආපසු යන්න නොදී අපි හමු චන්දනගේ සිතින් නදිනවා ආපසු යන්න නොදී
1: අංක 6.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: දැන් ඊළඟට තෝරගත්ත ගීතයත් බොහොම ලස්සන ගීතයක්. ඉස්සර වගේමයි. ඉස්සර මතක් වෙනවනේ අපිට අපි වෙච්ච සිද්ධි ඉස්සර කාලේ. ඉතින් මේ ඉස්සර කාලේ වෙච්ච සිද්ධි ඔබටත් ආදාළයි, මටත් ආදාළයි. අපි හැමෝටම ඉස්සර කාලේ ලොකු ලොකු සිදුවීම් තියෙනවා. ඉතින් මේ ගීතය අහනකොටත් ඔබට මතක් වෙයි ඉස්සර කාලේ ඔබට වෙච්ච දේවල්, ආදරය කරපු දේවල්, ආදරෙන් පැරදිච්ච දේවල්. ඈ මේ ගීතය පද රචනය කරේ පන්දුල ජයසිංහ, ලංකාවේ ජනප්‍රිය ගී පද රචකයෙක්. ලස්සන පද රචනාවක්. හැබැයි මේකට එකතුන ලස්සන හඬක්. ඒ අපේ සෝම්සිරි මැදගෙදර අයියාගේ සමකාලීනය. ඉතින් ඔහුගේ හඬත් ඔහුගේ ගීතත් අද ලංකාවේ ඉහළටම තියෙනවා. ගයපු හැම ගීතයක්ම ජනප්‍රිය වුණා. මේ ගීතයට ගොඩක් ඇලුම් කරේ මොකද අපි බෙල්ලොඩ්ඩවල ඉගෙන ගන්න කාලේ ඩිප්ලෝමා පාඨමාලාවක් අපි හදාරනකොට මම සෝම්සිරි අයියා, එතකොට චන්ද්‍රලේඛණගේ මේ ඔක්කොම හැමෝම හිටියා මෙතන. ඉතින් මේ සෝම්සිරි අයියා මේ ගීතය මට ඇවිල්ලා ගායනා කරලා පෙන්නුවා. චන්ද්‍රේ මල්ලි මම සරත්දල්ලි මහත්තයාට කියලා ලස්සන මෙල්ඩියක් හදාගත්තා කියලා මට අහන්න දුන්න ගීතය. ඒ අහන්න දීපු දවසේ ඇත්තටම අපේ ජීවිතේ අපි ගියා ආපස්සට, අපේ මේ අතීතෙට ගියා. අතීතයේ අපේ හිතවන්තුට වෙච්ච සිදුවීම් මාලාවක් මට මේ තුලින් දැක්කා. ඉතින් ඒ දැකපු දේවල් ටිකක් එක ගත්තාම ඇත්තටම මේ ගීතේ මටත් මේ වගේ දෙයක් නොවුණත් මටත් පුදුම ආදරයක් ඇති වුණා එදා. ඉතින් ඒ ආදරේ නිසා හැමදාමත් මම මේ ගීතේට ආදරේ. ඉතින් ඉස්සර බැඳිටම කාටද අමතක කරන්න පුළුවන්? ඔබටත් බෑ, මටත් බෑ, අපි කාටවත් බෑ. ඒක හදවත පතුලේ කොතනක හෝ අමතක කරන්න හැදුවත් ඒක ඇතුලේ තියෙනවා, චුට්ටක් හරි ඉතිරිලා තියෙනවා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: ඔබ අහලා ඇති ලංකාවේ හිටපු ලස්සනම සිංදු කියපු තවත් ගායන ශිල්පියෙක් අද ඔවුන් අපි අතර නෑ. ඒ කියන්නේ ආදර ගීතවල අපිට හඬන්න තරම් ගේන මට්ටමට හඬ පෞරුෂයක් තිබිච්ච ආදරණීය ගායන ශිල්පියෙක් තමයි මේ මං ඊළඟට තෝරන ගීතය ගායනා කරේ. මේ ගීතය නිසා මම පුදුම රසයක් වින්දා, හරි සතුටක් විඳපු ගීතයක්. මට ඒ ගීතය අත්දැකීම මට නැති වුණත් මට හරි ආදරයක් ඇති වුණා. මේ පරාජිත ගීතයක් මේක. ඉතින් කවදාකවත් අපිට ආදර කරපු කෙනා අපිට අමතක කරන්න බෑනේ. අපිට ආදරවන්තයෙක් අදහම් වුණත්, අපි එයා එක්ක විවාහ වුණත්, අපිට පෙර ආදර කරපු කෙනෙක් ඉන්නවා නම් අපි බලෙන් අමතක කරන්න හැදුවත් අමතක වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක විටින් විට කොතනක හෝ හදවතේ රැඳිලා කොතන හරි අල්ප මාත්‍රයක් කර තියෙනවා. එයාව අමතක කරන්න බෑ. එයාගේ සිතුවිලි, එයාගේ හැසිරීම, එයා අපිත් එක්ක හිටපු විදිහ, අපිට ආදර කරපු විදිහ, මේවා පොඩි පොඩි තැන්වලින් එළියට එන වෙලාවල් තියෙනවා. ඉතින් මගේ ටික කලක සිටන් මාමතක වන බෞද්ධනා කියන ගීතය මම නිර්මාණය කරන්න හිතුවේ මේ ගීතය අහලා අනේ මටත් මේ වගේ සින්දුවක් කියන්න තිබුණා හොඳයි නේද කියලා හිතිලා. මේක ලිව්වේ වෙල්ලුඩ් රූපහානි ගම්මානේ මං ඉගෙන ගන්න කාලේ තමයි මේ ටික කලක සිටන් කියන ගීතය ලිව්වේ 1980. එතකොට දැන් මේ ගීතය ටිකක් පොළඳ වචන වගේ තිබුණේ මට දැනුනේ ඒ කාලේ. නමුත් අද එහෙම එකක් නැහැ. එදා ඉඳන් අදත් අවුරුදු 45ක් මේ ගීතය මගේ රසික රසිකාව රසවිඳිනවා. ඒ ගීතය නිර්මාණය කරන්න හේතුනේ මේ ගායකයා කවුරුවත් නෙමේ, ජේ.ඒ. මිල්ටන් පෙරේරා. ඔහු කොච්චරනම් අපිට ගීත ගායනා කරලා ඇද්ද, අපිව අඬුවල ඇද්ද, ඔබ මේ ගීතය අදාළ කට්ටි ඉන්නවනේ, ඒ කට්ටිය කොච්චර අඬල ඇද්ද. ඇස රැඳුන රැඳුන තැන්වල මුව මණ්ඩල හිනැහුණා, ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.

ඉතින් තවත් ලස්සන ගීතයක් තේරුවා. මේ ගීතය ගැන කතා කරොත් ආපහුමට මහනුවර මොරගොල්ලේ ගලා තියෙන බෙල්ලුඩු පහණි ගම්මානය අන්ද සිද්ධ වෙනවම තමයි. ඒකට හේතුව තමයි මේ ගීතය නිර්මාණය වුණේ බෙල්ලුඩු පහණි ගම්මානයේ දී. මේ ගීතය සංගීතවත් කරේ සංගීත විශාරද ෂර්ලි වයිජාන්ත ගුණසිංහ. එතුමා මේ ගීතය නිර්මාණය කරනකොට මම ළඟ හිටියා. මේ ගීතයේ අයිතිකාරිය චන්ද්‍රලේඛා පෙරේරණංගි. මොකද අපිට ගීත පුරුදු කරනකොට හැමෝම එකතන තියාගෙන තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මේ ගීතය මම අහපු ගමන් මං ලේකණංගිට කිව්වා, නංගි මේ ගීතය ජනප්‍රියම අනිවාර්යයෙන්ම හැමෝම කතා වුණා. ඊට පස්සේ මේ ගීතය පුහුණු වෙනකොට, ඒ කියන්නේ අපේ නැටුම් කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, එතකොට වෙස්ටර්න් බෑන්ඩ් ගොඩක් තිබුණා. අපේ වේදිකාව ඉස්සරහට කට්ටිය ආවා සේරම අපි ප්‍රැක්ටිස් කරනකොට. ඉතින් මේ සින්දුව වේදිකාවේ කියලා ඉවරනකොට ඔක්කෝම අප්පුඩි ගහන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ ගීතය, ඒ ගීත නිර්මාණය බොහොම සාර්ථක ගීතයක් කියන එකයි ඉදා මම දැක්කේ. මං කිව්වා ලේකණගේ ඔන්න බලන්න, මං කිව්වේ අපේ කට්ටියම අප්පුඩි ගහවනේ. ඉතින් ලේකණන්ගේ මේ ගීතය බොහොම ලස්සනට හරි මිහිරිව ගායනා කරා එදා. අදත් එහෙම අදත් මිහිරි කටහඬක් තියෙනවා අපේ චන්ද්‍රලේඛණන්ගිට. මේ ගීතය තමයි කුසුමට ලංවී රොන් ගන්නා කියන ගීතය. එදත් ජනප්‍රියයි, අදත් ජනප්‍රියයි, මතුවටත් මේක ජනප්‍රියත්වයේ අඩුවක් නැතුව මේ ගීතය පවතිනවා. අපි අහමු චන්ද්‍රලේඛණන්ගේ කුසුමට ලංවී.

රාත්‍රී 10යි විනාඩි 46 තැන්. හද ගැස්මට සියත

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: මම ඊළඟට තෝරගත්තෙත් තටම ලස්සන ගීතය. මන් දන්න ඔබට ලස්සනද කියන මම දන්නේ නැහැ. හැබැයි මන්නම් ගොඩක් ආදරය කරපු ගායන ශිල්පියගේ ගීතයක් මේක. ඔහු මේ ගායන ශිල්පියත් ගයපු හැම ගීතයක්ම අද රටේ තාමත් පවතිනවා. ඉතාමත්ම ලස්සනයි. අපේ දුප්පත්කම, අපි පුංචි ගෙවල් ගැන, අපේ දරුවෝ ගැන, සොබා සෞන්දර්ය ගැන ඔහු ගීත ගොන්නක් ලිව්වා. පස්ගෝ රස හඬක් තියෙන ගායන ශිල්පී. මොකද පස්කෝ රස කියලකම් රස කොච්චරක් තියෙනවද? පහක් නෙනේ. ඉතින් එහෙම ගායන ශිල්පියෙක් ගායනා කරපු ගීතයක් ඔහුගේ ගීත ගොන්නක් තියෙනවා. කුසුම් පිපේ තුරුමතේ ඔබහල ඇති, පොඩි දුවගේ සිනහවැල්ලයි, පොඩි පුතුගේ කතා පෙළයි, සිය බිරිඳගේ සිනහයයි, මගේ නිවන මගේ පැල්පතයි. ඉතින් බලන්න මේ ගීතවල තේරුම අපිට කොච්චර සමීපද. මන්ද මට නම් මාර සනීපයක් දැනෙන්නේ මේ ගීත අහන ගානට. කනට පුදුම මිහිරක් දැනෙන්නේ. ඉතින් ඒ ගායන ශිල්පිය ඔබ දන්නවනේ දැන් මම කිව්ව නිසා. මේ තමයි සෝමතර ජයමා මහත්මයා. එතුමා ගායනා කරපු ලස්සනම ලස්සන ගීත ගොන්නෙන් මම තෝරගත්තා ඔබ වෙනින් අද සඳේ අඳුරලෝ ගණන වෙලාවට. මේ ගීතේ මම මුලදිම ඇහුවේ මම ඉස්කෝලේ යන්න ලැහැත්ති වෙලා එළියට බහිනකොට මේ ගීතේ ගියා. මම ඉස්කෝලේ යම පැත්තක තියලා මේ ගීතේ ඇහුවා. ඊට අමතරව තව කතාවක් තියෙනවා. අපේ ගම්පලාතේ පොසොන් උත්සවයක් දවසේ දෙහිඔවෙට කියන ටවුන් එකේ සංගීත ප්‍රසංගයක් තිබුණා. ඉතින් එදා තිබුණා ආධුනික තරඟයක්. ඉතින් ඒ ආධුනික තරඟයට මම මේ ගීතය ගායනා කරා. ගායනා කරාට පස්සේ මට ලොකු තෑගකුත් හම්බුණා. මේ ගීතය ගායනා කරලා එදා හිටපු ශිල්පීන්ගෙන් ප්‍රථමයා බවට පත් වෙන්න මට අවස්ථාව වුණා. ඉතින් ඒ අමතක වෙන නෑ මේ සිද්ධිය. හැමදාමත් මගේ හදවතේ රැඳෙනවා. මං ඉදත් ආදරය කරන, අදත් ආදරය කරන, මතුරත් ආදරය කරන අපේ සෝමතර ජයමහය. ඉතින් මම එයාට දීර්ඝායස පතනවා, නිරෝගී භාවය පතනවා. මොකද මෙවැනි ගායන ශිල්පීන් අපේ රටේ ඉන්න ඕනේ. මේවගේ සුන්දර හඬවල් තියෙන අපි හැම වෙනා කිව්ව ඇතින් සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට, කවුළු පියන් පාත් වැසෙන වෙලාවට.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.

0: ராத்திரி 11 வினாடி 9 அது கேஸ் மேட்டர்ஸ்
1: මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 77

0: luna da suju kotigena e disney
1: danen anna සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නමවිල්
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
6: රාජ්‍යරුව ගොබ්බයා
7: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී
8: තුලින්
9: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: turn 98.2 and 98.4.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකට කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
3: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
2: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
3: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
2: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
3: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
4: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
5: සින්දු සියත අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ.
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
7: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
8: කිරිපත්කඩ රන් කෙරුණා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණ වන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: රාත්‍රී 11යි විනාඩි 52යි. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: හිරගෙවල් දවයක් කෝටි එකහමාරට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා. පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් 6ක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් 4ක අලුත් වැඩිය සහ නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදී. යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ 1948 එහෙම දන්නේ නැහැ ඉතින් අන්තර මිලදී අරන් තියෙන්නේ.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
7: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
8: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත pocket money.
0: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මම හොයාගත්තේ.
14: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
15: අනුවටයි දශම හතරෙන් පැල් මඩුල්ලට

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා

රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سياتر. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: good morning Maashi.
1: Good morning Nishan.
0: Maashi අපි තීරණයක් ගත්තොත් මොකක් හරි දෙයක් ගැන. එදී ආපහු හැරිලා බලන්න එක. තීරණයක් ගත්තා නම් ගත්තම තමයි. මොකද අපි ගන්න තීරණ ගැන ආයේ අයියෝ අපි ඇයි මේක මෙහෙම ගත්තේ කියලා හිත හිත ඉන්න ගියොත් අපිට ඒකේ තියෙන වැරදි අඩුපාඩු ගොඩක් දේවල් පේන්න පටන් ගන්නවා. ඔබ දෙයක් ගැන තීරණයක් ගන්නවා නම් ජීවිතේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ ගැන ආපහු කල්පනා කරන්න එපා. තීරණේ ගත්තා නම් ගන්න කලින් ඒ ගැන හොඳට හිතලා බලන්න. ගත්තට පස්සේ ආපහු ඒ ගැන දුක් වෙන්නවත් සතුටු වෙන්නවත් ඕනි වෙන්නේ නැහැ. මොකද ඔබ හොඳට හිතලා ඒ තීරණය ගත්තේ. ඉතින් ඒක එහෙම තමයි. ජීවිතේ තීරණ ගන්න ඕනේ අන්න එහෙමයි. එතකොට කවදාවත් පසුතැවීම කියන දේ ජීවිතේට එකතු වෙන්නේ නැහැ.
1: එහෙනම් ඉතින් අද දවසත් අපි පටන් ගන්න ලෑස්ති වෙන්නේ. අද දවසෙත් ඔන්න සුපුරුදු විදිහටම පොකට් මනි අරගෙන ආවා. රුපියල් 5000ක් අතට ගන්න නම් ප්‍රශ්න හතරකට උත්තර දෙන්න ඕන. කොහොමද උත්තර දෙන්න ඕන? අපිට ඉස්සෙල්ලා මැසේජ් එකක් එවන්න. 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක් අපි දෙන්නම් පොකට් මනි.
0: මම නිශාන්.
1: මම ආශී.